0: Свята Pocket Money. දෙපහේ විනාඩි 39යි වෙලා වුණ දැන් ඉන්නවා අපේ අද දවසේ පළවෙනි තරඟ කරුවා හෂිල මොරටුවේ ඉඳන්. Good morning හෂිල.
1: Good morning මාමි.
0: හෂිල ඇස්ති නේද තරඟ කරන්න ඊට කලින් කියනකො මේ ඉස්කෝලේ කොහෙද ඔයාගේ?
1: කොටුමා විද්‍යාලේ.
0: ආ හරි. එහෙනම් මොරටු මහාවිද්‍යාලයෙන් තමයි ඔන්න හෂිල එකතු වෙන්නේ. ඇස්ති නේ රුපියල් 5000ම වින් කරමු නේද?
1: ඔව් මාමි.
2: හරි ප්‍රශ්න හතරක් තියෙනවා හෂිල. මේ ප්‍රශ්න හතරට උත්තර දුන්නොත් ඔයාට ඔන්න අපි දෙනවා පොකට් මනි. සතියකට විතර හරියන පොකට් මනි අපි ළඟ තියෙනවා. ඊට පස්සේ ඉතින් ඔයාට පුළුවන් ආයෙ ගෙදරින් කරදර කරන්න ඕනේ නැහැ පොකට් මනි ඉල්ලලා. ඔයාට අපි තප්පර 5ක් දෙනවා එක ප්‍රශ්නකට හරි උත්තර තෝරන්න. ඒ වගේම උත්තර දෙකක් දෙනවා. මේ තමයි හෂිල අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
0: හරි හෂිල උන පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. මහනුවර ශ්‍රී ධනදා මාලිගා පරිශ්‍රයේ පිහිටි පත්තිරිප්පු 1812 දී තමයි ඉදි කරන්නේ. රජවරුන් මහජනතාව අමතන්න ධනදා පෙරහැර නරඹන්න තමයි මේ මණ්ඩපය භාවිතා කරන්නේ. අපේ ප්‍රශ්නේ මහනුවර ශ්‍රී ධනදා මාලිගයට පත්තිරිප්පු එකතු කළ රජතුමා කවුද? 1. ශ්‍රී විජයරාජසිංහ රජු. 2. ශ්‍රී වික්‍රමරාජසිංහ රජු.
2: හෂිල හරි උත්තරේ තෝරලා පොකට් මනි රුපියල් 250ක් ඔයා දිනා ගන්නවා. අපි අමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: හෂිල ඔන දෙවෙනි ප්‍රශ්නේ සෞඛ්‍ය සබ්ජෙක්ට් එකෙන් හම්බෙන්නේ. අපි ආහාර කල් තියාගන්න විවිධ ක්‍රම පාවිච්චි කරනවානේ. රසය, ගුණය, ගුණාත්මක භාවය වැඩි කාලයක් තියාගන්න පුළුවන් මේ ක්‍රමවලින්. අපේ ප්‍රශ්නේ සීනි උණු කර දැමීමෙන් කල් තබා ගත හැකි ආහාරය මොකද්ද? 1. අච්චාරු. 2. ජෑම්.
2: ජෑම් ජෑම් තමයි හරි උත්තරේ. රුපියල් 500ක් පොකට් මනි ඔන්න දිනා ගන්නවා දෙවෙනි ප්‍රශ්නෙටත් හරි උත්තරේ තෝරලා. අපි එහෙනම් යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: හරි හෂිල ඔන තුන්වෙනි ප්‍රශ්නේ දැන් ඉන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන් තමයි මේ ප්‍රශ්නේ ඔයාට හම්බෙන්නේ. කාර්ය කිරීමට ඇති හැකියාව ශක්තිය විදියට අපි හඳුන්වනවා. ශක්තිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. චාලක ශක්තිය, විභව ශක්තිය. අපේ ප්‍රශ්නේ ශක්තිය මනින අන්තර්ජාතික ඒකකය මොකද්ද? 1. රාත්තල්. 2. ජූල්.
2: ප්‍රශ්න තුනයි අපි ඇහුවේ. ප්‍රශ්න තුනට මොන්න උත්තර දුන්න හෂිල. දැන් අතේ තියෙනවා පොකට් මනි රුපියල් 1000ක්. ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගෙන ওই රුපියල් 1000 පස් ගුණයකින් වැඩි කරගන්න. බෝනස් ප්‍රශ්නේ තෝරමුද?
1: ආනන්ද.
0: හරි හෂිල ඔන්න දැන් ඉන්නේ ඔයා අවසාන ප්‍රශ්නේ. අපේ බෝනස් ප්‍රශ්නේ සාමාන්‍ය දැනුම ප්‍රශ්නයක් විදිහට තමයි මේක ඔයාට හම්බෙන්නේ. ලෝක ජල දිනය 1922 ඉඳන් එක්සත් ජාතීන්ගේ වාර්ෂික සැමරුමක් විදිහට සමරනවා. මිනිස් පරිභෝජනයට සුදුසු ජලය තියෙන්නේ 2.5% විතරයි. අපේ ප්‍රශ්නේ ලෝක ජල දිනය කවදාද? 1. නොවැම්බර් 10. 2. මාර්තු 22.
2: ප්‍රශ්න හතරයි රුපියල් 5000යි. හෂිල ඔයා ප්‍රශ්න හතරටම උත්තර දීලා තියෙන. දැන් පොකට් මනි රුපියල් 5000කුත් අතේ තියෙනවා.
0: රයිට් හෂිල මේ තනියම උත්තර දුන්නේ නැත්නම් ගෙදර කවුරු හරි පොඩ්ඩක් සපෝට් එකක් දුන්නත්.
1: ඔව් අපේ අත්තේ.
0: අක්කව දෝග්‍රහ කෙනෙක් පෙර 5000න් භාගයක් අක්කට දෙන්න යනවානේ. හරි කමන්න එහෙනම් ස්කෝලේ ගියාම යාළුවන්ටත් කියන්න ඕන අපිට මෙසේජ් එකක් දාන්න කියලා. ජය වේවා.
1: ආමාමි.
2: හෂිල පොකට් මනි රුපියල් 5000ක් දිනා ගන්නකොට රවිෂ්ක දැන් නංගිල මල්ලිලා හිතනවා ඇති අපිට බැරිද? අපිටත් පුළුවන්. ඉතින් මැසේජ් එකක් එවලා තියන්න 0714 151 151 කියන අපේ WhatsApp නම්බරයකට. අපි දෙන්නම් මේ පැත්තෙන් පොකට් මනි.

0: ඔෆිස් එකේ බයික් එකේ ඇවිල්ලා වැඩ කරන මිනිහයි බස් එකේ වවුල් න්‍යායෙන් ඇවිල්ලා වැඩ කරන මිනිහයි දෙන්නේ
1: ෆ්‍රෙෂ් පිට වැඩ කරන්නේ.
0: ඔයා ෆ්‍රෙෂ් පිට වැඩ කරා.
1: ඒකනේ මම ෆ්‍රෙෂ් පිට වැඩ කරන්නේ.
0: ඒකනේ. එහෙම කරලත් නේද? ලා මකලෝ සහල්

0: Money. දෙපහයි විනාඩි 53යි වෙලාව. දැන් ඉන්නවා කතා කරන්න සහන්ස. Good morning සහන්ස.
1: Good morning.
0: සහන්ස කොහෙන්ද අපිත් එක්ක කතා කරන්නේ?
1: පාමංකඩ.
0: පාමංකඩ ඉඳන් සහන්ස එතකොට කොහෙද ඉස්කෝලේ?
1: කොළඹ ලුම්බිනි විද්‍යාලය.
0: කොළඹ ලුම්බිනි විද්‍යාලයේ සහන්ස කී වසරද ඉගෙන ගන්නෙත් කියන්න බලන්න අපිට.
1: 9 වසරේ.
0: 9 වසරෙන් ඔන්න සහන්ස ඉන්නේ ලෑස්ති නේද තරඟ කරන්න?
1: ඔව්.
2: හරි සහන්සරත් තියෙන පොකට් මනි රුපියල් 5000ක් 5000 මතට අරගෙන ඔන්න ඔයාට පුළුවන් තරඟ කරන්න. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: සහන්ස පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසය සබ්ජෙක්ට් එකෙන්. දකුණු ඉන්දිය චෝල ආක්‍රමණයෙන් ලංකාව බේරගෙන රට එක්සස් කරපු රජ කෙනෙක් තමයි පළමුවන විජයබාහු රජතුමා. එතුමාගේ පාලන කාලය තුළ බුද්ධ ධර්මය නගා සිටවන්නත් ඔහු කටයුතු කළා. අපේ ප්‍රශ්නේ, පළමුවන විජයබාහු රජතුමා විසින් ලියවන ලද සන්නස මොකක්ද? 1. වල්ලිපුරම් රන්පත. 2. පනාකඩුව තඹ සන්නස.
1: 2.
2: පනාකඩුව තඹ සන්නස තමයි හරි උත්තරේ. ඉතින් ඔන්න හරි උත්තරේ තෝරලා පොකට් මනි රුපියල් 250ක් අතට අරගෙන තියෙන්නේ. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
0: දෙවනි ප්‍රශ්නේ හම්බෙන්නේ සෞඛ්‍ය සබ්ජෙක්ට් එකෙන්. ලෝකේ කාන්තාවන් අතර ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි නෙට්බෝල්. නෙට්බෝල් ක්‍රීඩාවට ක්‍රීඩිකාවන් 7 දෙනෙක්ෙන් යුත් කණ්ඩායමක් මේක ක්‍රීඩා කරනවා. අපේ ප්‍රශ්නේ, නෙට්බෝල් ක්‍රීඩාවේ දක්ෂතාවක් වන්නේ මේ අතරින් 1. පන්දුව පිරිනැමීම. 2. පන්දුව පාලනය.
1: 1.
2: හරි උත්තරේ වෙන්න ඕනි දෙවැනි උත්තරේ. පන්දුව පාලනය. පන්දුව පිරිනැමීම කියන්නේ වොලිබෝල් ක්‍රීඩාවේ දක්ෂතාවක්. හරි කමක් නැහැ, දැන් අතේ රුපියල් 250 පොකට් මනි තියෙනවනේ. අපි යමු එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට.
0: රයිට්, ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකේ. ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට යකඩ නොමැති වීම නිසා යකඩ ඌනතාවය ඇති වෙනවා. යකඩ රුධිරයේ ඇති හිමොග්ලොබින් සෑදීමට අත්‍යවශ්‍ය ඛනිජයක්. අපේ ප්‍රශ්නේ, යකඩ උණතාවය නිසා ඇතිවන රෝගී තත්ත්වයක් වන්නේ 1. ගලගණ්ඩය. 2. රක්තහීනතාවය.
2: හරි උත්තරේ වෙන්න ඕනි රක්තහීනතාවය. දැන් අතේ පොකට් මනි රුපියල් 250ක් තියෙන නිසා ඔයාට අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
1: හා.
0: හරි, මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ, අපේ අවසාන ප්‍රශ්නේ. විලක් කියන්නේ ගොඩබිමින් වටවෙච්ච ස්වාභාවිකව විශාල මිරිදිය ජලස්කන්ධයක් රැස්වන භූ අවතාපයක්. ලෝකේ සෑම මහද්වීපයකම විල් පිහිටලා තියෙනවා. අපේ ප්‍රශ්නේ, ලෝකේ ගැඹුරුම විල මොකක්ද? 1. සුපීරියර් විල. 2. බයිකල් විල.
1: 2.
2: අතේ තිබ්බ රුපියල් 250ක් පොකට් මනි රුපියල් 250 පස්කුණේකින් වැඩි වෙලා රුපියල් 1250ක් පොකට් මනි දිනා ගන්න සහන්සට පුළුවන් වුණා.
0: රයිට් සහන්ස, දැන් අද ඉස්කෝලේ යන ලෑස්තිලා ඉන්නේ කීයටද? කීයටද යන්නේ?
1: 6:45ට.
0: ආ, ඒකෙන් තව වෙලා තියෙනවනේ. හරි කමක් නැහැ, ඉස්කෝලේ ගිහම යාළුවන්ටත් කියන්න ඕන අපිට මැසේජ් එකක් එවන්න කියලා. හරිද?
1: ආ.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න දරුවගේ 9යි වසරයි 0711යි 98යි 298යි 4ට දැන්ම WhatsApp කරන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය. දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13:19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011:42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
0: උදේ 5:58 වෙලාව. දැන් මතක් කරන්න විශේෂ පණිවිඩයක් තියෙනවානේ. දැන් ඔයාගේ සල්ලි කොහොමද අනාගතේ වෙනම ඉතුරු කරන්න හිතාගෙන ඉන්නේ? දැන් ගොඩක් අය මේ කාලේ වෙනකොට ෆික්ස් ඩිපොසිට් වලට යනවානේ. ස්ථාවර තැන්පතු ආයෝජන ක්‍රම පාවිච්චි කරනවා තමන්ගේ අනාගතේ තියෙන හීන වගේම තමන්ගේ පෞලියගේ අනාගතේ හීනත් හැබෑ කරන්න මේක තමයි හොඳම ක්‍රමය කියලා. හැබැයි අනිවාර්යයෙන්ම මේක තමයි හොඳම ක්‍රමය. හැබැයි මේ හොඳම ක්‍රමය පාවිච්චි කරන්න ඔයා හොඳම තැනක් හොයාගන්නත් ඕනේ. ඒ වෙනුවෙන් තමයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ආයෝජන ක්‍රමය තියෙන්නේ. ඔයාගේ දරුවගේ හීනෙ වෙන්න පුළුවන්, ඔයාගේ හීනෙ. ඒ වගේම හොඳම හොඳ විශ්‍රාම ජීවිතයකට උනත් ඔයාට ස්ථාවර තැන්පතුවක් අනිවාර්යයෙන්ම වටිනවා. ඉතින් අතිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම තමයි ඔන්න ඔබේ ජීවිතයට අරගෙන එන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ආයතනය. ඒ වගේම දැන් මේ විශේෂ කාරණයක් තියෙනවා, මේක මතක් කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මේ ස්ථාවර තැන්පතුව ගැන කතා කරනකොට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක් ඇතුළත කාල පිරිනකොට 14.5 පොලියක් වගේම 11.52 වාර්ෂික සඵල පොලි අනුපාතයකටත් ඔන්න දෙන්න ලෑස්තිලා ඉන්නවා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ආයතනය. ජ්‍යෙෂ්ඨ ප්‍රොෆෙෂන් කියනකොට අපේ වැඩිහිටි පාර්ශ්වයට ඔන්න විශේෂයෙන්ම මේ ප්‍රතිලාභ ටික අරගෙන ඇවිල්ලා තියෙන සර්වෝදය ආයතනය. ගන්න තියෙන කෝල් එකක් 13:19 තමන්ගේ අනාගතේ විඩුබෙන් කරන ආයෝජනය විශ්වාසවන්ත වගේම හොඳ වගකීමක් තියෙන තැනක කරන්න තියෙනවා නම් ඒ තමයි හොඳම තැන. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් නම්බර් එක මතක් කරන්න 13:19 දැන් වෙලාව 6:00.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: මාදල් කර්මාන්තකරුවන් අද කොළඹට වාර්ෂික බස් කාසු සංශෝධනයේ ලබන මස මුලදී ට්‍රම්ප්ගේ ප්‍රකාශයකින් බොරතෙල් මිල යලි ඉහළට ආසියානු සහය දිවීමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාව
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: 98.2 98.4

0: Pocket Money. දෙහය විනාඩි හයයි වෙලා. මොන දෙවෙනි පැය දැන් ඉන්න අපිත් එක්ක කතා කරන්න හෂිල. ගුඩ් මෝර්නින් හෂිල.
1: ගුඩ් මෝර්නින්
0: හෂිල. කොහෙද ඉස්කෝලේ?
1: නුවර.
0: නුවර කින්සුඩ් ඉස්කෝලෙන් තමයි ඔන්න හෂිල තනක කරන්නේ. දැන් ගෙවල් කොහෙද තියෙන හෂිල?
1: පේරාදීනි.
0: හරි. හෂිල ලෑස්තිනේ තියෙන රුපියල් 5000ම වින් කරන්න.
1: ඔව්.
2: හෂිල තව ෂුට්ටක් සද්දෙට අපි කතා කරලා උත්තර දෙමු. එයාටත් ප්‍රශ්න හතරක් තියෙනවා. මේ ප්‍රශ්න හතරට හරි උත්තර තේරුවොත් රුපියල් 5000ක් පොකට් මනි ඔයාගේ අතට ලැබෙනවා. මේ තමයි හෂිලට අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
0: හෂිල, ඔන්න පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. නිලික්මස් රසායන විද්‍යාවේදී බහුලව භාවිත කරන දර්ශක කඩදාසිය. ද්‍රාවණයක ආම්ලිකතාවය හරි භාෂ්මිකතාවය හරි හඳුනගන්න මේ නිලික්මස් වලට පුළුවන්. අපේ ප්‍රශ්නේ, නිලිස්මට් ලික්මස් රතු පැහැයට හරවනු ලබන්නේ 1. පිරිසිදු ජලය 2. දෙහියුෂ.
2: හරි උත්තරේ තෝරලා පොකට් මනි රුපියල් 250ක් ඔන්න දැන් අතට අරගෙන තියෙන්නේ. අපි යමු දෙවනි ප්‍රශ්නෙට.
0: හරි, ඔන්න දෙවනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. අතීත කාලයේ ආරම්භයට පෙර තිබූ කාලය ප්‍රාග්ඓතිහාසික යුගය. ප්‍රාග්ඓතිහාසික යුගයේ මානවයා එලිමහන් ස්ථානවල තමයි වැඩිපුර ජීවත් වුනේ. අපේ ප්‍රශ්නේ, ප්‍රාග්ඓතිහාසික මානවයා කුඩා කණ්ඩායම් ලෙස ජීවත් වූ අතර ඒ කණ්ඩායමක සිටි සමාජිකයන් ගණන කීයද? 1. 15 25 අතර 2. 5 15 අතර 5 15
1: අතර
2: 15 25 අතර තමයි හරි උත්තරේ වෙන්න ඕන. කමක් නැහැ, අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නේ හෂිල, ඔයාට හම්බෙන්නේ භූගෝලයේ සබ්ජෙක්ට් එකේ. ලංකාවේ වතු වගාව 1830 දශකයේ කෝපි වගාවෙන් ආරම්භ වුණා. තේ, රබර්, පොල් මෙරට ප්‍රධාන වතු භෝග. අපේ ප්‍රශ්නේ, ප්‍රථම වරට මෙරට වතු වගාව ආරම්භ කළ යුරෝපා ජාතිය වන්නේ 1. ලන්දේසි 2. ඉංග්‍රීසි.
2: ප්‍රශ්න දෙකකට හරි උත්තර තෝරලා දැන් හෂිල අතේ තියෙනවා රුපියල් 500ක් පොකට් මනි. දැන් ඔන්න පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගෙන ඔය රුපියල් 500 රුපියල් 2500ක් කරගන්න. යමුදු බෝනස් ප්‍රශ්නට.
0: හෂිල, එක තමයි මට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. රග්බි ක්‍රීඩාව කියන්නේ ඉහළ කායික ශක්තියක් කණ්ඩායම් හැඟීමක් වගේම දැඩි විනයක් තියෙන ක්‍රීඩාව. 1823 දී එංගලන්තේ රග්බි පාසලෙන් මේ ක්‍රීඩාව ආරම්භ වුණා. අපේ ප්‍රශ්නේ, රග්බි කණ්ඩායමක සිටින ක්‍රීඩකයන් ගණන කීයද? 1. 10යි 2. 15යි
1: 10.
2: හරි උත්තරේ වෙන්න ඕනි 15යි. හරි, දැන් අතේ තිබ්බ පොකට් මනි රුපියල් 500ක්. බෝනස් ප්‍රශ්නෙට හරි උත්තර දෙන්න බැරි වුණ නිසා 500 රුපියල් 250ක් වෙනකන් අඩු වුණා. හැබැයි අපි ආයෙම දවසක උත්සාහ කරලා රුපියල් 5000ම වින් කරමු.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, ගමයි, වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
4: අනුග්‍රහය දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලප්මන් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13:19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවයට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
3: දින්නේ සල්ලි නැති ප්‍රශ්නේ නෙමෙයි. රුපියල් 100ක් වෙන් කරාම රුපියල් 60යි වැඩේ. ආම හොරගම් කරා.
4: එයා මුට්ටිය දාලා බලනවාද? මුට්ටිය දැම්මට අපි කලබල වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා පුළුවන් නම් ඔළුව දාලා බලන්නකෝ.
5: මේ පත්කිරීම තවදුරටත් සිද්ධ වෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙයි විශ්වාසභංග යෝජනාවක් රජයට විරුද්ධව අරගෙන ඉන්න.
2: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
6: ඒ නිසා තමයි එල්බෝඩ් දෙකක් පෙන්නලා කිව්වේ එල්බෝඩ් කට්ටියට මේක දෙන්න එපා.
7: පුළුවන් නම් මේ බලාසභාවය තියලා බලන්න කියන්නේ කොහොමද?
8: ශක්තියක් දිනවා අපිට බලය දෙන්න අපි කරලා පෙන්නන්න.
9: බාධක ඉදිරිපත් කරත් එක එක හතුරු කණ්ඩායම් අපේ ගමන අපි යනවා ජනතාවාදී ලෙස.
2: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
10: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-8320000. NIBM The City University, the place to be.
11: Finishing වහලක් ලෙස color up ලොව වැජබෙනා.
12: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවේ. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.

0: Siapa Pocket Money? දෙහයයි විනාඩි 20යි වෙලාව. දැන් ඉන්නවා කතා කරන්න මිනිදු. Good morning මිනිදු.
1: Good morning.
0: මිනිදු කොහෙද ඉස්කෝලේ?
1: කැස්බෑ.
0: හරි මිනිදු, මේ කී වසරද ඉන්නේ ඔයා?
1: 10.
0: 10 වසරෙන් ගොඩ මිනිදු තමයි දැන් අපේ අද දවසේ අවසාන තනක කරුවා. ලෑස්තිනේ රුපියල් 5000ම වින් කරන්න.
2: ප්‍රශ්න 4යි රුපියල් 5000යි. මේ ප්‍රශ්න 4ට හරි උත්තර තෝරන්න අපි ඔයාලට දෙනවා තප්පර 5ක්. ඒ වගේම උත්තර 2ක් දෙනවා. මේ තමයි අපි ඔයාලට දෙන පළවෙනි ප්‍රශ්නය.
0: මිනිදු, ඔන්න පළවෙනි ප්‍රශ්නේ හම් වෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. බුදුසසුන වෙනුවෙන් විශාල මෙහෙවරක් බැලිවිට සරණංකර හිමියන් සිදු කරනවා. සරණංකර හිමි සරල අල්පේච්ඡ දිවියක් ගත කරපු භික්ෂුන් වහන්සේ නමක්. අපේ ප්‍රශ්නේ, බැලිවිට සරණංකර හිමියන්ගෙන් අනුශාසනා අරගෙන බුදුසසුන දියුණු කර උත්සාහගත් රජතුමා කවුද? 1. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු. 2. කීර්ති ශ්‍රී රාජසිංහ රජු.
2: හරි උත්තරේ වෙන්න ඕනි කීර්ති ශ්‍රී රාජසිංහ රජු. කමක් නැහැ, තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: මිනිදු, දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සෞඛ්‍ය සබ්ජෙක්ට් එකෙන්. 3R ක්‍රමය පරිසරය සුරක්ෂිත කරන්න ලොව පුරා භාවිත වන මූලධර්මයක්. මේක ක්‍රමය ඉංග්‍රීසි වචන තුනකින් සමන්විත වෙනවා. මේ ප්‍රශ්නේ 3R ක්‍රමය ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ 1. ඵලදායිතාව වැඩි කරගන්න, 2. කසල කළමනාකරණයට.
2: හරි උත්තරේ වෙන්න ඕනි කසල කළමනාකරණයට. හරි, තව එක ප්‍රශ්නයක් ඉදිරි වෙලා තියෙනවා. මේ ප්‍රශ්නෙට හරි උත්තර තේරුවොත් ඔයාට පුළුවන් බෝනස් ප්‍රශ්න තෝරගන්න. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: හරි මිනිදු, උන තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්මසාරථී ගුණය විස්තර කරන්නේ අමාවතුර කෘතිය. ගුරුළු ගෝමි පඬිවරයා තමයි අමාවතුර රචනා කරන්නේ. අපේ ප්‍රශ්නේ, අමාවතුර ග්‍රන්ථය රචනා කරනු ලැබුවේ පොළොන්නරු යුගයේදීය. 1. මේ ප්‍රකාශය හරි, 2. මේ ප්‍රකාශය වැරදි.
1: 2.
2: මේ ප්‍රකාශය හරි කියලා තමයි උත්තරේ එන්න ඕන. ප්‍රශ්න තුනක් අපි ඇහුවා. හරියට ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි වුණ නිසා බෝනස් ප්‍රශ්නට යන්න බෑ. හැබැයි අපි ආයෙමත් දවසක උත්සාහ කරලා රුපියල් 5000ම දිනාගමු. බොහොම ස්තුතියි මිනිදු.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
4: අනුග්‍රහය දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13:19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
0: හය විනාඩි 24යි වෙලාව. දැන් අපි සාමාන්‍යයෙන් මොන දේට ගියත් මොකක් හරි වැඩක් කරගන්න ඕනම ආයතනයකට ගියහම අපි බලනවා විශ්වාසයක් තියනවාද, වගකීමක් තියනවාද, කොහොමද මේගොල්ලෝ අපිත් එක්ක කටයුතු කරන්නේ, කොහොමද අපිට දෙන සපෝට් එක, අපි වගේම අපේ වැඩේ ගැන හිතනවාද කියලා අපි හිතනවනේ. ඒ වගේම තමයි තමන්ගේ අනාගතයේ පිටුපෙන් ඉතුරු කරන මුදල්. අපි දන්නවා ෆික්ස් ඩිපොසිට් එකක් ස්ථාවර තැන්පතුවක් දානම නම් අපි කල්පනා කරනවා මේකේ තියෙන ප්‍රතිලාභ මොනවාද, කොහොමද පොලිය හැදෙන්නේ, අවුරුදු 10ක් 15ක් යනකොට කොහොමද මේ මුදල මගේ අතට ගන්න පුළුවන් වෙන්නේ. ඔය සේරම දේවලුත් එක්ක මේ දේවල් ගැන කල්පනා කරනකොට ඔයාට ස්ථාවර තැන්පතුවකට යන්න තියෙන, එහෙම නැත්නම් ෆික්ස් ඩිපොසිට් එකට යන්න තියෙන හොඳම තැන තමයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ආයෝජන ක්‍රමය කියලා කියන්නේ. තමන්ගේ වගේම තමන්ගේ පවුලේ අයගේ අනාගතේ තීරණය වෙන්නේ මේ ඔබ එකතු කරන ඔබ දාන්න හදන ෆික්ස් ඩිපොසිට් එකේ. මොකද ඔබ ජීවිත කාලෙම එකතු කරපු සල්ලිට පුළුවන් වෙන්න පුළුවන් මේ මුදලේ තියෙන. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා සැනසිලිමත් විශ්‍රාම දිවියකට වගේම ඔයාගේ පවුලේ කට්ටියගේ අනාගතෙත් මේ සර්වෝදය ඩිවලප්මන් ෆයිනන්ස් ස්ථාවර තැන්පතු ආයෝජන ක්‍රමයත් එක්ක හරිම දීප්තිමත් අනාගතයක් කරගන්න. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර පහක් කල් පිරෙනකොට 14.5 පොලියක් වගේම 11.52 වාර්ෂික සපල පොලියකුත් ඔන්න දෙන ලෑස් වෙලා ඉන්නවා සර්වෝදය ඩිවලප්මන් ෆයිනන්ස් ආයතනය. ගන්න කෝල් එකක් 13:19 සර්වෝදය ඩිවලප්මන් ෆයිනන්ස් ඔයා වගේම ඔයාගේ මුදල විශ්වාසයෙන් වගකීමෙන් ස්ථීරවම ඔයාට දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: දිනකට ඩෙංගු රෝගීන් 600ක්. මාදල් කර්මාන්තකරුවන් අද කොළඹට. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ලබන මස මුලදී. ට්‍රම්ප්ගේ ප්‍රකාශයකින් බොරතෙල් මිල යළි ඉහළට. ආසියානු සහාය දිවීමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක්.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ජොනි මාසයේ ගත වූ දින 20ක කාලය තුළ පමණක් මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 12,000 ඉක්මවා ගොස් තිබෙනවා. ජුනි පළමුවනදා සිට 20 වනදා දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 12,196ක්. ජනවාරි පළමුවනදා සිට පසුගිය ජුනි 20 වනදා දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 46,037ක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ. වාර්තා වී ඇති ඩෙංගු මරණ ගණන 28ක්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොටස 112ක් ඩෙංගු අධ්‍යවදානම් කලාප ලෙස හඳුනා ගැනුණා. මේ වන විට දෛනිකව ඩෙංගු රෝගීන් 600ත් 650ත් අතර ගණනක් හඳුනා ගන්නා බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය

0: ඉහළමින් පවතින බවයි.
1: මහජනතාව තවම ඩෙංගු වැළැක්වීම සඳහා සූදානමක් නැහැ. පරීක්ෂා කරන ආයතන, නිවාස සහ අනෙකුත් ස්ථාන බොහෝ ප්‍රමාණයක අපරාධ කීටයන් වාර්තා වීම අපිට දැක් ගන්න පුළුවන් වෙනවා. දඩ ගහලා දුම ගහලා ඩෙංගු මර්ධනය කිරීම කරන්න බෑ. අනිවාර්යෙන් මහජනතාව මේකට සූදානම් වෙන්න ඕන. අනිවාර්යෙන් මොහොතක් හිතලා සුපරීක්ෂාකාරීව තමන්ගේ පරිශ්‍රය ආයතනය සහ තමන්ගේ පොදු ස්ථාන, තමන්ගේ පන්සල, තමන්ගේ සමතිය පවතින ස්ථාන අනිවාර්යෙන්ම පිරිසිදු කර ගැනීමක් කරන්න වෙනවා.
0: ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩු වුවහොත් එහි වාසිය කඩිනමින් ජනතාවට ලබා දීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා. ඉන්ධන මිල ගණනය කිරීම ඊට පෙර මාසයේ ඉන්ධන ආනයනය සඳහා වැය වූ වියදමේ සාමාන්‍ය අනුව තීරණය කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරයි. මේ අතර සෑම වසරකම ජූලි පළමුවනදා සිදුවන වාර්ෂික බස් ගාස්තු සංශෝධනය මෙවර ජූලි 3 වන දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජයරත්න සඳහන් කළේ වර්තමානයේ සිදුවන මාසික ඉන්ධන සංශෝධනය පිළිබඳ අවධානය යොමු කරමින් එම පියවර ගැනීමට තීරණය කළ බවයි.
2: ජුලයි මාසේ පළවෙනිදාට සිදුවන වාර්ෂික බස් ගාස්තුව සාමාන්‍යයෙන් අපි මේ පාර ක්‍රියාත්මක කරන්න සැලසුම් කරන්නේ ජූලි 3 වෙනිදා වගේ. ජූලි පළවෙනිදාට ක්‍රියාත්මක කරන්නේ නැහැ. මොකද මේ මාසේ අග සිදුවන ඉන්ධන පිළිබඳත් අපි අවධානය යොමු කරන ඉන්ධන මිල සූත්‍රය අනුව වැඩිම සම්බන්ධයෙන් ඒ පිළිබඳ අවධානය යොමු කරනවා. කෙසේ වෙතත් තවත් අපි සාකච්ඡා කරමින් ඉන්නවා අපේ අනිත් බස් සංගංග සහෝදර බස් සංගම් එක්ක. විශේෂයෙන්ම මේ ජූලි පළවෙනිදාද වැඩි කරන්නේ. මොකද යම් ආකාරයක ඉන්ධන මිල සංශෝධනයට ලක් වෙන්නේ නැත්නම් අපිට දිනකටත් ලෝ විශාල පාඩුවක් අපේ බස් කර්මාන්තයේ මේ වනිවට සිද්ධ වෙනවා. ඒ නිසා අපි ජූලි පළවෙනිදා බෝධුරට ගන්න ඉඩ තියෙනවා යම් ආකාර ඉන්ධන මිල සංශෝධනයේ වෙනසක් නොවුනොත්. ඒ නිසා කෙසේ වෙතත් අපි මේ පිළිබඳ අවධානය යොමු කරන් ඉන්න. මොකද දැන්ට ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩු වෙමින් තියෙනවා. මේ අය වැඩි ගන්න තමයි ඉන්ධන අරන් තියෙන්නේ. වැඩි මිලට ඉන්ධන ගත්තේ වට මේගොල්ලන්ට විකුණන්න වෙලා තියෙනවා. වැඩි මිලට කෙසේ වෙතත් අපි මේ සතිය තුල අපි දැඩි අවධානයෙන් ඉන්නවා. මොකද ජූලි පළවෙනිදා කරනවද නැත්නම් ජූලි 3 වෙනිදා කරනවද කියලා.
0: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත කණ්ඩායමක් අනිතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ පැවසුවේ ලබන 30 වනදා දක්වා එම නියෝජිත කණ්ඩායම මෙරට රැඳී සිටින බවයි. ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ වත්මන් ප්‍රගතිය පිළිබඳ සොයා බැලීම සංචාරයේ අරමුණ බවයි එවන් පැපජෝජියෝ පැවසුවේ. ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික වර්ධනයන් අධ්‍යයනය කිරීමද එහිදී සිදු කරනු ඇති. මේ අතර මහා පරිමාණ විදේශ ආයෝජන මෙරටට ගලා යෑම පහත ගොස් ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වෙමින්.
3: විදේශ ආයෝජන මෙරටට ගලායම පහත ගොස් ඇති බවට වාර්තා වෙනවා. මීට හේතුව කුමක්ද?
4: ඔව්, ආයෝජන ලංකාවට එන්නේ නැති ප්‍රධාන හේතු ගණනාවක් මම හිතන්නේ සඳහන් කරලා තිබුණා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මීට මාස 4කට පමණ පෙර ඉදිරිපත් කරන ලැබූ වාර්තාවෙනු. ඒ තුළ පැහැදිලිව සඳහන් කරලා තියෙන කාරණාවක් තමයි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තියෙන තිරසාරභාවයකින් යුක්තව නොමැතිකම එක හේතුවක් විදිහට දක්වලා තිබුණා. ඔවුන් මේ සඳහා අතරම උදාහරණයකුත් ලබා දීලා තිබුණා. කීනේ එක විදේශ ආයෝජන ගිවිසුමක් හම්බන්තොටට අදාළව අත්සන් කරනකොට අනිත් පැත්තෙන් ඉන්දියාවේ අදානි සමාගමේ එක මන්නාරමේ සුලංගිරි ව්‍යාපෘතියට අදාළව තිබුණු ආයෝජන ව්‍යාපෘතිය අහෝසි කිරීම නැත්නම් අත්හිටු වීම. දෙවන කාරණාව විදියට ඔවුන් දක්වලා තිබුණේ අධ්‍යක්ෂ වෙළඳාම හා ආයෝජන පරිසරයට අදාළව තියෙන මේ අවහිරතා.
3: ආයෝජන ආකර්ෂණය කරගන්න මේ වෙලාවේ බදු සහන ලබා දෙන්න බැරියයි.
4: එතෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිවිසුම තත්ත්වය යටතේ ආයෝජකයන්ට සාල සහන ලබා දීමේ හැකියාවක් නැහැ. එනනම් බදු සහන ලබා දීමට ආධාරව තියෙන යම් යම් දුෂ්කරතාවන්. ඒතර මේ සියල්ලම හේතු කොටගෙන ලංකාවේ ආයෝජ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියන ආකාරයට ඩොලර් මිලියන 3 මිලියන 5 වගේ ආයෝජන තමයි ලංකාවේ සිද්ධ වෙන්නේ. ඩොලර් මිලියන 500ක ඩොලර් බිලියන එක ඊට වැඩිය ඔබට ගිය ආයෝජන සිද්ධ වීමක් වෙන්නේ නැහැ. Inside story.
0: මෙරට මූලික අයිතිවාසිකම් අලුත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහනුවර පැවති වැඩසටහනකට එක්වෙමින්.
5: අපි අනිවාර්යෙන්ම අපේ අනාගත ඉලක්කය හැටියට අපි පවත්වාගෙන යනවා. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ දැනට තිබෙන අයිති

0: ආස්කම් වලට අමතර නිදහස් සෞඛ්‍යයට තියෙනයි, නිදහස් අධ්‍යාපනයට තියෙනයි, ජීවනෝපායන් වලට තියෙනයි, කෘෂි කර්මාන්තේ, ජීවර කර්මාන්තේ, මේ කර්මාන්තපත්ති, කාන්තා අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම්, මේ සියල්ලක්ම මූලික අයිතිවාසිකම් බවට පත් කරන්නේ. මේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් අපි අලුත් කරන්නේ අපේ ප්‍රතිපත්තිමේ තීන්දුවක් අරගෙන තිබෙනවා.
1: වැරදි කරුවන්ට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍ය සුනිල් හඳුනැති පැවසුවේ.
2: දැන් මේ අපි ආණ්ඩුව බලයට පත් වෙලා කී දෙනෙක් ගියාද ලොක්කෝ හිරේ සුරේ සලේව ගන්න බෑම කිව්වා. සලේට අත දෙන්නේ නැහැ කිව්වා. සලේ ගත්තොත් දියන්ස කැළඹෙයි කිව්වා. ඒක නිසා වැටෙයි කිව්වා ආණ්ඩුව. ඒ ගත්තේ මොකක් කැළඹිලා නැහැ. දැන් සලේ කැළඹිලා. කවල හරි පොවල හරි නීතිය රටේ ක්‍රියාත්මක වෙනවා. ඔහුගේ කාලේ ආණ්ඩුව හැදුනම විපක්ෂේ ඉඳලා ආණ්ඩුවට පැනනම නඩුවත් පනිනවා ආණ්ඩුවට. එතකොට හිරේ යන්න ඕනේ නැහැ. ඒ ආණ්ඩුව තියෙනවා. ඒ ආණ්ඩුවේ ඉදීම නඩුව ආයෙ අනිත් ආණ්ඩුවට පයින්. උජ්ජලිය ආණ්ඩුවට ගන්නෙත් නැහැ. නඩුව පයින්නෙත් නැහැ. එහෙනම් නීතිය ක්‍රියාත්මක වෙනකොට ඒගොල්ලෝ බයයි.
1: ආණ්ඩුව දිනෙන් දින අර්බුද නිර්මාණය කරමින් සිටින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහමාන් පැවසුවා.
3: පොතට කලින් හැමදාමත් පිට කවරේනේ බැලුවේ. දැන් පිට කවරේ බලලානේ තන්දි දුන්නේ. දැන් ඉතින් ඒක දැන් බොහෝ අයට දැන් තේරිලා තියෙනවානේ. පිට කවරේ බලලා දීපු එකේ කියන ගැටලු සහ ප්‍රශ්න දැන් එකින් එක පැනලාගෙන එනවානේ දවස ගාන. දැන් අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් තව ප්‍රශ්න.
1: ආණ්ඩුව ආර්ථිකය නගා සිටුවීමට පියවර ගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සඳහන් කළේ.
4: ලෝකයේ ඇතිවෙච්ච යුදමේ තත්ත්වය අපිට තෙල් ටික ගෙන්වීම සම්බන්ධ ප්‍රශ්නයක් ආවා, පොර ටික ගෙන්වීම සම්බන්ධ ප්‍රශ්නයක් ආවා, අත්‍යවශ්‍ය ආහාර ගෙන්වීම සම්බන්ධ ප්‍රශ්නයක් ආවා. ශක්තිමත් ආර්ථිකයක් තිබිච්ච රටක් නෙමෙයි, තාම දුර්වල මට්ටමේ ආර්ථිකයක් තිබුණේ. ආර්ථික නතර වෙලා තිබිච්ච රටක් අපි මේ පණ ගන්න මී යන්නේ.
1: මාතල් කර්මාන්තකරුවන් අද කොළඹට පැමිණ සාමකාමී උද්ඝෝෂණයක් ආරම්භ කරන බව සමස්ත ලංකා මාතල් හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් දිල්රුක් ප්‍රනාන්දු පැවසුවේ ට්‍රැක්ටර් සහ වින්ච් භාවිත කර මාතල් කර්මාන්තය නියලීම තහනම් කිරීම වගේ මාතල් කර්මාන්තකරුවන් වැඩි දෙනෙකු මෙවන විට විරකියාවෙන් පීඩා විඳින බවයි.
5: ජනාධිපතිතුමාගේ නියමයේ පරිදි අපිට අප්‍රේල් මාසයේ 9 වෙනිදා නාරායතන ප්‍රමුඛ ආයතන වලින් ලබා දුන්නු වාර්තාව අද වෙනතුරට එළි දක්වලා නැහැ. ඇත්තට මේක අපිට ලොකු ප්‍රශ්නයක් කරලා තිනවා සමස්ත ලංකා මාදල හිමියන්. මේ ට්‍රැක්ටර් වින්ච් එක සම්බන්ධව අද උතුරු නැගෙනහිර රැකියාව කරගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ රටේ දළ දේශීය නිෂ්පාදනයේ ලොකු දායකත්වයක් දෙන රැකියාවක් වශයෙන් උත් ඒත් එක්කම අපි කිසිම මේ මාදල හිමියේ කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ රජයෙන්. අපි ඉල්ලන්නේ අපිට සහනදාර ඉල්ලන්නේත් නැහැ. අපිට රැකියාව කරගන්න විතරයි අපේ මාදල ශ්‍රමික ඒ මදල් හිමියෝ ඉල්ල. ඉතින් ඒ නිසා අද උදේ අපි 8:00 සාමකාමී උද්ඝෝෂණයක් කරන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. ඒක අපි ජනාධිපතිතුමාට ඉදිරිපත් කරලා රජයා පවත්වන පත්කිරීම නෙමෙයි අපි අරමුණ. අපේ ඉල්ලීම ඉදිරිපත් කරලා අපේ අරමුණ ඉෂ්ට කර ගැනීම.
1: දෙහිවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමකේ පැවසුවේ මදල් සම්බන්ධයෙන් වන වාර්තාව නාරා ආයතනයේ විසින් මෙවන විට ජනාධිපති ලේකම් කාර්යාලයට ලබා දී ඇති බවයි. වෙරළ කාදනය සහ වෙරළ පරිසර පද්ධතියට සිදුවන දැඩි හානි සැලකිල්ලට ගනිමින් ට්‍රැක්ටර් සහ වින්ච් භාවිත කර මාදල් දිහවර කර්මාන්තයේ යෙදීම තහනම් කර තිබෙනවා. මාදල් කර්මාන්තකරුවන් චෝදනා කරනුයේ එවිනුවට තමන්ට විකල්ප ක්‍රම හඳුන්වා දීමට රජය පියවරගෙන නොමැති බවයි. මද්‍රව සමග සැකකරුවන් දෙදෙනෙකු මේගමුව කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සැකකරුවන් අන්තර්ජාල මුදල් හුවමාරු ක්‍රම ඔස්සේ මුදල් බැංකු ගත කරවාගෙන සිදු කරනු ලබන මද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අනාවරණ කරගත් තොරතුරු අනුවයි. සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී හැෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 34ක්, අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 420ක්, හෙරොයින් ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 860ක් පොලිස් බහරයට ගෙනුණා. පොලිසිය පැවසුවේ මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 3,50,000ක මුදලක් සහ මෝටර් අත දෙකක්ද සැකකරුවන් සතුව තිබී පොලිස් බහරයට ගත් බවයි. සැකකරුවන් වයස අවුරුදු 29 සහ 31 යන වයස්වල පසුවන ගල්කිස සහ උඩුකම්පල ප්‍රදේශවල පදිංචි කරුවන්. ඉරානය සමග එකඟතාවයකට පැමිණිය නොහැකි වුවහොත් නැවතත් ප්‍රහාර ආරම්භ කිරීමට සිදුවනු ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ෆොක්ස් නිවුස් සමග සාකච්ඡාවකට එක්වමින්. ඉරානය එකඟතාවයකට නොපැමිණියහොත් ඇමරිකාවට හෝමුස් සමුද්‍ර සන්ධිය පාලනය කිරීමට සිදුවිය හැකි බවද ට්‍රම්ප් ප්‍රකාශ කළා. ට්‍රම්ප්ගේ එම ප්‍රකාශයෙන් පසු ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගියා. බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව බැරලයක මිල ඉහළ ගොස් ඇත්තේ ඇමරිකානු ඩොලර් 81.67ක් දක්වයි. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බැරලයක මිල ඇමරිකානු ඩොලර් 77.77ක් ලෙස සටහන් වුණා. ට්‍රම්ප්ගේ තර්ජනාත්මක ප්‍රකාශයෙන් පසු මෙවන විට ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ඇමරිකාව සහ ඉරානය අතර මූලික වටේ සමසාකච්ඡා සඳහාද බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉරාන නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන එරට කතානායක මොහමඩ් ගලිබාෆ් ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව සිය ප්‍රකාශයන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවයි. ඉරාන සන්නාධ හමුදා විසින් ඇමරිකාවට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවද ඔහු පැවසුවා. කෙසේ වෙතත් ඉරාන ඇමරිකා සාකච්ඡා නතර වී නොමැති අතර පසුපෙළ මට්ටමේ රාජතාන්ත්‍රික සම්බන්ධතා හරහා සාකච්ඡා නැවත ඉදිරියට ගෙන යාමට උත්සාහ දරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඇමරිකානු උපජනාධිපති ජේ.ඩී. වැන්ස් ප්‍රමුඛ ඇමරිකානු නියෝජිතයින් සහ ඉරාන නියෝජිතයින් අතර සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මකයි. හොමුස් සමුද්‍ර සන්ධිය නැවත ව්‍යවෘත කිරීම සහ ඒ ව්‍යවෘතව තබා ගැනීමේ ක්‍රමවේද පිළිබඳව මෙම සාකච්ඡාවලදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුව තිබෙනවා. ලෙබනනයේ සටන් විරාමය ක්‍රාත්මක කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධ අවසන් එකඟතාවයක් සඳහා පදනම සකස් කිරීමද සාකච්ඡාවලදී අවධානය යොමුවන කරුණු අතරට ඇතුළත්. ඊස්ට්‍රාලයේ ලෙබනනයට එල්ල කරන ප්‍රහාරවලට විරෝධය පළ කරමින් ඉරාන හමුදාව විසින් පසුගිය 20 වනදා යළි හොමුස් සමුද්‍ර සන්ධිය වසා තමනු ලැබුවා. චීනයේ පැවැත්වෙන ආසියානු සහාය දිවීමේ ශූරතාවලියේදී පිරිම් මීටර් 104 සහාය දිවීමේ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ තරඟයේ සිවවන ස්ථානය හිමිකර ගනිමින් ඒ සඳහා ඔවුන් වැය කළ කාලය තත්පර 38.63ක්. මෙම තරඟය සඳහා දෙනෙත් වීරරත්න, චමෝදියෝද සිංහ, චරිත් පියමාල් සහ මෙරොන් විජයසිංහ එක්ුණා. මීට පෙර මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව ලෙස සටහන්ව තිබුණේ 2018 වසරේ ගෝල්ඩ් කෝස්ට් පොදුරාජ මණ්ඩලයේ ක්‍රීඩා උරලේදී තත්පර 39.08ක කාලයකින් පිහිටුවා තිබූ වාර්තාවයි. යලි සිරස්තල. දිනකට ඩෙංගු රෝගීන් 600ක්. මාදල් කර්මාන්තකරුවන් අද කොළඹට. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ලබන මස මුලදී. ට්‍රම්ප්ගේ ප්‍රකාශයකින් බොරතෙල් මිල යළි ඉහළට. ආසියානු සහාය දිවීමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක්. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරළ. සියත බිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් ප්‍රදී සිටින්න පැන් පැපුවත් සමක.
6: පුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Town.
1: රටේ අහිංසක මිනිසුන් මතුරුන් වගේ ඝාතනය කරනකොට රාජ්‍ය මිනිසුන් තල් දෙන එක ලක්කො දෙවෙනකොට රාජතාන්ත්‍රික සිරිත්විරිත් පමණක් ආරක්ෂා කර සිටීමේ බලය කුමක්ද?
2: ගගන සරන්නට කියා
3: අපිට හැමදාමත් මතක හිටින නිර්මාණ කරන ප්‍රවීණ චිත්‍රපට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා.
4: Happy birthday! සියත අපි හැමෝම ගොඩක් ආදරෙන් විශ් කරනවා.
5: නෝම ස්තුති සියත.
6: Happy birthday! Happy birthday! Happy birthday!
3: අද ස්පෙෂල් ප්ලෑන් එකක් තියෙනවද?
5: මගේ මිත්‍රයෝ වරින් වර අවස්ථාවල් වල සමහරවල් පෞලේ ආයතනවලට කරක දේවල් තියලා තමයි. මෙවරනම් මේවත් මගේ සූදානමක් නැහැ තෝසි.
4: මේ දවස්වල වෙනස් විදිහ අලුත් අඩ සෑහෙන රිලීස් වෙනවා නේද?
5: මෑත කාලේ මම හිතන්නේ ලොකු පිළිබක් ඇති වුණා
3: ක්‍රිටිකල ජයසේන සහ සැඟවුණු නගරය කවද්ද අපිට බලන්න පුළුවන්?
5: ඒක බොහෝ විට මේ වසරේ අන්තිවන ලසිරගත කරන්නත් අපි රටේට සුබදානම් කරගෙන
6: ඉන්නවා.
0: Talk of the Town.
3: මේ දවස්වල හොලිවුඩ් වල ගින්නක් වගේ පැතිරෙන ක්‍රිස්ටෝපර් නෝලන්ගේ The Odyssey movie එක ගැනයි මේ අලුත්ම නිවුස් එක.
4: නෝලන් මේ වෙනකොට ඉන්නේ ලන්ඩන් වල සීක්‍රට් ලොකේෂන් එකක මූවී එකේ ප්‍රීමියර් එක රෙඩි කරන ගම.
3: ෆිල්ම් එකේ ඇක් කරපු සෙන්ඩාය, ටොම් හොලන්ඩ් වගේ අය එදාට සර්ප්‍රයිස් වෙයි කියලා තමයි එයා කියලා තියෙන්නේ.
4: මූවී එක රිලීස් වෙන්න මාසයක් කලින් ඉඳලම IMAX ළඟ සමහර තියටර්ස් වල ටිකට් සෝල්ඩ් අවුට් වෙලා තියෙනවා.
7: Bringing it all.
0: Talk of the Town.
8: අනුවටයි 0.2 අනුවටයි 0.4

0: Partijata.
1: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
2: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
1: මම දන්නවනේ පොසොන් බද්දි කීත.
2: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

යාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර තුනක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් පීඑල්සී. 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: விலக்குவார்த்தில டெக்ஸ்டைல்ஸ். This was a විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
1: ඔෆිස් එකේ බයික් එකේ ඇවිල්ලා වැඩ කරන මිනිහයි බස් එකේ වවුල් න්‍යායෙන් ඇවිල්ලා වැඩ කරන මිනිහයි දෙන්නේ
2: ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න.
1: ඔයාලා ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න.
2: ඒ කියන්නේ මම ෆ්‍රෙෂ් පිට වැඩ කරන්නේ.
1: ඒකනේ. එහෙම කරලා නේද?
0: ලා මකලෝ සහ ලාවට

0: Yata Tibay na pura.
1: Mami's Pocket Money.
2: මාසි ඔන්න අලුත් සතියක් පටන් අරගෙන තියෙන්නේ අද සඳුද දවසේ මමිස් පොකට් මනි සෙග්මන්ට් එකත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ඉරෝෂිකා ජයලින්දක්. ගුඩ් මෝර්නින් ඉරෝෂිකා. ඉරෝෂිකා රුපියල් 5000ක් තියෙනවා. ප්‍රශ්න හතරයි තියෙන්නේ. ලෑස්ති නේද තරඟ කරන්න?
3: ලෑස්ති.
4: පොකට් මනි රුපියල් 5000 ඔයාගේ අතට ගන්න නම් අපි අහන ප්‍රශ්න හතරට ඔයා හරි උත්තර තෝරන්න ඕන. අපි හරි උත්තර තෝරන්න ඔයාට තප්පර 5ක් දෙනවා. ඒ වගේම උත්තර 2ක් දෙනවා. මේ තමයි ඉරෝෂිකාට අපෙන් ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
2: ඉරෝෂිකා, දවල මන්දිරේ ඉන්න ඇමරිකානු ජනාධිපතිවරයාටවත් නොමිලි කෑම බීම හම්බෙන්නේ නැහැ කියලා දන්නවද? ඕන පළවෙනි ප්‍රශ්නේ මේ දවල මන්දිරේ ගැන. දවල මන්දිරේ නිර්මාණය ආරම්භ කරන්නේ 1792 අවුරුද්දේ. මේක ඇතුලේ කාමර 132ක් තියෙනවා. අපේ ප්‍රශ්නේ දවල මන්දිරය පිහිටා ඇත්තේ ඇමරිකාවේ 1 වොෂින්ටන් DC වල, 2 නිව්යෝක් වල.
4: ඉරෝෂිකා හරි උත්තරේ වෙන්න ඕනි වොෂින්ටන් DC. එතකොට මේ දවල මන්දිරේ ඉදි කරන්න අවුරුදු 8ක පමණ කාලයක් ගත වෙලා තියෙනවා. ඉරෝෂිකා තව ප්‍රශ්න තුනක් තියෙනවා. අපි යමු එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට.
2: ලංකාවේ අවුරුද්දකට සහල් මෙට්‍රික් ටොන් 124ක් විතර පරිභෝජනය කරනවා. අපි හාල් පරිභෝජනය කරාට මේවා දැනන් හිටියේ නෑනේ. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ. ලෝපුරා සහල් වර්ග 40,000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ලංකාවේ වැඩිපුරම පරිභෝජනය වෙන්නේ නාඩු සහල් වර්ගය. අපේ ප්‍රශ්නේ, මේ අතරින් රුධිරයේ සීනි මට්ටම වැඩි නොකරන්නේ 1 සුවදැල් සහල්, 2 කීරි සම්බා.
4: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් පොකට් මනි රෝෂික ඔයා දිනා ගන්නවා. ඒ වගේම රෝෂික සුවදැල් සහල් ආහාරයට ගත්තොත් ශරීර ශක්තිය වර්ධනය වෙනවා, වගේම දියවැඩි රෝගීන්ටත් හොඳයි. මේ තමයි රෝෂික ඔයාට ලැබෙන තුන්වෙනි ප්‍රශ්නය.
2: රෝෂිකා, ඇඟේ විචලනය විනාඩි ගානකින් නැති කරන ලෝකේ තියෙන බලවත්ම ධීරය තමයි සේලයින් කියලා කියන්නේ. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ. සේලයින් වල pH අගය 5.0ක් විතර වෙනවා. ශිරාගත ඖෂධත් සේලයින් එක්ක මිශ්‍ර කරලා අපේ ශරීරයට ලබා දෙනවා. මේ ප්‍රශ්නේ, සේලයින් වල 99%ක්ම අඩංගු වන්නේ 1 පිරිසිදු කරන ලද ජලය, 2 සෝඩියම් ක්ලෝරයිඩ්.
4: ඉරෝෂිකා හරි උත්තරේ වෙන්න ඕනි පිරිසිදු කරන ලද ජලය. සෝඩියම් ක්ලෝරයිඩ් සේලයින් වල අඩංගු වෙන්නේ 0.06ක් වගේ පොඩි ප්‍රමාණයක්. දැන් ඉරෝෂිකාගේ අතේ රුපියල් 250ක් පොකට් මනි තියෙන නිසා අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගමු ඉරෝෂිකා.
2: ඉරෝෂිකා, මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. ලෝකේ දෙවැනි උසම කන්ද K2 කන්ද තියෙන්නේ පාකිස්තානයේ. ලෝකේ දිගම උසස්ම තත්ත්වයේ ජාත්‍යන්තර මහා මාර්ග පද්ධතිය තියෙන්නේ පාකිස්තානයේ. අපේ ප්‍රශ්නේ, පාකිස්තානයේ අගනුවර මොකක්ද? 1 ඉස්ලාමාබාද්, 2 කරච්චි.
4: අතේ තිබ්බ රුපියල් 250ක් පොකට් මනි බෝනස් ප්‍රශ්නයට හරි උත්තරේ තෝරලා ඉරෝෂිකා රුපියල් 1250ක් පොකට් මනි දිනා ගන්න. ඒ වගේම කරච්චි කියන්නේ පාකිස්තානයේ ප්‍රධානතම ආර්ථික කේන්ද්‍රස්ථානය, වගේම වාණිජ නගරය. ඉරෝෂිකා, එහෙනම් අපි ආයම දවසක සම්බන්ධ වෙලා රුපියල් 5000ම දිනාගමු. ජය වේවා.
0: සියතා පොකට් මනි.
2: අනාගතය වෙනුවෙන් ඔයා කරන මුදල් ආයෝජනය කියන්නේ මාෂි ඉදිරි ජීවිතේම තීරණය වන විශේෂ තැන. සුරක්ෂිතව විශ්වාසයෙන් ප්‍රතිලාභක ස්ථාවර තැන්පතුව ආරම්භ කරන තියෙන හොඳම තැන තමයි සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුව. හොඳම හොඳ පොලියකුත් එක්ක දවසක විශ්වාසයෙන් හොඳ මුදලක් අතට ගන්න නම් කරන්න තියෙන එකම එක දෙයයි ගන්න කෝල් එකක් 13:19 වැඩිපුර විස්තර දැනගන්න පුළුවන් මේ සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුව ගැන.
4: හරි, ඒ වගේම දැන් අද දවස් පොකට් මනේ දිනා ගන්නකොට නංගිලා මල්ලිලා තවත් කට්ටියකට හිතෙන්න පුළුවන් අපිටත් පුළුවන්ද කියලා. අනිවාර්යයෙන්ම පුළුවන්. මෙසේජ් එකක් එවලා තියන්න 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක.
2: එහෙනම් අපි අදට යන්න තමයි හදන්නේ. සුබ දවසක්. මම රවිෂ්ක.
4: මම ආශි.

good morning. අද මන්ඩේ. මම අද ලස්සනම ලස්සන කියමනක් ඔබත් එක්ක ෂෙයා කරගන්නවා. මම මේක ටිකක් කල් අහලා හැබැයි අද තමයි කියන්න අවස්ථාවක් හම්බුනේ. සල්ලි කතා කරන විට කිසිවෙකු ව්‍යාකරණ පරීක්ෂා නොකරයි. ඇත්තටම දැන් බලන්න මං කතා කරනකොට කවුරුත් ව්‍යාකරණ මොනවත් බලනවද? නෑනේ. ඒක නෙමෙයි මේ කියන්නේ. කියන දේ ඔබට තේරෙනානි නේද? ඒ නිසා හොඳ විදිහට හොඳට සල්ලි හම්බ කරන්න. එහෙම සල්ලි හම්බ කරන්න පුළුවන් වෙන සුබ දවසක් වේවා. 7:01

0: මේ දවස්වල වැඩිපුරම පරිස්සම් වෙන්න ඕනේ කවුද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
0: මේ වෙනකොට අපේ රටේ බෝවන රෝග කීපයක් පැතිරලා යනවා. ඒ අතර ඩෙංගු රෝගය, වෛරස් මෙනින්ජයිටිස් රෝගය, ඊට අමතරව පාචන රෝගී තත්ත්වයත්, ඒ වගේම සොසන මාර්ගයේ ආශ්‍රිතව ඇති රෝගී තත්ත්වයනුත් වාර්තා වෙනවා. බොහෝ විට මේ රෝගී තත්ත්වයන් වෛරස් ආසාදන නිසා සිදුවෙන බැවින් නිරෝගී පුද්ගලයන්ට මේ රෝග හැදුනහම 100%ක්ම සම්පූර්ණයෙන්ම සුව වෙනවා. නමුත් අපි අතර ඉන්න සමහර පුද්ගලයන්ට එහෙම වෙන්නේ නැහැ. ඔවුන්ට මේ රෝගය නිසා යම් යම් සංකූලතා ඇති වෙන්න පුළුවන්. සමහර විට ජීවිතේ නැතිවීමේ අවදානම උනත් ඇති වෙන්න ඉඩ තියෙනවා. දැනටමත් යම් කිසි නිදන්ගත රෝග නිසා ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්, උදාහරණ විදිහට දැනටමත් පිළිකා සඳහා ප්‍රතිකාර ගන්න පුද්ගලයන්, ඒ වගේම වකුගඩු, අක්මාව, පෙනහළු ආශ්‍රිතව නිදන්ගත රෝග තියෙන පුද්ගලයන්ටත්, හොඳින් පාලනය නොකළ දියවැඩියා රෝගී තත්ත්වයන් තියෙන පුද්ගලයන්ටත්, අවුරුද්දට වඩා වයස අඩු දරුවන්ටත්, අධික වයෝවෘද්ධ පුද්ගලයන්ටත් මේ රෝගී තත්ත්වයන් ඇති වුණාම සමහර විට සංකූලතා ඇති වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ නිසා මේ කාණ්ඩවලට අයිති පුද්ගලයන් මේ වගේ කාලෙකදී වැඩිපුර පරිස්සම් වෙන්න අවශ්‍ය වෙනවා. එවැනි පුද්ගලයන් මුව ආවරණ පැළඳීමත්, හැකි සෑම විටම නිවසට වී සිටීමත්, වැඩිපුර ජනතාව ගැවසෙන තැන්වලට නොයා සිටීමත්, ආහාර පාන ආදී ගැනීමේදී වෙනදාට වඩා පරිස්සම් වීමත් වැදගත් වෙනවා. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
1: ඔබේ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: ස්ථාවර තැන්පත් වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383888 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: මොකක් හරි 3 wheel එකක් ගන්න ඕනි.
2: මොකක් හරි නෙවෙයි. 3 wheel එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
3: වැඩි දියුණු කළ brand new Bajaj ත්‍රිරෝද රථය. David Pierce Motor Company Private Limited with
4: City Board සමාජිකයන් සඳහා Cargill's Food Service මෙගාවට්ටම් Fortune RBD Cooking Oil ඉතිරිය රුපියල් 210යි. Byraha Chicken Sausages ඉතිරිය රුපියල් 330යි. 7 Up ඉතිරිය රුපියල් 125යි. Magic Vanilla Ice Cream ඉතිරිය රුපියල් 215යි. Cargill's Food
5: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාස්පතා TV, Fridge, Washing Machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්න ජයග්‍රාහකින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් Side by side fridge, laptop, iPhone නැතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, කෙවන්න, දිනන්න.
6: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරුපෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදිය.
7: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම single හෝ බලේ ලබ් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011 8 32 2000. NIBM The City University, the place to be.
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 9.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011 2200 Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමක
10: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
11: SLT Mobitel Pure TV නිල විකාශක
12: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
13: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
14: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
15: කොකෝ ෆ්‍රයි RBD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසී.
16: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
17: කොළඹ මැද ඒස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩන්සිස් වෙතින්. ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කීපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න
18: 010-777-1377. Platina 100 head of Vedakarya David Pierce Motor Company Private Limited
19: parampara gana kape rate hondama aluminium dunna vishwase parisam karapu quality maintain karapu guarantee at ekkama warranty ak dena aluminium nam Alumex ma tamai
20: Alumex nam warranty with guarantee
21: aluminium ona taram Alumex nam istara
22: ewa apita wedak ne mage nayage yu naththan lamai innwa kiyala balanne allala dana Paul pitin totta මේවා ඉතින් ගෑනුන්ගේ වැරදි.
23: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕන කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගතිය, පවුලේ නම්බුව. ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
24: අනේ ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
25: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
26: LOLC Finance හරියන්න හරිම තැන.
27: වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.

0: විශ්වාසම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනාගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනාගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න.
1: business වැඩවලට හොඳම ආයෝජනය Bajaj Vigo electric 3 road රථය. David Pilis e-mobility වෙති 0114700550.
2: finishing වහලක් ලෙස color up flow වැජබෙනා. සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
3: කමර්ෂල් බැංකුවේ නුබේ ස්ථාවර තැන්පතුවලට වැඩිපොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටිකාලීන සහ දීර්ඝකාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩිපොලියක් රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.

0: කොළඹමැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
3: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 WhatsApp කරන්න.
4: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. David Peters Motor Company Private Limited with him.
5: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව Majestica Lanka Tiles.
0: ඉමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.

0: නවයටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා.
1: මේ මන්දා මොකක් කරනවද මන් දන්නේ මේ පාරට වෙලා. ගුඩ් මෝනින්.
2: ගුඩ් මෝනින්. ඉතින් මේ අනේ මන්දා ඉතින් මේ මේ මේ මේ මේ මේ ගෑන්න බෑ. තනි චෝ එකක් කරගන්න
1: විනාඩි පහක්. පොඩ්ඩක් කියන්න මේ සද්දේ. සද්දේ ඇහෙන්නේ නැතුව යනවනි මෙතන.
2: ආයෙත් වැඩක් කරගන්න පුළුවන් මිනිහෙක් කියලා මමත් මේ අරගත්තනේ අයියෝ මේ වහින වෙලාවේ.
1: වහින වෙලාවේ මොකද්ද? කොහෙද ඉන්නේ?
2: මේ අහලා තියෙන ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා raining cats and dogs කියලා අහලා තිනවා.
1: ඕ මං අහලා තිනවා rain rain go away කම්මගෙන නද.
2: rain rain go away පොඩි කාලෙක නෙමෙයි ඉන්නේ ලොකු වෙනකොට ඒක අහලා
1: නැලෑනේ. හරි ඔකේ.
2: දැන් raining cats and dogs කතාවක් මෙතන තියෙන්නේ. ඉතින් වාගෙන මේ මේ මේ මේ දැනුත් මේ බොනට්ට ගුරුට පූසෙක් වටනා ඕම් බල්ලෙක් වටනා ඕ කැට්ටන්ඩෝ
1: නෑ ඒකනේ හයියෙන් වහිනවා කියන එකනේ
2: රේනින් කැට්ස් ඇන්ඩ් ඩොග්ස් ලස්සන කියමන
1: රයිට්
2: අතනට මේ වහින කොට නම් ඒ තරම් ලොකු ලස්සනක් නෑ මිස් ඇත්තම කියන්නේ මේ ඉතින් ඔයා දන්නවද ඉතින් මේ ඔයා දන්නවනේ මම සාමාන්‍යයෙන් පරක්කු වෙන මිනිහ නෙමෙයි
1: අපොයෝ අපොයෝ
2: මං අම පරක්කුණු පරක්කු වෙන්නේ එක්කෝ වහින දවසට එහෙම නැත්නම් වහින්නේ නැති දවසට විතරනේ.
1: හරිනේ ඔව්නේ.
2: අනිත් හැම දවසකම වගේ මං ඉන්න බලනවා. නමුත් එහෙම ගමස් නැහැ. අන්න ඒකයි වෙලා
1: තියෙන්නේ.
2: ඔයා දන්නවද මං ගෙදරින් එළියට බහිනකොටම මේ මුරු ගසන් වරුසාව මේ හැටියටම තිබුණා.
1: හරි.
2: හැබැයි මම අද තීරණයක් ගත්තා. මම අද කීයට වැඩට ආවද? වැඩනගත්ත තීරණයම තමයි.
1: හරි.
2: මම කීයට වැඩට ආවද? මම බොහොම ප්‍රවේශමින් වාහනේ ලෝකේ
1: යනවා.
2: හ්ම්. ප්‍රවේශමින්.
1: හරි.
2: මම මට කොච්චර පරක්කුණාද? මම පාර අයිනේ හිටගෙන ඉන්න කිසිම මිනිහෙකුගේ ඇඟට වතුර වීසි වෙන විදියට මේ වාහනේ එලවන්නේ නැද්ද කියලා. මම ගත්ත ප්‍රතිපත්තිමය තීරණය.
1: Very nice.
2: හරිද?
1: හරි.
2: මේ එහෙම තමයි මං ඇත්තටම
1: very nice very nice හොඳයි හොඳයි.
2: ඔව්.
1: තව
2: ඉතින් මේ මොකද?
1: තව කතා කරනවද? මොකද වැඩි ඇහෙන්නෙත් නැතුව යනවා ඔයා මේ මේ ආගේ සමහරක් කෑලි.
2: ඉතින් ඔයාලට මේක කරගන්න බෑනේ. මේක නවත් වෙලා
1: තියෙන්නේ. ඔය අප්ඩේට් එකක් දෙනවා කියලා කොහොමද මේ වෙලාවේ තියෙන වැස්ස තත්ත්වය අරකද මේකද?
2: මේ වැස්ස තත්ත්වය ගැන. ඉතින් මට පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා.
1: හරි.
2: ඉල්ලීමක් කරන්න තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ පාරේ එද්දි වතුර තියෙන තැන් වලින් වතුර කපාගෙන යන්න පුදුමාකාර ගැට්ටක් හැදෙනවා.
1: යා ඔකේ.
2: සුළුපටු ගැට්ටක් නෙවෙයි. වතුර කපාගෙන යෑම එකක් එනවා. හැබැයි
1: හරි.
2: තමන්ට විශ්වාස නැති වතුර තියෙන තැන් වලින් තමන්ට පාර විශ්වාස නැත්තම් ඒ වතුර හරහා වාහනේ දාන්න එපා. අපේ පාරවල් ගැන තදින් මම විශේෂයෙන් කියන්න ඕනේ නෑනේ. මාත් ඒ වගේ මාරක මට්ටමේ වලක් දෙකක් ගෙවල් පැත්තේ ඉඳලම පහු කරගෙන තමයි මිස් මේ එන්නේ.
1: සීරියස්ලි?
2: ඒ වතුර වලව ඒ හැම වලක්ම දැන් වතුරෙන් එක මට්ටමටම වැහිලා
1: තියෙනවා.
2: දැන් වල තිබිච්ච තැන මතක නෑ. වල තිබිච්ච තැන හොයාගන්න ඕන නම් වාහනේ දැම්මට කමන්නේ.
1: රයිට් රයිට්.
2: අනිත් එක මේ අපේ තියෙන විශිෂ්ට ගණේ පුරුද්දක් තමයි ඕනම වෙලාවක විශේෂයෙන්ම අපේ බයිසිකල් වල යන අය තමයි මේක කරන්නේ. වම් පැත්තෙන් ඉස්සර කිරීමේ පුදුමාකාර ඒ තවත් ගැට්ටක්. දැන් ගැටි දෙකයි ඔක්කොම.
1: හරි.
2: වමෙන් ඉස්සර කිරීම. වමෙන් තමයි අර තියෙන පුගී තීරුවෙන් තමයි ඩක්කාලා දාලා යන්න බලන්නේ. කොයි වෙලාවේ ඔය වාහනේ වමට හරවයිද දන්නේ නැහැ. අපේ මිනිස්සු ගොඩක් වෙලාවට සිග්නල් පාවිච්චි කරන්නේ දක්මතින් විතරයි වාහනේ යනකොට සිග්නල් දාන්නේ.
1: ඒක ඇත්ත. හරි.
2: සිග්නල් පාවිච්චි කරන්නේ වාහනේ වමට දකුණට හරවනකොට නෙමෙයි සිග්නල් පාවිච්චි කරන්නේ දක්මතින් විතරයි.
1: හරි.
2: ඒ නිසා කොයි වෙලාවේ වමට හරවයිද දන්නේ නැහැ. එහෙමනොත් ඇක්සිඩන්ට් එකක්. ඇක්සිඩන්ට් එකකට අතවරනවා. මොකද පාර අඩි 10කට 15කට වඩා පේන්නේ නැති මට්ටමක් තිබුණා මග හරි.
1: ඕකේ.
2: ඒ නිසා විශේෂම හේතුවක් නැත්තම් කඩදාහි ලිපේ දාලා ඇවිල්ලා ඒව ඇවිලිනවා කියලා ආරංචි වෙලා ඒව නිවෙන්න යන ගමනක් නෙවෙයි නං. කොටිම කියනවා ඔබ ගිනි නිවෙන හමුදාවේ කෙනෙක් නෙමෙයි නං හිමින් එන්න.
1: පඩි කැපුණොත් එක දවසක විතරයිනේ. ඒ නිසා නේ.
2: ඔව්. පඩි කැපුණොත් කැපෙන්නේ එක දවසක. ඉතින් මේ වගේ දවසක පඩි කපන කම්පැනියක නම් වැඩ කරන්නේ ඒ කම්පැනියෙන් අයින් වෙන්නේ.
1: ඇත්ත ඇත්ත.
2: කරන්න බලා හොඳම දේ තමයි ඉස්සෙල්ලාම වෙන කම්පැනියක් හොයාගන්න. මේ වගේ දවසක මේ වගේ මේ වැස්සේ ඇත්තටම එන්න බෑ. මේ වැස්සේ ඇත්තට පැයට කිලෝමීටර් 20ක 30කට වඩා වේග සීමාවක් හිතන්නවත් එපා. වාහනයක් හේතුවක් නැත්තම් ඕවර්ටේක් කරන්න එපා. වමෙන් නම් කොහොමත් ඕවර්ටේක් කරන්න එපා. වතුර වලවල් වල දාගන්න එපා. මොකද දන්නවද? එහෙම වෙලා මොනවා හරි කරගත්තාම අපිට වැඩට යන්නත් නෑ. ඒකයි මම මේ කියන්නේ.
1: ඔයා එනකොට දැක්කද මේ වගේ ඇක්සිඩන්ට් කිහිපයක් ඔයාට දකින්න?
2: ඇක්සිඩන්ට් කිහිපයක්. ඔයා හිතුවද මම මේ ඇක්සිඩන්ට් බලලා උත්තරයක් ගන්න බලන් ඉන්නවා කියලා මේ විශ්නේ?
1: හරි හරි.
2: එම් මොකද ඇක්සිඩන්ට් එකක් තිබුණේ නෑ. අද ඉතින් සමහර මිනිස්සු Tamanට හිතුව මනාප පොලිසියත් පාරේ නැති එකේ කියලා ලේන් තුන තුන හදාගෙන යනවා. මට හිතනවා මේ අද ඇත්තම කොළඹට එන වාහන වලට වඩා කොළඹින් එළියට යන වාහන වැඩි. මං හිතන්නේ මිනිස්සු කොළඹ අතෑරලා යනවා
1: වෙන්නේ. කොහොමුණත් මට මැදිරියට දැනෙන්නේ නම් මේ වැස්ස මුතු කුඩ.
2: මොකද වැන්දිරියට කතාවක් ඇහුවා. වැන්දිරිය කියන්නේ මේ මිස් මොකද්ද මිස්?
1: වැන්දිරිය නෙමෙයි මැදිරියට. මට මේ මැදිරියට දැනෙන්නේ මේක මුතු කුඩ ඉහළන මල් වරුසාවක් වගේ.
2: ආ එහෙමද මිස්?
1: ඔව්.
2: හොඳයි
1: ඉක්මනට එන්න වැඩට මෙතන. ගුඩ් මෝර්නින්.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: කමර්ෂල් බැංක වෙනුවෙන් ඔබේ ස්ථාවර තැන්පත් වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පත්ක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV. නීල විකාශකයා

0: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: Coco Fry සතුටු රසය ගෙනෙන ගුණය.
2: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසෙ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: අරගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවල. මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

අම්ම කතා කරන්න. 0771 4747 4747 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ. 98.2 98.2

0: පුතා එන්න බැරි වෙයි.
1: මේක ලොකු දෙයක් පරිවා දන්නවා. ඉතින් මේ වදාරන මම අද ඉතින් මං ගත්ත තීරණය මට මාර ඉතින් සතුටක් තිබුණා මේ වෙනකම්ම.
0: මේ
1: මෙතෙන්ට එනකම් මේ සතුට තිබුණා ඇත්තටම කියනවා නම් මම දැන් කීයට ගියත් වෙලාවට වැඩ කරන මිනිස්සෙක් වශයෙන්
0: හරි
1: වෙලාවට හරිම වෙලාවට මොකටම කලින් වැඩසටහනට එන මිනිස්සෙක් විදියට හාසියද නම මේ බොරු කියලා.
0: ඒ මිනිස්සෙක්
1: මේ මොකද මයික් පවා තෙමිලා පුතා හොඳේ.
0: හරි.
1: පුතා මයික් පවා තෙමිලා
0: තියෙනවා. පුතා
1: මේ මගේ පොඩ හෙඩ්ෆෝන් එක දෙන්න පුතේ. මොකද හෙඩ්ෆෝන් එක අඩු කරගෙන ඩිස්කවුන්ට් එකක් දීලා තියෙන මට හෙඩ්ෆෝන් එක. ඇති ඇති.
0: මම මොනවත් කරේ.
1: මට මේ හෙඩ්ෆෝන් එකට වාගෙන් ඩිස්කවුන්ට් ඕනේ නැහැ මට තියෙන ගාන දෙන්නකෝ.
0: ඉතින්
1: මම මට උනේ මෙන්න මෙහෙම ඇතරම මම අමතර පන්ති ගියේ නැහැ.
0: හරි.
1: එදිනෙදා දෙන ඉස්කෝලේ වැඩ ඉදාම කළා. යාළුවොත් එක්ක සෙල්ලම් කළා. සාමාන්‍ය විදිහට මේවා කළා. ඉතින් මේ විභාගේ ලිව්වා ප්‍රතිඵලාව ෆේල් වුණා. ඒ වගේ එකක් තමයි මට උනේ. මම හැම මිනිහම බේරගෙන ආවා. මෙතනින් බැස්සා කවුද ලොරිකාරිය බටාස් ගාලා තනතන වතුරකින් ගියා මේ.
0: ආ නේ මඩ වතුර. සුදු ෂර්ට් එකේ මඩ වතුර.
1: මං හිතාගත්තා මේ ලෝකේ හොඳ මිනිහෙක් විදිහට ජීවත් වෙන්න මට බැහැ කියලා.
0: සුදු ගෞමේ ඇයි මට කැපුනේ
1: සුදු ගෞමි
0: සුදු ෂර්ට් එක සුදු ෂර්ට් එහෙම තමයි අරවින්ද හැමෝම එක වගේ නෑ
1: ඕගොල්ලෝ මිනිත්තුන්ගේ කමිස ඇඳලා අපි ඕගොල්ලන්ගේ ගවුම් අඳින්නේ මහත්යාගේ දරට අඳිනවද නම් දන්නේ නෑ අපි අඳින්නේ නෑ පුතා
0: එහෙම අඳිනවා රයිට් රයිට්
1: ඉතින් ඔන්න ඔකයි උනේ
0: ඕකේ ඕකේ
1: ඔච්චර හොඳ කරත් වැඩක් නෑ මතකනේ පාඩම් ටික කිසිම හේතුවක් උඩ වමෙන් ඉස්සර කරන්නපා කිසිම කණ්ණාඩියක් පේන්නේ
0: නෑ ඕකේ
1: මිනිස්සු සිග්නල් පාවිච්චි කරන්නේ වාහනවල වාහනේ හරවන පැත්ත පේන නෙමෙයි. මිනිස්සු සිග්නල් පාවිච්චි කරන දත් පඳින්න විතරයි. ඒක මම ඔබට කියන්නේ.
0: අනිත් හදිස්සියට කාටද පුළුවන් අනේ සිග්නල් දාන්න? හදිස්සියටනේ අපි
1: මේ වැස්ස සීතලේ කාටද මොන අප්පටද පුළුවන් සිග්නල් දාන්න කියන්නේ?
0: නිකන් එළවගෙන එන එකත් මේක මාර වටිනාකමක්.
1: දවන්ත විජයග්‍රහණයක් අද වැඩ ටාප් එක.
0: යස්. ඒතර දැන් මේ එල් නිනෝ හින්දා මේ අනේ පායනවා මෙහෙමයි ඉන්න වෙන්නේ නැහැ කියලා
1: කිව්වා. පොඩ්ඩක් ඉන්න කලබලේනේ. ඉන්න තව චුට්ටක් ඉන්නකෝ.
0: හා හා හා.

0: උලි මාසේ මැද වෙනකන් ඉන්නකෝ. දෙන්නම් එල්ලිනෝ කරකවල.
1: ආ ටිකක් ලේට් වෙලා එන්න. හැම එකම අපිට
0: දැන් මේ වෙලාවේ හැමදාම අවුරුදු නෑ. මේ වෙලාවේ වහිනවා. වහින අතල් එක ගන්න ලොකෝ ඉස්සෙල්ලම.
1: ආ ඕකේ ඕකේ. හරි.
0: ඉතින් එල්ලිනෝ දෙන්නම්. මොකද මේ හදිස්සිය? ලස්සන කතාවක් හම්බුණා මගේ ප්‍රියතම දේශපාලන චරිතය. ඕ කලවලේ නම
1: ලී කුවන් යූ. හා
0: මගෙන් කවුරුහරි ඔයාගේ ප්‍රියතම දේශපාලන චරිතය කවුද? ලී කුවන් යූ. සිංගප්පූරු හිටපු අගමැතිවරයා.
1: හරි.
0: ඒක ලස්සන කතාව. එයා කියනවා දවසක එයාගේ පාක්ෂිකව ගෙනහැල්ලා.
1: හරි.
0: මේවා මේ ලංකාවේ දේශපාලනය කරන කවුරුවත් ඒව මේ කතා අහන්න ඕනේ නැහැ. මේ වෙලාවේ මේලා මේ ගහන් ඉන්නවනේ. මේක ඕෆ් කළා දැම්මත් කමක් නැහැ.
1: ඒක නේ ස්ටෝරි එකක් විදියට ගන්න. හරි.
0: එහෙනම් එහෙම ගන්න නෙමෙයි. මේක මං කියන්නේ ලංකා දේශපාලන සම්බන්ධයි. මේක අහන්න ඕනෙම නැහැ කියලා මං
1: කියන්නේ.
0: ඇබ්සලූට්ලි. හරි. එයා කියනවා මිතුරනි, අපි බොහෝ විට නායකයෙකු ගැන හිතන්නේ මිනිසුන් අතරට ගිහින් අතට අත දෙන, ළමයි වඩාගෙන සිනාසෙන, ලස්සන කතා කියන කෙනෙක් ලෙසයි. ඒවත් නායකත්වයේ කොටස් තමයි. නමුත් සැබෑ නායකත්වය එතනින් අවසන් වන්නේ නැහැ. එතනින් කතා ඉවර වෙන්නේත් නැහැ.
1: හරි.
0: සැබෑ නායකයෙකුට සමහර විට ඉතාම අමාරු, අප්‍රසන්න, අතිශය ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගන්න සිද්ධ වෙනවා. ඒ තීරණ ගන්නා මොහොතේ මිනිස්සු බොහෝ විට අකමැති වෙන්නත් පුළුවන්, විවේචන එල්ල වෙන්නත් පුළුවන්. නමුත් නායකයාගේ වගකීම අද අත්පොලසන් ලබා ගැනීම නෙවෙයි, හෙට දවස ආරක්ෂා කර ගැනීමයි.
1: හා ඕකේ.
0: දැන් තේරෙනවද මම මේක අහන්න එපා කිව්ව හේතුව ඒකද? ඒ වගේ දැඩි තීරණ ගන්නා සමහර අවස්ථාවලදී අස්ථි බිඳෙනවා වාගේ වේදනාවක් දැනෙන්නත් පුළුවන්. ලේ වැගිරීමක් වගේ කැපකිරීමක් කරන්නට සිදුවන්නටත් පුළුවන්. නමුත් සමහර අවස්ථාවලදී ඒ හැර වෙනත් මගක් නැතිවෙන්නටත් පුළුවන්. නිවැරදි දේ කිරීම සඳහා ඒ වේදනාව දරා ගන්නටම සිදුවෙනවා. මතක තියාගන්න. රටක් කියන්නේ පාපන්දු කණ්ඩායමක් නෙවෙයි. පාපන්දු කණ්ඩායමක් පැරදුනොත් අපි ගෙදර යනවා. නමුත් රටක් පැරදුනොත් ඒ අපි සැවමගේම පරාජය. අපේ අනාගතේ එතනින් අවසන් වෙන්නත් පුළුවන්. අද අපි මේ රටේ දකින අධිවේගී මාර්ග, උමම් මාර්ග, නව නගර, දියුණුව, සමෘද්ධිය කියන්නේ හිරු එළිය වගේ ලස්සන ප්‍රතිඵල තමයි. නමුත් ඒ හිරු එළියට කලින් තිබුණේ ඉතාම අඳුරු දවස්, බලාපොරොත්තුවක් නොපෙනෙන අවස්ථා, උමගක් ඇතුළේ ඉඳගෙන ආලෝකය හොයනවා වගේ දුෂ්කර කාර්යයක්, දුෂ්කර කාලයක්.
1: හරි.
0: ඒ වෙලාවේ අපිට තිබිච්ච එකම ප්‍රශ්නය මේ අඳුරු උමගෙන් අපිට එළියට යන්න පුළුවන් වෙයිද කියන එක. නමුත් පිළිතුර හැමතැනම තිබුණේ එකම තැනකයි. පිළිතුර නිවැරදි දේ කිරීමයි. ප්‍රතිවිපාක මොනවා වුණත්, මේ මං වගේ වැරදු නැහැ ලීකුවන්, ලස්සන කිව්වා. ප්‍රතිවිපාක මොනවා වුණත් එකඟ වූ මූල ධර්ම අත් නොහැර නිවැරදි දේ කිරීමයි. එහිදී නායකයන්ට ධෛර්යය තිබුණා. නමුත් සාර්ථකත්වය නායකයන්ගේ ධෛර්යය මත පමණක් රැඳුණු එකක් නොවේ. ජනතාවගේ ධෛර්යයත් ඒ තරමටම වැදගත්. නායකයන් හරියට සංගීතය වාදනය කළා නම් ජනතාව කොන්ද කෙලින් තියාගෙන ඒ රිද්මයට ගමන් කරાવી. ඉතිහාසයේ අපිට උගන්වන ලොකුම පාඩම එයයි. සෑම අඳුරු උමගක් අවසානයේ ආලෝකයක් තියෙනවා. නමුත් එතනට යන්නට ජනප්‍රිය දේ කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව මතක තියාගන්න. නායකත්වය කියන්නේ හැම වෙලාවෙම සිනාසෙනේක හෝ හැම කෙනාගේම පිටට තට්ටු කරන එක හෝ ළමයි වඩාගෙන කතා පවත්වන එකට නොවේ. අවශ්‍ය වේලාවේදී කරාටේ පහරක් වගේ තීරණයක් අවශ්‍ය වෙනවා. හැබැයි එක කරාටි පහරකින් කඩා දමන්නට තිබෙනදී කරාටි පහරවල් දෙකකින් කඩා දමන්නට උත්සාහ කරන්නත් එපා. ඔබට ස්තුති.
1: මම ලී ක්වාන්.
0: මම අරවින්ද ලුක්කි. ඔයා ලී ක්වාන් නේද? අන්තිමට කියන ගැල තමයි. තනි කරාටි පාරක් ගහලා කඩන්න තියෙන දෙයට දෙතුන් පාර කොට කොට ඉන්න එපා කියලා කියනවා.
1: ඒ කියන්නේ අර අනේ හරියන්නේ. හරි.
0: ඒ කියන්නේ මොකද කරන්නේ?
1: එකක් ආවා.
0: මොකද රහසින් කියන්නේ?
1: අර අතින් කඩන්න තියෙන දේ පොරෙන් කපන්න තියන්න එපා.
0: ඒකද මේ කියන්නේ මං එකපාරින් කඩලා දාන්න තිබුණා දෙපාර කඩන්න එපා කියලා කියන්නේ. අපින් කරවන්න දෙන්න පොරව කරවන්න බෑ කියලා එහෙම ගාව මතර කිව්වද?
1: මෙතන
0: කිසිම වෙලාවක පොරවක් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ.
1: මට ආසයි.
0: මොන පොරවක් ගැනද කියන්නේ?
1: නායකෙක් වෙන්න ආසයි අරවින්ද.
0: මේ වැහුවාම නායකත්වයට යන්න ආසයි තමයි.
1: ඒක හරි.
0: අනේ හරි. අනේ හරි. මේ මේ මේ මේ මේ මේ ඕ නෝ නෝ නෝ නෝ නෝ නෝ නෝ නෝ. අනේ අනේ මේ. ඔය තියෙන වැඩක් කරන් පාඩුවේ ඉන්නවද? අම්බෝ. දේශපාලනඥයෝ ටික එහෙම මෙහෙම කරගත්තා මේක අහන්න එපා
1: කියලා. දැන් එන අනිත් කට්ටිය
0: නායකයෝ. අනිත් අය මේ නායකයෝ. අනේ.

හරි පණහයිද ඇඳලාව ඇලුමෙක්ස් ගැන මතක් කරන්න ඕනි. ගැරන්ටියත් එක්ක වොරන්ටිය දෙන නියම ඇලුමිනියම් ගන්න, හොඳම ක්වලිටි ඇලුමිනියම් ගන්න යන්න ඕනි තැන තමයි ඇලුමෙක්ස් කියලා කියන්නේ. ඊට පස්සේ අපි පැල්වත්ත බටයක ගැන කතා කරමුද අදත්. රයිට්, අද අපි කතා කරමු පැල්වත්ත බටයක ගැන. බජාජ් ත්‍රීවිල් ගැනත් මතක් කරන්න ඕනේ. අලුත්ම ත්‍රීවිල් එක 236 cc ත්‍රීවිල් එක ඔගලන්ට බලන්න පුළුවන් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ ත්‍රීවිල් විකුණන තියෙනවා. ඒගොල්ලන්ගේ අවුට්ලෙට්ස් ගොඩක් ඒ තැන්වලින් බලා ගන්න පුළුවන් රයිට්. අපි NLP ගැනත් කතා කරමු. ඒ වගේම සිංග එකේ තියෙන අලුත්ම ෆ්‍රිජ් එක ගැන කතා කරනවා. සහ ඕනර් ෆෝන්ස් ගැනත් මතක් කරන්න ඕනේ. හොඳ වොරන්ටි එකක් එක්ක ඕනර් ෆෝන් එක ගන්න සිංග එකට යන්න, නැත්නම් බලලා තල්වි නියුන්ච් දෙක හම්බ වෙන්න. ඒ වගේම අපි මේ දවස්වල පොඩ්ඩක් කහට එකක් තේ එකක් හදාගන්න විදිය ගැන විශේෂයෙන් කතා කරනවා. රෝස කහටත් එක්ක සාමාන්‍යයෙන් දන්නවනේ ඔබ මොකක් හරි තේ එකක් හදා ගන්නවා නම් ඒ තේ ටික හොඳට අර උණු වතුරේ තැම්බෙන්න ඕනේ. ඒකට අදාළ වෙන කාලය අපි දැන් ඔන්න හදලා තියෙනවා. මෙන්න මෙච්චරක් වෙලා ඒ තේ කොල්ල ටික උණු වතුර තිබ්බනම් හරි කියලා. ඒ කාලය තමයි විනාඩි දෙකක්. විනාඩි දෙකක් ඉවසන්න පුළන්ද තේ එකක් හදන්න ගිහිල්ලා? පුළන්ද? එහෙනම් ඕකේ. ඔබ රෝස කහට පාවිච්චි කරොත් ඒකේ නියම රස ගන්න පුළුවන් විනාඩි දෙකක් උණු වතුර තැම්බෙන්න අරින්න ඔබේ ඔය රෝස කහට එක. හරිද? ඊට පස්සේ අපි කොකෝ ෆ්‍රයි ගැනත් අද කතා කරමු. පොල් තෙල් ගැන. ඒ කියන්නේ පොල් තෙල් කියලා කියන්නේ හරිම අපි හිතුවට මේ කෑමට දැම්මට අක්ගල ගත්තා කියලා. හැබැයි මේ ක්‍රියාවලිය, පොල් තෙල් හදන ක්‍රියාවලිය ගැන අපි මීට වඩා පොඩ්ඩක් අපේ අවධානය දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඔහේ තැන තැන ගෙවල් වල හින්දලා ගන්නවා. එක එක අපේ තියනවනේ වෙනම නිකන් ගෙදර දීම කරගන්න සීන් තියෙනවනේ ගොඩක් ඒවා. හැබැයි ඒවා අපිට පොඩ්ඩක් පොඩි සල්ලි වලින් වාසියක් වුණාට හැබැයි ඒක සෞඛ්‍ය පැත්තෙන් එහෙම එච්චර අපිට විශ්වාස කරන්න පුළුවන් පටිපාටියක් නෙමෙයි අපි අනුගමනය කරන්නේ ඒ විදිහට ගෙදරදී ඔය පොල් තෙල් හදාගන්න වැඩේ. ඉතින් මේක හරි විදිහට කරගන්න අපිට ඉතින් ඒ අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර ගන්න විදියක් නැහැනේ. හැබැයි අපි කොකෝ ෆ්‍රයි පාවිච්චි කරනවා නම් අපිට ඒ ක්වලිටි විදිහට හදාගත්ත පොල් තෙල් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ඇඟට දාගන්න කෑම ගැන අපි මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනි. ගෙදරින් ඉන්න අම්මලා තාත්තලා වැඩිහිටියෝ, එතකොට පුංචි දරුවෝ මේ දේවල් කනවා බොනවා. ඉතින් ඒ නිසා ක්වලිටි ප්‍රොඩක්ට් එකක් පොල් තෙල් සම්බන්ධයෙන් හොයනවා නම් කොකෝ ෆ්‍රයි නම මතක තියාගන්න. ඊට පස්සේ අපි බජාජ් ප්ලැටිනා ගැන අදත් කතා කරනවා, හැඩකාර වැඩකාරයා ගැන. ඊට පස්සේ තවම නද කලරප් කලරප් ස්ට්‍රිප් සීලින් එක ගැන තමයි මේ දවසල කියන්නේ. කලරප් lk.com සයිට් එකට ගියොත් ඔබට වැඩි විස්තර දැක බලා ගන්න පුළුවන්. සහ ප්‍රයිම් ගෲප් එකේ කලම්බෝ තියෙන සුපිරි ප්‍රොජෙක්ට් එකක් ගැන විස්තර කියන, කලම්බෝ 9 වල තියෙන සුපිරි ප්‍රොජෙක්ට් එකක් ගැන විස්තර අපි මේ දවසල ඔබත් එක්ක ෂෙයා කරගන්නවා. 7:52

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි කීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත රිවයිනපුරා.
1: මේ ලැරි මුදලාලි හැරි හැරි ඉන්නේ නෑ. දුන්නෙන් විඳපු ඊතලයක් වගේ කෙලින්ම යන්නේ එල්ලෝ එල්සි. මතකද මතකද මතකද අපි කතා කරමුකෝ ඒ ගැන අදත්? හරිද, අද අපි අලුතින් කතා කරන්න ලෑස්තිලා ඉන්නවා එල්ලෝ එල්සි ගැන. ඉතින් වැඩි විස්තර කියන්නම්. ඊට පස්සේ මතක් කරන්න ඕනි, කාගිල්ස් ෆුඩ් සිටි වලින් ඕගලන්ට ඉලෙක්ට්‍රික් කා එකක් දෙන්න අවස්ථාව දීලා තිනවා. කාගිල්ස් ෆුඩ් සිටි ෂොප් and win tarangaya haraha lesi deyak karanna tiyenne api e wade ganath katha karamu ilangata lanka tiles gana matak karanna oni quality ekak gana api hama thisema ape hama product ekak gana kiyaddima me quality kina wacana gana api katha karana quantity neme quality ekak gana neida ide lanka tiles killa kiyana ape rate thiyena superima tile ekak saha apita aluth trends handunnal dena kena thamai lanka tiles killa kiyanne wedi wisthara kiyanna commercial bank ekak ogalanta aaradhana karana fixed deposit danna hondama kale thamai me 11k dakwa superi poli ඔගලන්ට කමර්ෂල් බැංකින් ලබා ගන්න පුළුවන් ලක්ෂ 5ක් දාලා වැඩේ ස්ටාර්ට් කරන්න පුළුවන්. ඊළඟට ඊයේ දවසේ ෆාදර්ස් ඩේ තිබුණා. ඉතින් ගොඩාක් අපි දැක්ක ෆොටෝස් ෂෙයා කරනවා, තාත්තිලා ගැන ලස්සන ලස්සන කවි ගී වර්ණනා හැමදේම නේ. ගොඩක් හොඳයි හොඳයි, එහෙම තමයි. ඉතින් අපි හැමදාම තාත්තිත් එක ෆොටෝ එකක් දාන්නේ නෑනේ. ඉතින් ෆාදර්ස් ඩේකේදී එහෙම ෆොටෝ එකක් ෂෙයා කළා. එහෙම කරනවා ඒක ඕකේ, රයිට්, ලස්සනයි. හැබැයි ඒ වගේම අපිට ගෙදර කරන්න තව පොඩි වැඩක් තියෙනවා. අම්මල තාත්තල ගැන චුට්ටක් අවධානය අපි ටිකක් යොමු කරොත් අපිට තේරෙනවා සමහරක් වෙලාවට ඒගොල්ලන්ගේ ඇස් සම්බන්ධයෙන් ඒගොල්ලෝ මොකක් හරි අපහසුතාවයකට පත්වෙලා ඉන්නවා කියන එක හොඳට නෝටිස් කරොත් ඔබට දැක බලා ගන්න පුළුවන් වෙයි. හැබැයි සමහරක් ඉන්න දෙමව්පියෝ ඒගොල්ලන්ගේ ඇස් තාම හොඳට පේනවා, එහෙමත් තියෙනවා. හැබැයි කොහොම වුණත් ඇස් පෙනීම කියන එක අඩු වෙනවා කියන එක ඒක අර සාපේක්ෂව බලන්න විදිහක් නැති නිසා ඒක සමහරක් වෙලාවට ඇස් පෙනීම අඩුවීම පරක් වෙලා දැනෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ හැම දෙයකටම හොඳම විසඳුම තමයි ඇස් පරීක්ෂාව සිද්ධ කරගන්න එක. ඒකට යන විෂන් කෑයකට විෂන් කෑ ආරාධනා කරනවා. එන්න ඒගොල්ලන්ගේ හැම ෂෝරූම් එකකම මේ ඇස් පරීක්ෂා කිරීමේ එහෙම හැම දෙයක්ම කරගන්න පුළුවන්. අනිත් එක නොමිලේ කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා නම් සොලියුෂන් එක එතනින් ගන්න. රයිට්, විෂන් කෑ. ඊළඟට අපි ඕස්ට්‍රේලියාවේ පණිවිඩය ගැනත් කියන්න ඕනේ. ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න හිතන්නවත් එපා. ඒක කවදාවත් කරන වැඩක් නෙමෙයි. ඉතින් ඒ නිසා සල්ලි නාස්ති කරගෙන ජීවිතය අවධානම දාගෙන පවුල දරු හැමෝම නිකන් ගලන්ගේ ලයිෆ් එකත් නිකන් අපායක් කරන්න නැතුව ලංකාවේ ඉන්නකෝ. ලංකාවේ ඉඳලා මොකක් හරි දෙයක් කරන්න ට්‍රයි එකක් දෙන්නකෝ. හැම එකම බෑ බෑ කියලා හිතන්න නැතුව නේද? හැබැයි කවදා හරි දවසක හොඳ විදිහට නීත්‍යානුකූල විදිහට, ඒ කියන්නේ ප්ලේන් එක වීසා එක අරගෙන ටිකට්ස් අරගෙන එහෙම පාස්පෝර්ට් එකකින් ලස්සන විදිහට යන දවසක් එයි කවදා හරි. එතකන් ඉවසගෙන ඉන්න බෝට්ටුවෙන් නම් ඕස්ට්‍රේලියාවට යන්න ට්‍රයි කරන්න එපා. හජ් කනෙක්ෂන් එක ගැන මතක් කරන්න ඕනේ. හජ් 15 පැකේජ් එක ගැන තමයි අපි මේ දවස්වල කතා කරන්නේ. සහ මේ නිින්ද කියන එක මාර දෙයක්, හරිම විශේෂ දෙයක්. ඉතින් හොඳ නිින්දක් ලැබුවාට පස්සේ ඔයගලන්ට මුළු දවසම නිකන් හරි ලස්සන දවසක් වගේ දැනෙනවා. ඒක ඔබ එක්ස්පීරියන්ස් කරලා තියෙනවද? සමහරකට එහෙම එක්ස්පීරියන්ස් කරලා නැත්නම් ඔබ හොඳ මැට්‍රස් එකක් නෙමෙයි වෙන්න ඇති පාවිච්චි කරන්නේ. අද අපි කතා කරමු හොඳ මැට්‍රස් එකක් ගැන. හරිද? ඉතින් ඒකට මට පොඩි වෙලාවක් දෙන්න. තව චූටි වෙලාවකින් අපි බලනවා පත්තරේ.

0: 98.2 98.4 සියත දිවයිනපුරා
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ විත්හසා
3: අනුග්‍රහය CDB එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: Hi Hasa, good morning.
5: Good morning, Ascharya. Good morning, Adatta. සඳුදා දවසේ
2: ආවා පරක්කු වෙලා
5: ඔව් පඩක් පරක්කු වෙලා හොගාලා වැස්ස
2: ඒකනේ නේද
5: ඉතින් පත්‍ර ටික අරගෙන ආවා පත්‍ර වලට යන්න කලින් මතක් කරන්නම් ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ලංකාවට ගෙන්වා බෙදා හරින තවත් වාහනයක් ගැන අපි අද ඉඳන් මතක් කරන්න ලෑස්ති වෙනවා ඒ තමයි බයික් X55 කියන වාහනේ මේක දැන් හුඟක් පාරේ දකින්න තියෙන වාහනයක් මේකට බයික් X55 1000කට වැඩිය ලංකාවේ පාරවල් වල දකින්න පුළුවන් කියලා තමයි ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් එකෙන් කියන්නේ. ඉතින් ඒ කියන්නේම හුඟ දෙනෙක් විශ්වාස කරලා අරගෙන තියෙන වාහනයක් නිකන් සුරංගනා කතාවක් නෙවෙයි. මේ වාහනේ ඔන්න පාරේ තියෙනවා. ඉතින් උපරිම කාර්යක්ෂමතාවයක් සහිත වාහනයක්. ඒත් එක්කම වාහනේ සේෆ්ටි ෆීචර්ස් සෑහෙන හොඳයි. ඒත් එක්කම සේෆ්ටි ෆීචර්ස් විතරක් නෙවෙයි මේකෙ මේ අපි කියන්නේ සුඛෝපභෝගී විශේෂාංග සහ සුව පහසුව පැත්තෙන් ඉතාම ඉදිරියෙන් තියෙන වාහනයක්. ඒ විතරක් නෙවෙයි ඉතින් විශ්වාසනීය තැනකින් එන්නේ අලවියෙන් පසු සේවය ඉතාම හොඳයි. රට පුරාම ඕනෑම අවස්ථාවක අලවියෙන් පසු සහය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දැනටත් පාවිච්චි කරන කවුරු හරි කොන්නම් කතා කරලා බලන්න. එහෙම නැත්නම් ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් එක පැත්තේ ගිහිල්ලා බලන්න වාහනය කොහොමද කියලා. බයික් X55 අපි අද ඉඳන් දිගටම බයික් X55 වාහනය ගැන බොහෝ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර හොයාගන්න පුළුවන් 011 7400 678 දුරකථන ඇමතුමක් ලබා දීමෙන්. ඒ බයික් ගැන ඊළඟට මතක් කරන්නම් මං CDB Gold Loan ගැන රත්තරන් ණයද නිස්තරම්ම තැන CDB Gold Loan ඔබට දැන් මේ කාලේ ජල බිලට විදුලි බිලට දුරකථන බිලට රන් සහනයක් ලබා දෙන්නත් CDB රන් අය ලෑස්ති වෙලා ඉන්නේ. ඒවා කරන්නේ මේ අඩුම පොලියට ඉහළම අත්තිකාරමකුත් දෙන ගමන්. වැඩි විස්තර දැනගන්න ළඟම CDB ශාඛාවට යන්න නැත්නම් කතා කරන්න 011 7388 388. ස්විස්ටෙක් ගැනත් කතා කරන්න තියෙනවා. ස්විස්ටෙක් ගැන කතා කරන්න කලින් අපි පත්‍ර ටික බලලෙමු. මං එනවා දිනමින පත්‍රයට. රටින් ඩොලර් පිට කරන මහා පරිමාණ ජාවාරමක් හොයාගෙන මහමොලකරු අත්අඩංගුවට අරගෙන තියෙන බව දිනමින පුවත්පත තමන්ගේ හෙඩ්ලයින් එකෙන් වාර්තා කරලා තියෙනවා. තව 7 දෙනෙක් අල්ලන්න හොයනවලු. වසර 3කදී ඩොලර් මිලියන් 800ක් රටින් ආයත ආකාරයට පිට මං කරලා තියෙනවා කියලා තමයි මේ සම්බන්ධයෙන් වාර්තාවෙන්. ශ්‍රී ලංකා රුපියල් අවප්‍රමාණය කරමින් රට තුළ ඇති ඇමරිකානු ඩොලර් රටින් පිට කරමින් මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් කරනු ලබන සංවිධානාත්මක ජාවාරමක තොරතුරු අනාවරණය කරගත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ විසින් එම ජාවාරමට සම්බන්ධ මහමොලකරුවෙක් පෙරේදා ඔන්න අත්අඩංගුවට අරගෙන තියෙනවා. තව 7 දෙනෙක් මේකට සම්බන්ධයිලු. ඒ 7 දෙනාව හොයනවා කියලා තමයි තියෙන්නේ. ඔය අතරේ අරගල සමයේ සෙවනගල අනවසර ගොඩනැගිල්ලකට 188ක් වන්දි අරන් ශශීර්ද ඇතුළු 3 දෙනෙකුට නඩු මේ නිවුස් එක නම් කලිනුත් එළියට ආව. දැන් ඔන්න නඩුව දාලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේක හරිම මේ මරු වැඩක් මේක. ඒ කියන්නේ අනවසර ඉඩමක, ඒ කියන්නේ මහවැලි අධිකාරියට අයිති ඉඩමක් මේක සෙවනගල තමයි තිබිලා තියෙන්නේ. මහවැලි, එතකොට ඒක කියන්නේ රජයේ ඉඩමක්. ඒක කාටවත් අයිති කරගන්න පුළුවන් එකක් නෙවෙයිනේ. එහෙම අනවසර ඉඩමක කිසිම අවසරයකින් තොරව ගොඩනැගිල්ලක් ඉදි කරලා තිබිලා, ඊට පස්සේ පහුගිය අරගල සමයේ කිසියම් පිරිසක් ඒ ගොඩනැගිල්ලට හානි කළා කියලා ශෂීන්ද්‍ර රාජපක්ෂ ඒ ගොඩනැගිල්ලට වන්දියක් අරගෙන තියෙනවා. පොඩි ගානකුත් නෙමෙයි, රුපියල් ලක්ෂ 88ක් 88 ලක්ෂ 50,000ක වන්දියක් අරන් තියෙනවා. අනවසර ඉඩමක අනවසරයෙන් හදපු ගොඩනැගිල්ලකට හානි සිද්ධ කළා කියලා. මන් දැන්න ඇතර වැරදි කීයක් තීරවාද කියලා හිතා ගන්න බැරුව මං ගින්නේ දැන් ඒකට නඩු දාලා තියෙනවා. මං ඊළඟට එනවා ලංකාදීප පත්තරේ.
2: හරි.
5: ඔයා දන්නවද ආශ්චර්යය, තෙල් පෙට්‍රල් හිටි ගමන් අඩු කරන්න බෑ. තෙල් මිලේ වාසිය අගෝස්තුවෙන් පසු කියලා ප්‍රශ්නාර්ථයක් තමයි එතනක් තියෙන්නේ. QR කේතේ දිගටම කියලා සඳහන් වෙනවා. මේ ඇමති අනුර කරුණාතිලක තමයි මෙහෙම කියලා තියෙන්නේ. ඇමරිකාව සහ ඉරානයේ යුද ගැටුම අවසන් කිරීම සඳහා මූලික අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු ලෝක බොරතල් වෙළඳපොලේ මාස 3කින් වාර්තා වූ අඩුම තෙල් මිල සටහන් කළද දේශීය වෙළඳපොලේ ඉන්ධන මිලෙහි ක්ෂණික අඩුවීමක් සිදු නොවනු ඇතැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළා කියලා කියනවා. ඉතින් හිටි ගමන් වැඩි කරන එක වෙන
2: කතාවක්.
5: හිටි ගමන් ඒක පුළුවන්. හිටි ගමන් වැඩි කරන්න පුළුවන්. ඒ වුණාට එහෙම වැඩි කරනවා කියලා ඉතින් හිටි ගමන් අඩු කරන්න බෑනේ. එහෙම බෑ. අඩු කරනකොට තාම කල්පනාවෙන් කරන්න.
2: හරි.
5: වැඩි කරනකොට නම් ඩොග් ගාලා වැඩි කරන්න පුළුවන්. ඒක ලේසි. අඩු කරන එක අමාරුයි. ඒක තමයි මේ අනුර කරුණාතිලක මහත්මයා කියන්නේ.
2: හරි.
5: ලක්ෂ 45ක් වැය කරලා සත්ව සංගණන වාර්තාව අතරමඟ තවමත් අමාත්‍යංශයට ගිහින් නැහැ. රුපියල් ලක්ෂ 45ක පමණ මුදලක් වැය කරමින් පසුගියදා පැවැත්වූ වන සත්ව සංගණනයේ තොරතුරු මෙතෙක් තමන්ට ලැබී නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ගුණදාස අමරසිංහ මහතා පැවසීය. ඕමේ බව පැවසුවේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳ වූ අවස්ථාවේ කියලා කියනවා. ආචාර්ය හර්ෂද සිල්වාගේ සභාපතිත්වයෙන් යුතුව එම කමිටුව රැස් වූ අවස්ථාවේදී වනසත්ව සංගණනය පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් තාමත් ඒ වනසත්ව සංගණනයේ තොරතුරු අමාත්‍යංශයට තාම ලබා දීලා නැහැලු. ඉතින් අපූර්වයි වැඩේ නේද? ඒ කියන්නේ අනුන්ගේ ඉඩම් වලට පැනලා මේ ඇමතිවරු පන්සල් වලට හිටම් පැනගෙන රිලව් ගණන් කරවා අපි දැක්කා. ඉතින් වෙච්ච දෙයක් තාම නෑ. තාම ඉතින් අපේ පොලිටික රිලව් කනවා. ඒ ප්‍රශ්නට ගේව
2: එහෙම
5: විදිහ මොකද උන් නිවාඩු ගිහිල්ලා නෑ. ඒ ප්‍රශ්නට ගේම තියෙනවා. ඉතින් දූපත් හදන්න කතා වුණා නේද? එක එක නඩලන් කතා වුණා. ඉතින් වෙච්ච
2: දෙයක්
5: රිලව් ඔව් ඇත්තටම රිලව් හිනා වෙනවා ඇති තමයි. රිලව් විරිත්තර ඇති විරිත්සුක දඟන කොට ගණන් කරන් ගියා. කෝ කළාද? ඒ කෝ කළාද? හරිම සුන්දරයි අත්දැකීම. දිවයින පත්‍රයට මං ඊළඟට එනවා. ලෝක ශූරයෙන් පරදා අප රට දින වූ පුතුනි ඔබටයි මේ ආචාර්ය කියලා දිවයින උඩින්ම දාලා තියෙන නිවුස් එකද. ඒක ගුවන් තොටුපළේදී උණුසුම් පිළිගැනීමක්. යුරෝපයේ සහ මැද පෙරදිග පැවති ලෝකයේ ප්‍රමුඛතම මලල ක්‍රීඩා තරගාවලි 4කට සහභාගී වී රන් පදක්කම් 3ක් සහ රිදි පදක්කමක් දිනාගත් ශ්‍රී ලාංකීය හෙල්ලවිසි කිරීමේ ශූර රුමේෂ් තරංග පෙරේදා පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණිය බව තමයි දිවයින වාර්තා කරන්නේ. මොරොක්කෝ රාජ්‍යයේ රෝමයේ, චෙක් ජනරාජයේ සහ කටාර් රාජ්‍යයේ දෝහාහි පැවති ඩයමන්ඩ් ලීග් මල්ල ක්‍රීඩා තරගාවලිවලට සහභාගී වී රුමේෂ් තරංග සිය දස්කම් ප්‍රකට කරලා තියෙනවා. ඉතින් නියමයි. කමෝන් රුමේෂ් තරංග කවුරු හරි ලංකාවේ නම ක්‍රීඩාවකින් ඉදිරියට ගෙනියනකොට ලංකාවේ මිනිස්සු හැටියට අපිට සතුටුයි. ජය වේවා. ඉතින් අන්තිමට දිවයින පත්තරේ මං ගන්නවා කාටුන් එකක්.
2: හරි.
5: ශ්‍රී සමයන් කාටුන් එක. කියපු දේවල් නොකලයි කියා ජනතා අප්‍රසාදය මැද බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වෙන්න යනවලු කියලා එක්කෙනෙක් කියනවා. අනිත් එක්කෙනා කියනවා එහෙම පාලකයෝ මෙහෙ හිටියනම් කැබිනට් එකක් තියා ආණ්ඩුවක්වත් නෑ කියලා. අනේ මන් දන්නේ මේ බ්‍රිතාන්‍ය අගමැතිට පිස්සුද කොහෙද නේද?
2: ඒ කියන්නේ අස්සෙන්න ඕනේ නෝ.
5: කීයපු දේවල් කළේ නැහැ කියලා. අස්සෙන්න ඕනේ.
2: එහෙනම් අපිත් රස්සා වලින් අස්සෙන්න.
5: ඒක මලකෝලක් එහෙනම් මේ මෙහෙ ආණ්ඩු නෑ එහෙම. ඔබ මේ කිව්වේ වකලේ අනේ පිස්සු නැතුව ඉන්න අගමැතුමා නේද? යන්නම් යන්න කලින් මතක් කරනවා ස්විස්ටෙක් ඇලුමිනියම් ගැන. ස්විස්ටෙක් ඇලුමිනියම් ඔබට විශේෂ අවස්ථාවක් පිරිනමලා තිනවා මේ දවස්වල. ඔයා මොන හරි ඉදිකිරීමක නිරත වෙලා ඉන්නවා නම් ඒ ඉදිකිරීමට අදාළව ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩක් තියෙනවා නම් ඔයාගේ ෆැබ්‍රිකේටර්ට කතා කරලා කියන්න ස්විස්ටෙක් ඇලුමිනියම් වලින් මේ වැඩේ කරන්න කීයක් යනවාද කියලා කොටේෂන් එක ගෙන්න ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ කොටේෂන් එක 076-786-7000 වට්සැප් කරන්න. වට්සැප් කරලා ඔයා ඔයාගේ වැඩේ කරගෙන යන්න. අන්තිමට ස්විස්ටෙක් එකෙන් ඉන්ස්පෙක්ෂන් ටීම් එකක් ඇවිල්ලා ඔයාගේ වැඩේ බලලා රුපියල් මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් එකක් ඔයාට ලබා දෙන්න කටයුතු ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මේක තරගයක් නෙවෙයි, රැෆල් එකක් නෙවෙයි. ඔයා කොටේෂන් එක වට්සැප් කරලා ඔයාගේ වැඩේ කරගෙන ගියොත් අනිවාර්යයෙන්ම ඔයාට කෑෂ්බැක් එකක් හම්බෙනවා. මේකේ කාලයක් දැන් දීර්ඝ කරලා තියෙන ජූලි මාසේ 31 වෙනිදා දක්වා ඔබට මේ මහඟු අවස්ථාව ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම්
2: සුබ දවසක්
5: හෙට එන්න.
1: හතර වටේම පත්තර තප්පරේට 100ට.
6: 100ට පත්තරේ විත්හසා.
3: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111-7388-388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
0: 98.2 98.4
6: දෙන්නම් පට්ට

0: theater top story
1: ප්‍රදේශ කිහිපයකට අද ගිගරුම් සහිත වැසි මේ දිනවල පවතින වැසි සහිත කාලකුණයට නිර්තනික මෝසම් තත්ත්වය මෙන්ම එල්නිනෝ තත්ත්වයද යම් මට්ටමකට බලපා ඇති බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජයමාන්න පැවසුවේ එල්නිනෝ තත්ත්වයේ බලපෑම සැලකිය යුතු මට්ටමකින් අපේක්ෂා කළ හැකි ලබන මාසයේ සිට බවයි.
2: සාමාන්‍යයෙන් මෝසමේ තියෙන සක්‍රිය වීම මත අරහීමේ වෙනත් සාධක මත වහිනවා. මොකද අපිට ජූනි මාසෙත් මේ ජූනි කියන්නේ නිර්දිත මෝසමේ වැස්ස ලැබෙන කාලය. ඉතින් මෝසමට මේක බලපාලා තියෙනවා. නමුත් රට ඇතුලේ ජල වාෂ්ප පරගණන යන එක තමයි තරමක් අඩු වෙලා තියෙන්නේ. තාමත් අපිට එල්නිනෝ කියන එක එහෙම සැලකිය යුතු විදිහට බලපාලා නැහැ. නිර්දිත මෝසම ගිය මාසෙ පටන් ගත්තේ. එතකොට නිර්දිත මෝසමේදී පයම් පලාති ළඟ බස්නාහිර සබරගමුව පලාත්වල ගාල්ල මහනුවර මාතර වරෙලි වගේ ඩිස්ත්‍රික් වල තමයි වහින්නේ. ඉතින් දැම්ම ගත්තොත් අපේ ඔය මහනුවර දිස්ත්‍රික්කේ නුවරඑළියේ පැත්තට වැස්ස තරමක් අඩුයි. අර මේ කාලේ වෙන සාමාන්‍ය කාලකට අඩු වෙනවා. නමුත් තාමත් අපිට ඒක ඍජුවම කියන්නේ දැනෙන විදිහට මේ එල්නිනෝ කියන සංසිද්ධිය අපිට බලපාලා නැහැ. ක්‍රමක්‍රමයෙන් ඉස්සරහට අපි ලබන ජූලි අගෝස්තු වගේ වෙනකොට තමයි මෙහි බලපෑම අපි බලාපොරොත්තු වෙන්නේ.
1: බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලකණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක පස්වර දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. දැන් විදෙස් පොතක්. ඇමරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාම සාකච්ඡාවලදී ඉදිරි දින 60ක් තුල යුද්ධය අවසන් කිරීම සඳහා අවසන් කිවිසුමකට පැමිණීමේ මාර්ග සැලැස්මකට එකඟ වී තිබෙනවා. සාම සාකච්ඡාවල මැදිහත්කරුවන් ලෙස කටයුතු කරන පාකිස්තානය සහ කතා රාජ්‍ය මේ බව ප්‍රකාශ කළේ ඒකබද්ධ නිවේදනයක් නිකුත් කරමින්. සාකච්ඡා අධීක්ෂණය කිරීම සඳහා පිහිටවන ලද ඉහළ මට්ටමේ කමිටුව විසින් අවසන් කිවිසුමක් කරා යාමේ සැලැස්මකට එකඟ වී ඇති බව එම නිවේදනයේ දක්වුණා. එමගින් ඉදිරි සාකච්ඡා ආරම්භ කිරීමට අවශ්‍ය පදනම සකස් වන බවත් සාකච්ඡා මෙම සතිය පුරාවට අඛණ්ඩව පැවැත්වෙන බවත් අදාළ නිවේදනයේ සඳහන්.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ප්‍රශ්න ගොඩාක් තියෙනවා මූණ දෙන්නද.
1: යා ඕකේ මම
0: ලෑස්ති. ඉතින් ඔයාගේ ගොඩාක් නරක දවසක්.
2: අද මට ඕලෙව. හරි.
0: පළවෙනි ප්‍රශ්නේ.
1: හා.
0: මනුස්ස ජීවිතයකට වැඩියෙන්ම වටින දේ මොකද්ද මම උට උදව්වක් කරන්න.
1: හරි.
0: මේක කාගෙන් හරි ඉල්ල ගන්නවත් කෙනෙකුට තව කෙනෙකුට දෙන්නවත් පුළුවන් දෙයක් නෙවෙයි. මොකද්ද?
1: විශ්වාසය.
0: අනේ මගේ පණත් තරම් ජීවත් වෙන්න
1: ඕන.
0: හරියට දාන්න. අප්පුඩි ගහන්න එපා මම පහක් දානකොට අප්පුඩි ගහන්නේ නැහැ මිනිස්සු.
1: හරි ඕකේ ආයුෂ.
0: මනුස්ස ජීවිතයකට වැඩියෙන්ම වටින දේ මගේ පුතයා. මගේ පුතියා. පුතියෝ. මගේ පුතයෝ.
2: පුති මගේ පුති.
0: කාසිවලට ගන්නත් බැරි කාසිවලට දෙන්නත් බැරි. මනුස්සකම ඒක නෙමෙයි. ආයුෂ.
1: හරි.
0: මිනිස්සු ඉතින් කියනවා අනේ මගේ ආයුෂත් තරම් ජීවත් වෙන්න. මිනිස්සු මේ බය නැතුව මේක කියන්නේ ඇයි? කිසිම මිනිහෙකුට පුළුවන් ද තමන්ගේ ආයුෂ තා මිනිහෙකුට දෙන්න බෑ.
1: බෑනේ.
0: මනුස්ස ආයුෂ වැඩ කරන ඇත්තටම කියනවා වැඩ කරන නෙමෙයි.
1: හරි.
0: මනුස්ස ආයුෂ වැඩි කරන කාරණා තියෙන්නේ තුනයි.
1: හා.
0: කෑම, ව්‍යායාම.
1: හරි.
0: නිින්ද.
1: කෑම, ව්‍යායාම, නිින්ද.
0: ලියාගන්න ලියාගන්න. මේ විභාගෙට එයි. පළවෙනි දෙකම කල් දාන්න පුළුවන්. ආදා පොඩ්ඩෙන් කමු.
1: හරි.
0: එක්සයිස් නම් ඉතින් කොයි වෙලාවෙ කරන්න
1: බැරිද? ඒකනේ.
0: ඒ දෙකම කල් දාන්න පුළුවන්. ඒත් නිින්ද එක දවසකටවත් කල් දාන්න පුළුවන්ද?
1: බෑ.
0: එක දවසක් හරියට නිදා ගන්න බැරි වුණොත්. ඔයා හිතන්නවා මුළු ජීවිත කාලෙම හොඳට නිදාගෙන.
1: හරි.
0: ඔයාට එක දවසක් නිදා ගන්න බැරි වෙනවා. හරියට. පහුවෙනදට ඔයා ලෙඩෙක්. ඔයා දුර්වල ලෙඩෙක්. ඔයාට ඔළුව උස්සගෙන ඉන්න බෑ. වාට ෆෝකස් කරන්න බෑ.
1: හරි.
0: අවධානය තියාගන්න බෑ. මිනිස්සුන්ව රුස්සන්නේ. කොටින්ම මේ සාමාන්‍ය මිනිහෙක් කරන්න පුළුවන් කිසිම දෙයක් ඔයාට එදාට හරියට කරගන්න බෑ.
1: මම ලෙඩෙක්.
0: ඔයා කොහොම ලෙඩෙක්? නින්ද ඇතෝ හෝ නැතෝ ඔයා ලෙඩෙක්. ඔයා ලෙඩක්. මේ කියන්නේ එක නෙමෙයි. ඔයා දන්නවද? අවුරුදු 75 ජීවත් වෙන මිනිහෙක් ජීවිත කාලය ඇතුළත ආවම වශයෙන් අවුරුදු 25ක් නිදා ගන්නවා. අවුරුදු 25ක්.
1: ඕකේ.
0: ඒ කියන්නේ ජීවිත කාලෙන් හරියටම ගත්තොත් 3 in 1. ඒක තමයි ස්වභාව ධර්මයේ නීතිය.
1: හරි.
0: අපිට මේ හුඟාක් දේවල් ඇනිලා තියෙන්නේ ස්වභාව ධර්මයේ නීතිය ඉක්මවා යන්න කියලා. පඬිත මිනිස්සු විදියට. අපි ස්වභාව ධර්මයට කියන අපි අන්දඩජ්ජියා මෙව්ව වැඩද? ඒක තමයි අපේ විදිය.
1: කියන්නේ මුදුන වෙන්න ගිහිලා තමයි අපි විනාශ කරගෙන
0: තියෙන්නේ. ආ නරයි. අපි ගිහිලා තියෙනවා මුදුන වෙන්න ගිහිලා තියෙනවා. මුදුන වෙන්න ගිහිලා. කෝටි ගානක ගයක් හදනවා. මිලියන ගානක වාහන ගන්නවා.
1: හරි.
0: ඉලෙක්ට්‍රොනික අයිටම්ස් වලට, පැන්ට්‍රි කබඩ්ස් වලට, කිචන් ඉක්විප්මන්ට්ස් ටෝල්ස් වලට අත දිගහැරලා ලක්ෂ ගණන් වියදම් කරනවා මිනිස්සු.
1: ෆර්නිචර් වලට.
0: මේ කතාව ඔයාගේද මගේද?
1: ඔයාගේනි.
0: නොසැලී කියන් ගීතේ මගේ.
1: මගේ කිව්වේ ඔයා.
0: නොසැලී කියන් ගීතේ මගේ.
1: රයිට්. අපි වියදම් අත දිගරලා වියදම් කරනවා.
0: කෝටි ගණන් වල කෙවල් හදන්නේ. ඒසි නෑ.
1: යස්.
0: මිලියන ගාණක් වියදම් කරලා වාහන ගන්නවා. ලක්ෂ ගණන් වියදම් කරලා TV ගන්නවා, කැසට් ගන්නවා, ෆ්‍රිජ් ගන්නවා.
1: යස්.
0: ඒව නරක නෙමෙයි. ගෘහ විදුලි උපකරණේ ටික ගන්නවා, පැන්ට්‍රි හදනවා. ලක්ෂ ගාණක් වේදම් කළා මිනිස්සුන්ට ගෑවෙන්න ගේට්ටු දානවා නේද?
1: ෆර්නිචර් ගන්නවා.
0: ඒ තරම් වේදම් කරන මිනිස්සු අවුරුදු 25ක් නිදා ගන්න. මෙට්ටට වේදම් කරන්න බලන්නේ 5000ක් 6000ක් වගේ තමයි උපරිම.
1: අනේ අනේ හන්. සීරියස්ලි ඕනේ.
0: දැන් ඔබ ඔය ගත්ත පුටුවල ඔබ අවුරුදු 25ක් ඉඳගෙන තියෙනවද? අවුරුදු 75 නම් වයස?
1: නෑනේ.
0: දවසේ වැඩිම වෙලාවක් ඔබ ලිප පත්තු කරගෙන ඉන්නවද? දවසේ වැඩිම වෙලාවක් ටෝස්ටරේ පාවිච්චි කරනවාද? පැය 8ක් 9ක්
2: හීටරේ පාවිච්චි කරනවාද?
0: ඈ පාවිච්චි කරනවාද? නෑ. ඉතින් අරවට මිලියන ගණන් වේදම් කරන අත බිග ඇරලා ලෝස්ටේතෝ වේදම් කරන මිනිස්සු ජීවිතෙන් තුනෙන් එකක් වැටිලා ඉන්න තියෙන මෙට්ටට වේදම් කරන්න බලන්නේ 5000න් මේ මල්ලි 5000ට මෙට්ට
2: නැද්ද?
0: 2500ට 2500 ඩයලොග් නැතුව නේද?
2: හරි.
0: ඉතින් මිනිස්සු මෙට්ටට වේදම් කරන්න හදන්නේ හරියට ඇඟෙන් ඇටයක් යනවා. ඉතින් මොන පරමායුෂද?
2: ඒක නම් ඇත්ත නේද?
0: ඉතින් මොන පරමායුෂද? දැන් මේක අපි හැමෝම දන්න කතාවක්. මේ වෙනකොට මිනිස්සුන්ගේ ජීවිත සම්පූර්ණයෙන් වෙනස්. මිනිස්සුන්ගේ ඇඟේ ස්වභාවික රිද්මය විකෘති වෙලා තියෙනවා. ස්වභාවික සංඛ්‍යාත වෙනස් වෙලා
2: තියෙනවා.
0: අපේ මේ බාහිර ටෙම්පරේචර් එක මේ බොඩි ඇතුලේ එක නෙමෙයි.
2: හරි.
0: මේ ෆරන්හයිට් 98.4 කියලා නේ මම මේ කියන්නේ.
2: එළියේ තියෙන බාහිර කෑල්ල.
0: එතකොට මේ බාහිර උෂ්ණත්වය ඒව වෙනස් වෙලා. රස්සාවල් නිසා ඇඟේ ස්වභාවික ඉරියව් වෙනස් වෙලා. වාහනේ යන විදිය, පුටු ඉඳගෙන ඉන්න විදිය මේවෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. කොන්දේ අමාරුව නැති මිනිහ කොහා ගන්න නැති තරම්. මම හිතන ලංකාවේ මිනිස්සු 60කට 70කට කොන්දේ අමාරු තියෙනවා. නින්ද යන හෝමෝන වෙනස් වෙලාද? අපේ මේ චර්යාව දිව්‍යාත්ම තමයි. දැන් ගන්නව නම් මෙට්ට ಜಾති ඕන පදන් තියෙනවා. අපි දන්නවනේ ති. කීයක් ගැන අපිම කතා කරලා තියෙනවා.
2: ඕ ඒකනේ.
0: මෙට්ට තියෙනවා. හොඳ මෙට්ට තියෙනවා. ඒත් ඉතින් අපි හොයන්නේ මේ අපි හොයන්නේ මෙට්ට නේද? අද අපි මෙට්ට වෙනුවට කතා කරමු නින්ද ගැන.
2: හරි.
0: අපි මෙට්ට හොයන එක නවත්තලා අපි නින්ද යන විදිය ගැන බලමු. මෙට්ටයක් ගන්න එක නෙමෙයි. ඔබට පුළුවන් නින්ද සල්ලි වලට ගන්න. කෙනෙකුට හිතෙන්න පුළුවන් නින්ද කොහොම සල්ලි වලට ගන්න. එන්න අපිත් එක්ක. නින්දත් සල්ලි වලට ගන්න පුළුවන්.
2: සීරියස්ලි?
0: මේක ඩිරෙක්ට් නෙමෙයි.
2: හා හා.
0: එක ඉන්ඩිරෙක් ක්‍රමයක් තියෙනවා. ඉන්ඩිරෙක් ක්‍රමයක්
2: තියෙනවා.
0: මම ඔබට යෝජනා කරනවා. අද මේ කතාව අපි පටන් ගත්තට පස්සේ ඔබ මෙට්ට වලට ආවට ගියාට සල්ලි යට කරන්නේ නැහැ. සල්ලි යට ගන්න එපා. ඒ සල්ලි නිකම් මෙට්ට කර නෙමේ ඇත්තටම නිින්ද යන එකක් වෙනුවෙන් වියදම් කරන්න. ඇත්තටම නිින්ද යන දෙයක් වෙනුවෙන් වියදම් කරන්න. නිකම් මෙට්ටයක් නෙමේ ඔබට ඔබ නිින්ද ඔය හොයන්නේ. ඔබ මෙට්ටයක් කියලා හිතාගෙන ඔය නිින්ද හොයන්නේ.
2: හරි ඕකේ.
0: කිසිම මිනිහෙක් ලස්සනට තියන්න මෙට්ටයක් ගන්නෑ. වැලන්ටිනෝ ඉටලි. ඒ ඔබ මෙච්චර කාලයක් දැනන් හිටපු ජාතිය මෙට්ටයක් නම් නෙවෙයි. කොහොමත් එතන තියෙන එක මෙට්ටයක් නෙවෙයි. මෙට්ට වෙන වෙන වර්ග ගණනාවක් තියෙනවා. ඒ හැම මෙට්ටයක්ම මිනිස්සුන්ට නිින්ද නොයන ඕනම හේතුවකට අති සාර්ථක තාක්ෂණික සහ විද්‍යාත්මක විසඳුම් අඳුන්වා දෙන මෙට්‍රස්.
2: වාව් සුපිරි.
0: නිකන් ලේයරයක් දාලා උඩට මොක් කර දාලා යට ස්ප්‍රින් එකක් දාලා එනයක් ගාලා මෙහෙම කරලා උඩින් කවරයක් දාලා අන්න මල්ලි මෙට්ටයක් කියලා අරන් යන එකක්
2: නෙවෙයි.
0: වැලන්ටිනෝ ඉටලි.
2: ඔබ මේ අරන් යන්නේ ඔබේ නිින්ද.
0: මේ අරන් යන්නේ නිින්ද. ඒකේ ෆැබ්‍රික් එක, මටීරියල් එක, ඩිසයින් එක, ස්ට්‍රක්චර් එක මේ හැම එකක්ම ඔබ මෙතුවක් කාලයකට දැනන් හිටපු මෙට්‍රස් වලට වඩා සම්පූර්ණයෙන් වෙනස්.
2: Okay.
0: මම මේ දෙයක් කියන්න ඕන. මේ මෙට්ටයක් හැමෝටම ගන්න බැරි වෙයි. හැබැයි ඔබ කවදා හරි මේ මෙට්ටයක් පුළුවන් වෙච්ච සැනින් ගන්න ඕනේ. පුළුවන් තරම් ඉක්මනට ගන්න ඕනේ. වැලන්ටිනෝ ඉටලි මෙට්‍රසස් ගැන අපි අද ඉඳන් දිගට කතා කරනවා. මම ඔබට එක දෙයක් කැට තියලා කියනවා. අපි සතියක් විතර මේක කතා කරගෙන යනකොට ඔබට මේ එක මෙට්ට එකක් හරි ට්‍රයි කරලා බලන්න හිතෙනවා. එකක් හරි ඔබට ගන්න හිතෙනවා. හැබැයි ඔබ වෝඩ් ප්ලේස් එකට ගියා නම් කොළඹ 7 තියෙන අයගොල්ලන්ගේ කම්පැනි.
2: Right.
0: Sleep Makers Private Limited. Sleep Makers
2: Private Limited. ලස්සනයි නේද? Sleep
0: Makers. මෙට්ට ගැන කතාවන්නේ. නිින්ද ගැනයි කතා. ඔබට පුළුවන් එතනට යන්න.
2: හා
0: හා. ගන්න නොගන්න එක පස්සේ මට ඕනේ මේ හැම මෙට් එකම ඔබ නිදාගෙන බලන්න. මෙට් එක ඉඳගෙන බලන්න බෑ මයි පුතා. ලැද්ද වෙන්න එපා. එතන හදලා තියෙන්නෙම පොඩ්ඩක් පෙරලිලා නිදා ගන්න පුළුවන් පරිසරයක්. නිින්ද යන මියුසික් දාලා තියෙන. පරිසරය ඉතාම වැදගත් පුතේ නින්දයානයකට.
2: අනිවාරෙන්.
0: මට ඉස්සෙල්ලාම ඕනේ. ඔබ ස්ලීප් මේකස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට ගිහිල්ලා ඒ වැලන්ටිනෝ ඉටලි කලෙක්ෂන් එකේ හැම මෙට්ටයක් මෙට්ටයක් ගානෙම ඔබ නිදාගන්න
2: ඕනේ. ගුඩ් නයිට් අරවින්ද.
0: උඹ මොකද දැම්ම මොකද්ද වෙලා ෂෝ එක කරන්නේ?
2: ඇත්තට ඕනි මම අද පොඩි බ්‍රේක් එකකට යනවා ඇතන්ට. සීරියස්ලි
0: දවල්ට කාලා
2: පොඩි නැට් එකක් දාලා
0: පොඩි නිින්දක් දාන්න. මෙරුවට නැගිටින්න එපා මෙච්චර. ඔබව නැගිට ගන්න පුදුම අමාරු වෙනවා. එතන නිදාගන්න මිනිහව නැගිටවන්න දහ දුක් විඳිනවා එතන වැඩ. ඒයි පෙරලි පෙරලා ගා නිදාගන්න සර් මේ තව කට්ටිය දෙතන වැලන්ටිනෝ
2: ඉටලි ලස්සනයි
0: නම ලස්සනයි කම්පැනි නම ලස්සනයි වැඩේ ලස්සනයි. අපි මෙට්ටයක් මෙට්ටයක් ගානේ කතා කරනවා පුතා.
2: අපි කතා කරමු ලස්සන නින්දක් ගැන කතා කරමු.
0: ලස්සන ඕනේ කන පැලෙන නින්දයක් ගැන කතා කරමු.
2: එහෙම නිදාගෙන නැගිට්ටම හරි ලස්සනයි. ඒකයි.
0: තේරෙනවා. හැබැයි ඕගොල්ලෝ නිදාගෙන නැගිට්ටම ජස්සනියෝ වගේ නේද කොණ්ඩේ?
2: නෑ මම නම් ස්ලීපින් බියුටි වගේ. ඔයා කියන්නේ මගේ මාර ලුක් එකක් තියෙන නිදාගෙන නැගිට්ටම.
0: අනේ මම දැකලා තියෙනවා.
2: ඔයා කොහොමද දැකලා තියෙන්නේ?
0: මම දැකලා.
2: ඔයා දැකලා නෑනේ.
0: ඔය දැන් ඔය එළිය අපේ මේ ට්‍රිප් වලට එහෙම ගියාම හදිස්සියම නෑ. නංගේ
2: ඒ ගැස්සුනම
0: පෙරේත පොලේ ගහනවා
2: මේ මම ඔයාලට අද කෝල් කරන්නේ ඔයාර පාරේ ඉන්නකොට එතකොට ඔයාගේ ෆෝන් එකෙන් මට ඇහුණා වැස්සේ සද්දේ
0: වැස්සේ සද්ද නේ මගේ ෆෝන් එකේ පොඩි ප්‍රශ්නයක්
2: තියෙනවා ෆෝන් එක තමයි මම කියන්නේ අලුත් ෆෝන් එකක් ගන්න හැමදාම වහින්නේ නැහැ හැමදාම ඔයාගේ ෆෝන් එකෙන් ඔය සද්ද එනවා
0: සුරුසු සද්ද එනවා නේ
2: ඒ කියන්නේ අරවින්ද අයියා
0: ඕනයි
2: ලස්සන නංගි අනේ මගේ නංගි
0: ලස්සන නංගි දිස්
2: රයිට් අරවින්ද අද මං ඔයාව අරගෙන ගිහිලා ඔයාට හොඳ ෆෝන් එකක් අරගෙන දෙනවා ඔයාගේ බර්ත්ඩේ gift එක මට පොඩක් ලේට් වුණා ඔයාට දෙන්න මම තීරණය කරා
0: දුන්න නැත ඇග්ග
2: ඒක ඒක ගිය
0: වේදින්නේ
2: ඒක ගිය පාර බර්ත්ඩේ
0: ඈ වේදින්නේ මට මේ පාර බර්ත්ඩේ එකට මට දුන්න ස්මාර්ට් වොච් එක අපේ ගෑනියත් 50000ක් දුන්නේ
2: හොඳයි. අනේ එහෙම කියන්නේ බා ඔක්කේ ඉතින් ඔයාලට හැමදාම කෑම බීම උයලා
0: දෙනවා. හැමදාම දෙන්නේ නැහැ මේ පාර දෙන්නේ නැහැ.
2: එයාට ජෙලස්ද දන්නේ නැහැ මම තෑග්ගක් දුන්නේ.
0: මං හිතන්නේ.
2: ඒකනේ.
0: මේකේ මගේ පවුඩර් ප්‍රශ්නයක්. නැහැ
2: එහෙම වෙන්නේ නැහැ මොකද මට හැමදාම ඔක් කරන්න බෑනේ. ඒ හින්දා
0: හැම පවුඩර් දැන් පටන් ගත්ත දේ මරන තුරු නවත්තන්න එපා.
2: මම මෙච්චර කල් බැලුවා අරවින්ද කියන චරිතේව අල්ලගන්න තියෙන ක්‍රම මොනවද? හොඳට hina වෙලා මගේ රත්තරන් අයියේ කියලා කතා කරා.
0: ඒවට අහුවෙන්නේ.
2: කෑම බීම ගෙනත් දුන්නා.
0: බාගුට වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් එකක් ගෙනත් දුන්න සමහරට මට නිින්දි දිවාගෙන hina දැක්ක.
2: ඔකේ.
0: ඒ hina වල අපි ගොඩාක් දුර යයි. යයි
2: යයි යයි.
0: ඊළඟ මං අතර මං කළා එයි.
2: රයිට් අපි ෆෝන් කතාවට යමු. ඔබේ ෆෝන් එකත් දැන් ඔබ යූස් කරන ෆෝන් එක ගැන ඔබ සැටිස්ද කියන්නකෝ.
0: නැහැ.
2: නැහැ. එහෙනම් ඉතින් මොකද්ද බලාගෙන ඉන්නේ අලුත් ෆෝන් එකක් ගන්නකො X9D ෆෝන් එක සුපිරියක්
0: සල්ලි නැ
2: සල්ලි නැතුනට ප්‍රශ්නයක් නැ ගෙවන්න ගන්න පුළුවන් මොකද ඔබ යන්නේ සිංගයකට සිංගයකේ ගෙවන්න දෙනවා
0: ගෙවන්නත් සල්ලි නැ කියලා ඉතින් ගන්න බෑ මාස්පත ගෙවාගෙන යන්නත් බැරි නම් ඉතින් ගන්න බෑනේ ෆෝන් එක
2: ඒකනේ
0: රුපියල් 4500ක ලයින් එකක් ගෙවාගෙන යන්න කිසි බැරි කමක් නැ නේද
2: අනේ ඒකනේ
0: 5000 ගානක් වගේ සෙට් වෙයි කියලා මං හිතන්නේ
2: ඔව් ඒ වගේ සෙට්
0: වෙයි. එච්චරත් වෙයිද මන්දා? ඔව් ඒ වගේ වෙයි. ඔව් පොඩි ඩවුන් පේමන්ට් එකක් කරකවලා පොඩි ඩවුන් පේමන්ට් එකක් ඕනේ.
2: යස්.
0: ඒ සිම්පල් පේ එක වැඩ කරන්නේ එහෙම සිංහල.
2: හරි.
0: ඩවුන් පේමන්ට් එකක් නැතුව බඩු දෙන්නේ නැහැ. හත පහක් අතේ නැතුව එතන තියන්න එපා. පොඩි ගාණක් අරගෙන යන්න.
2: ඕකේ.
0: එතන ගිහලා මේ පොඩි ගාණ දෙනවා ඩවුන් පේමන්ට්. ඊතුරු ටික ඔබ වාරික විදියට ගෙවනවා. ඒකට දැනෙන්නේ නැතුව ගෙවන්න පුළුවන්.
2: ඉතින් ඔය වගේ ගොඩක් ඉලෙක්ට්‍රොනික අයිටම්ස් ඔයගලන්ට සිංගයකින් ගන්න පුළුවන් කියලා දැන් දන්නවනේ. ඒ විතරක් නෙමෙයි ඔයගලන්ට ෆ්‍රිජ් ගන්නවා නම් මේ දවස්වල ඒගොල්ලෝ හඳුන්වලා දෙනවා ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එකක්. මේක හරි ස්පෙෂල්. හේතුව තමයි කරන්ට් බිල් එකෙන් 50%ක් ඉතුරු කරලා දෙන. ඒ කියන්නේ ෆ්‍රිජ් එකට යන කරන්ට් එක තියෙනවා නේද? ඒකෙන් 50%ක් ඉතුරු කරලා දෙන්න මේ ෆ්‍රිජ් එකට පුළුවන්. ලොකු ප්‍රශ්නයකට විසඳුමක් මෙතන තියෙනවා.
0: මම වගේ පොඩි ප්‍රශ්නයක් අහනවා. ඔයගේ ප්‍රශ්න අහන දවසක්
2: මම සම්බන්ධයි. යා.
0: ඔයයි අම්මයි රණ්ඩු වෙනවද? ඔය අම්මයි රණ්ඩු වෙනවා. අම්මවට සැරර කෑ ගහනවා.
2: යස්.
0: තාත්තා.
2: තාති නෑ.
0: අම්මා තාත්තට කෑ ගහනවද?
2: ගොඩක්.
0: තාත්තා බයයිද?
2: බය නැහැ.
0: එතකොට අර ප්‍රභු ආරක්ෂාව දෙන වෙලා එතන කලබලයක් වෙලා තාත්ත මේසයට ගියේ හැංගීම් බර නිසා. මේසැට්ටල අඬුවා හැංගීම් බර
2: දුකයි එහෙම. එකන ප්‍රබුන්ට මේකක් වෙනකොට අදටත් තාත්තට මේ ෂොක්
0: ප්‍රබු ආරක්ෂාව. ඕං ප්‍රබු ආරක්ෂාව දෙන්න. ප්‍රබුට මොන හරි වෙනකොට දුවල කියලා හැංගිලා අනේ අපේ තර්ණෙදී මගත්ත මේ වෙන්න යන්නේ
2: අනේ.
0: කාටවත් බේරගන්න පුළුවන් මේවට ඉතින් අපේ බෙල්ල තියලත් බෑ අපි ගෙවල් වල යන්න ඕනේ කියලා.
2: ඒ තමයි තාත්තා. ඉතින් ප්‍රබු ඇදන් ඉන්නවනේ අර වෙඩි නොවන්දින ඒවා. අපිට ඒව නැහැ නී පුතේ. ඒව කිනවද?
0: සිරාවට.
2: තාත්තා නිකම් මෙහෙම ඉන්නේ. ඉතින් එතකොට තාත්තා
0: සතුරට ලය දී මැරෙන්නේ. ඈ ප්‍රභු ආරක්ෂාව වෙනවා. තාත්තා දන්නවා සෙල්ලම. කෙලිම මේසයක්. ඒක නෙමෙයි මම මේ කියන්නේ.
2: මොකක්ද අහන්නේ?
0: ආදරණීය බිරින්දෑවරුන්ටයි මම මේ කියන්නේ. දූරුන්ට නෙමෙයි. ඔබ ඔබේ දුවත් එක්ක රණ්ඩු වෙනවද? දුවත් එක්ක රණ්ඩු වෙනවද? මතක තියාගන්න. ඔබේ දුව පළවෙනි දරුවාද පවුලේ? බොහෝ විට පවුලක පළවෙනි දරුවා ගෑනු ළමෙක් නම් ඒ ගෑනු ළමයා ඉස්සරහට අරගෙන යන්නේ තාත්තගේ ගති ලක්ෂණ සහ තාත්තගේ පෞරුෂය තාත්තගේ ශක්තිය. ඔය අම්මා ඔයා ඔය රණ්ඩු වෙන්නේ දුවත් එක්ක නෙමෙයි ඔය තාත්තත් එක්ක රණ්ඩු වෙන්නේ.
2: හරි.
0: ඔය තාත්තගේ කපාපු පළුවත් එක්ක රණ්ඩු
2: වෙන්නේ.
0: මූණවර විතරක් නෙමෙයි. පළවෙනි දරුවා දුවෙක් නම්.
2: හරි.
0: කතාවට කියනවා ඒ දරුවා ගෙනියන්නේ තාත්තගේ හැඩි, තාත්තගේ ලක්ෂණ, තාත්තගේ ශක්තිය, තාත්තගේ ධෛර්යය, තාත්තගේ අහංකාරකම, තාත්තගේ ලොකුකම, තාත්තගේ මේක, තාත්තගේ
2: පණ්ඩිතකම,
0: තාත්තගේ

0: මම දැක්ක දුව එයාව මිෂන් කෑයකට එක්කගෙන යන හරි උනන්දුවක් එයා දැක්කෝ එයාට මාර එයාට
1: පස්සේ මම යාට කිව්වා පුතේ මං ගියේ සතිය ගියානේ
0: කියලා ඕකේ
1: ඒත් ගෙනියන පොර ඒක මම්ම කියලා මෙතන
0: ඔව්
1: ඔව් මම කියනවනේ ගෙනිච්චද තාත්තා ගෙනිච්ච නැද්ද එච්චර තාත්තා ගැස්ට් එක වැදගත් නැහැ නේද තාත්තා හම්බ කරලා ගෙනත් දෙන එකෙන් කාල බිලින්න උනා ඒ ඇති නේද තේරෙන්නේ නැහැ නේ තාත්තා වුණා හරි කරගන්න තැන නේද
0: අනේ එහෙම හිතන්න බෑ තාත්තා ගැන
1: නෑ මම මේ ගිනියපු නැති හරි කියන්නේ
0: හා
1: තේරෙන්නේ නැහැ නේ මොන විකාරද කොහේ තියෙන වෙලාවල්ද නේ තාත්තලා මේ වඩරන් යන අපිට කොච්චර රට තියෙනවා තාත්තා හම්බ කරලා වුණා හරි කරලා ඔය මෙච්චක් ගහලා වුණා හරි කරත් දෙන එක නේද අනේ
0: එහෙම කියන්න පදුක හිතනවා
1: ෆාදර්ස් ඩේ එකට මම දැකපු ලස්සනම පෝස්ට් එක මම දැක්කේ අද උදේ
0: හරි
1: එක සපත්තුවක අඩිය හ්ම්
0: හ්ම්
1: සපත්තුවේ උඩ කෑල්ල හ්ම්
0: හ්ම්
1: උල වගේ කෑල්ල
0: ඕකේ
1: ඒ තමයි අම්මා තනින් තනින් තනින් තනින් ගෙවිලා සපත්තුවේ අඩිය
0: ඕකේ
1: ඒ තමයි තාත්තා
0: තාත්තේ
1: ලොඳ යන්න කැඩිලා
0: හ්ම්
1: හ්ම් සපත්තුවේ මැද වක ගැහිලා තියෙන කෑල්ල එතනින් බ්‍රෑන්ඩින් තියෙන ඒවා ලස්සනට තියෙනවා ඒ තමයි දරුවෝ
0: yes
1: ඔයිට වැඩි හොඳ ෆාදර්ස් ඩේ පෝස්ට් එක මං හිතන්නේ කාටවත් හදන්න පුළුවන් වෙයි කියලා මේ පෝස්ට් එක කාගේද කියලා දන්නවද
0: මගේ
1: නන් නෙමෙයි මගෙත් නෙමෙයි අතරේ කායිද කියලා අපි දන්නේ
0: ඒකට එක හරි ලස්සන හරිම ක්‍රියේටිව්
1: අම්මා තාත්තා මැද ඉන්නේ දරුවා
0: yes
1: දරුවා බ්‍රෑන්ඩඩ් බ්‍රෑන්ඩ් ලස්සන තියෙනවා පොඩ්ඩක්වත් ගෙවිලා නැහැ ඒ කෑල්ල තාම සපත්තුවේ දිලිහෙනවා උඩයි යටයි ගෙවිලා යට හොඳටම ගෙවිලා
0: ඉතින් අපේ අර යුතුකමක් තියෙනවා නේ පොඩි කෑල්ල
1: තාත්තා ගැස්ට් එක පොඩ්ඩක් චෙක් කරගන්න ෆාදර්ස් ඩේ පහුණාට කමන්නේ ඊළඟ ෆාදර්ස් ඩේ එක වෙනකන් ඉන්න තාත්තා කියලා කියන්න එපා
0: ඔව් අද හෙටම යන්න විෂන් කෑයකට
1: මම පුරුද්දකට ඇස් මම විසින්ම පරීක්ෂා කරගන්න නිසා
0: අපේ
1: දරුවන්ට කරදරයක් මම ගෙදරදීම මගේ ඇස් ගලවලා එහෙම බලන්න හොඳයි
0: රවුමට තියෙන
1: මේ තියෙන ටීප් බෝලක් ඇතුළට දාන්න
0: මේ ඇත්තට ඇස් පරීක්ෂාව කියලා කියන්නේ මේ රිදෙනවා අම්බෝ බයයි එහෙම සීන් එකක් නෙමෙයි
1: මේක
0: හරි ඊසි ලේසියෙන් කරන්න පුළුවන් පරීක්ෂාවක්
1: ඇස් පරීක්ෂා මේක මෙමෝග්‍රෑම් වගේ පරීක්ෂාවක් නෙමෙයි
0: හොඳයි
1: තලලා ගහලා ඇනලා පරීක්ෂා කරන්නේ ඇස් පරීක්ෂා කරන්න චීස් කියන්නේ මොකටද? ෆොටෝ ගහනවා නෙමෙයි.
0: හරි ඔකේ.
1: ටග් ගාලා හේ ફોකස් එක අල්ල ගන්නවා. ගොඩාක් ඒවා. අනිත් එක සයිලන්ට් කිලර් කෙනෙක් ඉන්නවා අයි ප්‍රෙෂර් කියලා.
0: හරි.
1: චෙක් කරන්න ඕනේ. ඒකත් විෂන් කෑකේ චෙක් කරන්න පුළුවන්. විෂන් කෑකේ ඇහැ සම්බන්ධ ඕනම දෙයක් පරීක්ෂා කරන්න අවශ්‍ය කරන උපකරණ තියෙනවා. තියෙනවා.
0: රයිට් ඕකේ.
1: මවුන්ට් ලෝටස් හොස්පිටල් එක තියෙනවනේ ගල්කිස්සේ. එතන ගියාම විෂන් කෑ එකක් තියෙනවා, අක්ෂි වෛද්‍යවරු ඉන්නවා, ඒ ඔක්කොම එතන තියෙනවා ඈ.
0: මං ගියා වෙලිය පෙරේදා.
1: ඊළ
0: ඔක්කොම බලන්න ගියා ඒවා බලලා. ඒවා චෙක් කරන විදිය ඔක්කොම ඒවා තියෙන උපකරණ.
1: අනේ හොඳයි. අපි නටන්නද කියන්නේ?
0: ඉතින් ඒවා මම මේවා කරා. මගේ දැනුමට එකතු කරගත්තා.
1: දැනුමට එකතු කරගත්තර කමන්නේ එළියට දාන්න එපා. එකතු කරන් ඉන්න.
0: Happy Father's Day.
1: Thank you. Happy belated Father's Day.
0: Happy belated Father's Day. Thank you again.
1: Come on, there, the par, thank you again. Mata behe.

ජාතිී බැංකුවෙන්න්නුබේ ස්ථාවර තැන්පතුවට 19.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411 නැතහොත් ළඟමැති SDB බැංකු ශාකාවට පැමිණෙන්න්න කොන්දේසි සහිතයි.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
1: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙනෙන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කීපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-330.
4: Retina 100 stylish penumai mileage ekai dekama ekama ride eken DRL headlight anti skid braking system saha electronic fuel injection taakshane samage Platina 100 head of weda karya David Peters Motor Company Private Limited
5: Arigiye harima tanata giye inda LOLC eken ne loan ekak gatte
6: maath hariyanna kiyala hari tanata me yannone
7: LOLC finance hariyanna harima tana වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
8: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111732000. NIBM The City University, the place to be.
9: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය David Peters e-mobility වෙතින් 0114700550.
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගම
11: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
12: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි

0: මැක්සිම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනාගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනාගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩිය අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
1: finishing වහලක් ලෙස color of flow වැජබෙනා සිත් වැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න finishing වහලක් නම් color of තමයි
2: කොළඹ මැද baseline පාරට ඉතාලගින් apartment එකක් දැන් ඔබටත් prime residences within ඔබ වෙතට ගෙනෙන කොළඹ නවයේ ඉදිවන prime colombo පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 330
3: commercial bank නුඹේ ස්ථාවර තැන්පත් වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පත්ක් ආරම්භ කරන ඔබට 111ක් දක්වා ඉහළ පොලියක් කොම්බැන්ක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM the city university සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් business computing interior හෝ fashion designing AI and data science engineering languages psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011732 NIBM the city university the place to be
5: මේක තමයි විස්තරේ දන්න ඕන පත්තරේ
6: කොල්ලෝ

0: ප්‍රතිකල ත්‍රයි මණ්ඩලය
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
2: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා David Peters Motor Company Private Limited
3: Aya, within. මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
3: අයියා මට මල් ගොඩක් දීලා.
4: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: හච් 15 පිස්සුවක්ම තමයි.
5: ගහඩිය මහන්සි ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේන්ද්‍ර ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
6: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
7: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න 98.2
10: අමුවටයි

0: Oh no, no, no, no, no, no, no. මෙල්ලරි මුදලාලි හැරි හැරි ඉන්නේ නෑ දුන්නෙන් විදපු ඊතලයක් වගේ කෙලින්ම යන්නේ LOLC සමාගම.
1: Yes.
0: ඈ කියනකොටම මුදලාලි කියනවා.
1: මං ආසමාස කමර්ෂල් එකක්.
0: දන්නවද?
1: හරි.
0: ඉතින් අඳුනගත්ත LOLC එකට අද වෙනකොට ඉන්නවා 105කට අධික පාරිභෝගිකෝ පිරිසක්. යාව ජීවයි.
1: හරි.
0: අලියත්තු දෙනවා කිව්වත් වෙන තැනකට යන්නේ නැහැ. මොකද මේ මිනිසුන්ට ඒ තරම් උදව් කරලා තියෙනවා.
1: හරි.
0: රුපියල් බිලියන 430කට අධික මූල්‍ය පහසුකම් දීලා තියෙනවා. මෝටර් සයිකලේ ඉඳලා 18 wheel container වෙනකම් මිනිස්සුන්ට අරගෙන ව්‍යාපාර දියුණු කරගන්න උදව් කරලා තියෙනවා.
1: වව්.
0: ඒවා බලන්න මූල්‍ය ආයතනයකට ගිහිල්ලා ණයක් ගන්න ගියාම. හරිද? ඉතින් මේ මොන හරි දෙයක් කරන්නනේ. ඒ ආයතනවල හුඟාක් ඒවට වැඩන්නේ. ඔයා මොකද්ද මේ කරන්න යන්නේ? ඔයා මොනතරම් දක්ෂ මිනිහෙක්ද? ඔයාගේ හැකියාව කොච්චරද? ඔයාගේ ඉතිහාසය මොකද්ද? ඔයා මොනතරම් පොටෙන්ෂල් කස්ටමර් කෙනෙක්ද? ඒ වැඩන්නේ. අපිට තියෙන්නේ මොනවද? අර ඉඩම් තියෙනවද? ගෙවල් තියෙනවද? අදිස්සයක් උනොත් තව ඉතින්ට ගිය වෙලාවෙ ඉඳලා ඔප්පු කරන්න මේ ණය ගන්න මිනිහා ගිය වෙලාවෙ ඉඳලා ඔය ගොඩාක් තැන්වල ගිහලා ඔප්පු කරන්න ඕනේ. ඇත්තටම මට ණයක් ගන්න ඕනේ නෑ. ඒ තරම් මට දේවල් තියෙනවා. මම මේ කසනවට තමයි ණය ගන්නේ.
1: හරියටම. හැබැයි ඒ කෙනාටත් හිතනවා ටික වෙලාවක මට
0: මෙච්චර දේවල් තියෙද්දි මොකටද මම ණය ගන්නේ?
1: ඇත්තට
0: මෙන්න මෙතෙන්දි තමයි ලැරි මුදලාලි තේරුම් ගන්නේ හැරි හැරි ඉන්නේ නැතුව දුන්නෙන් මුදාහල ඊතලයක් වගේ LOLC එකට යන්න ඕනේ
1: කියලා. Yes, okay.
0: LOLC එකේ වෙනමම කණ්ඩායමක් ඉන්නවා. ඔයා ගියා කියලා
1: හිතන්නකෝ.
0: ඔයාට තියෙන්නේ මොනවද? උගස් තියන්න තියෙන එක නෙමෙයි ඉස්සල්ලාහනේ. ඔයා මොකද්ද කරන්න යන්නේ කියලා අහනවා.
1: Ah, okay.
0: ඔයා කියන්න හදන දේ කතාව ඇතුලේ ඔයාගේ ව්‍යාපාරය සම්බන්ධව එහෙම නැත්නම් ඔයා කරන්න යන වැඩේ ගැන හරිම අදහස ගන්න කණ්ඩායමක්. ඔයාටත් වඩා ඈත සමහර විට ඔයා කරන්න යන වැඩේ ගලන්ට පේනවා.
1: හරි ඔකේ.
0: ඒගොල්ලෝ ටක් ගාලා හැක් ගාලාගෙන මේක දෙමු අපි. මේක දෙමු.
1: රයිට්.
0: මේ මුලේ පහසුකම් දෙමු මේ මැඩම්ට.
1: Thank you so much.
0: මැඩම් දුරක් යනවා. අනිත් දේවල් මොනවා වුණත් ඒ chance එක අපි ගමු. ඔයා දන්නවද LOLC එකේ ඉහළ කළමනාකාරීත්වය? මේ කාර්යභාරයේ මේ නියැලිලා ඉන නිලධාරීන්ට ඒ බලය සහ තීරණ ගැනීමේ හැකියාව පාස් කරලා තියෙනවා.
1: ආ ඒක නම් අමාරු.
0: රිස්ක් එකක් අරගෙන මිනිස්සුන්ට උදව් කරන්න ඔයාට පොටෙන්ෂල් එක පේනවනම්.
1: හා ඔකේ.
0: ඒ ඔබ ගාවට එන පාරිභෝගිකයාගේ අදහස අහගන්න එයා යන දුර ගැන ඔබට හොඳ අවබෝධයක් ආවොත් බය නැතුව රිස්ක් එක අරගෙන එයාට අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් දෙන්න.
1: ඒක මරුනේ.
0: ඒ බලේ පාස් කරලා තියෙනවා.
1: නියමයි.
2: අනේ සර් කමක් නැද්ද මේක දුන්නට මේකේ ඉස්සරගෙන යන්න මිසත් ලස්සනයි පොඩ්ඩක් සුදුයි කරපොතු සුදුක් වගේ තියෙන ක්‍රීම් ගොඩක් ගහලා ඉන්ජෙක්ෂන් උත් ගහලා අපි ගාඩ වෙලදී.
1: ඒව මොකටද එනවන්නේ?
0: ඒව කියන්නේ නැහැ කියලා මං කියන්නේ. ඔයාලා කලබලයි.
1: හා රයිට්.
0: ඔයාගේ අදහස විතරයි වැදගත්.
1: Yes.
0: ඔයාලා තේරෙනවද?
1: තේරෙනවා තේරෙනවා.
0: මිනිස්සෙක්ව තේරුම් ගන්න. එහෙම තේරුම් ගත්ත පාරිභෝගිකෝ 105ක් තමයි ඔය.
1: බාවනේ
0: රුපියල් බිලියන 430කට අධික ණය කලඹක්.
1: කලඹක්.
0: කලඹක් මූල්‍ය පහසුකම් දීලා තියෙනවා. ව්‍යාපාරික ණය, තනි පුද්ගල ණය, කණ්ඩායම් ණය ඕන වර්ගකින් වැහැලා. chance එකක් අරගෙන මිනිස්සුන්ට financially support කරන LOLC එක දෙපාරක් හිතලා නැහැ. ලැරි මුදලාලි විතරක් නෙවෙයි ඕන මුදලාලි කෙනෙක් යන්න ඕන.
1: LOLC.
0: LOLC.
1: ඒ කියන්නේ?
0: LOLC කියන්නේ LOLC.
1: LOLC.
0: LOLC නේ ලංකා ඔරික්ස් ලීසින් සමාගම කියලානේ පටන් ගත්තේ.
1: හා ඔකේ.
0: LOLC. අද LOLC ෆයිනෑන්ස් කියලා තමයි පාරිභෝගික ජනතාවට දැන් සමහර ඒවා එහෙම නෙවෙන්නේ. සමහර ඒවා නම කෙටි කරපුවම ඒ නමින්මයි
1: යන්නේ.
0: ආයේක තේරුම හොයන්න වැඩක් නැහැ. ඒකෙන් කරන්නේ වැඩේ දිහා බලන්න. හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්න එපා. හඳ දිහා බලපන්. මම මේ කතා කරන්නේ ඊට වඩා ලොකු චිත්‍රයක් ගැන කතා කරන්න.
1: හදවතට වැඳුනා.
0: වැඳුණා නෙමෙයි වැඳුණා
1: වැඳුණා වැඳුණා LOLC
0: ඔබට පොඩි අදහසක් ඇති. ඔබට කිසි කෙනෙක් උදව් කරලා නැතුව ඇති. ඔබට ඔබේ ගමන තේරෙනවා ඇති. පොඩි තල්ලුවක් මූල්‍ය පැත්තෙන් තිබුණා නම් පොඩි ෆයිනෑන්ෂල් ෆැසිලිටි එකක් තිබුණා නම් මැච් එක ගහන විදිය දන්න මිනිස්සුනේ.
1: හරි. නැගටිව්.
0: නැගටිව් නේද යන්නේ? පුළුවන් වෙලාවක. දැන් මේ නැගිටලා යන්න ඕනේ නැහැ. තාම මේ මෙහෙරලා නැහනේ. ආ දැන් තව ටිකක් හරි.
1: හරි.
0: දැන් තියන්න. තේරුණා නේද? තව ගොඩාක් දේවල් තියෙනවා. අපි අපේ රත්තරන් ටික රත්තරන් වලට අපි ආයෝජනය කරන මුලදී අපිට දෙයක් කරන්න ඕන. අපේ රත්තරන් අපි නැවත ආයෝජනය කරලා සල්ලි කරගන්න ආන් තැන යන්න.
1: ආ good good.
0: LOLC යන්න ධෛර්යවන්ත මිනිස්සුනේ. ගේමක් ගැහැව්වකි ගමනක් ගිහැකි ගමන එක්කන් ගන්න තමයි මේ හදන්න හරිද තව ගොඩාක් ඒවා අපි එල්ලෝ එල්සී ගැන ඉදිරියේදී කතා කරනවා පොඩි දෙයක් කියලා යන්නද හැමෝම කිය කිය යන වචනයක් තියෙනවා ස්පීඩ් ඩ්‍රාෆ්ට් කියලා
1: ඕ ඕ
0: ස්පීඩ් ඩ්‍රාෆ්ට් කියන වචනේ හැදුවේ කවුද එල්ලෝ එල්සී
1: සීරියස්ලි
0: අද කරේ තියන් ඕන කෙනෙක් අද පාවිච්චි කරනවා
1: ඒක නම් ඇත්ත
0: කරේ නගර වෙලා තියෙනවා
1: කෙනෙක් ට්‍රෙන්ඩ් හදපු කෙනෙක් තමයි නේ එල්ලෝ එල්සී කියලා කියන්නේ ආව නියම
0: අද කෝටි ගණන් වටින වාහන තියෙනවා මිනිස්සු ගාව
1: හරි
0: අතේ සල්ලි තිබිලාද අතේ සල්ලි තිබිලා
1: නේ
0: එල්ලෝ එල්සීගෙන් ලීසින් අරගෙන ලීසින් ඒ ලීසින් කියන වචනේ අපිට හුරු වෙන්නේ එල්ලෝ එල්සී නිසා තමයි
1: සීරියස්ලි
0: ඒ concept එක අපි දැනගන්නේ ඒ concept අපි දැනගන්නේ එහෙම මිනිස්සු උදව් කරනවා ඒ නිලධාරී උදව් කරනවා මොකක් හරි මැච් එකක් ගහලා වාහනේ අරන් දෙන්න කස්ටම අඳුනගත්තට පස්සේ බය නැහැ අනිත් එකගොල්ලන්ගේ ඉන්න ටීම් එකට අන්වීක්ෂෙන් මිනිස්සු දිහා බලන්න දන්නු අන්වීක්ෂෙන් හැම පොඩි ඩීටේල් එකක්ම මිස් වෙන්නේ නැතුව ඉන්න බලන්න LOLC එක නිලධාරීන් දන්නෝ ඔබට තේරෙන්නේ නැති ඔබ ගාව තියෙන පොටෙන්ෂල් එක LOLC එක මිනිස්සුන් අඳුර ගන්න පුළුවන් එක තමයි මේකේ වැඩේ
1: LOLC
0: ප්‍රායම අතරි දෙනවා මේ ඉස්සරගෙන මහායි ඒ කියන්නේ
1: වාගෙන් මේක වැදුනා නේ
0: 2000කට අධික ශාකා තියෙනවා ආයි මේ කොළඹ ඉන්න ඕනේ නැහැ කවුරු කොළඹෙන්ද වාහන අරන් කොළඹෙන් ලැස්තින්න පා
1: LOLC මාරයි නියමයි
0: එල
1: කිරි
0: එල ෆෞසි
1: එච්චරයි
0: එච්චරයි
1: අරාරංචිය කියනවාද අපි
0: අරාරාරගෙන
1: අරාරංචිය
0: වා
1: ඔයා කියන්නේ නැතුව යන්න ගියේ
0: සිරාවට දා පොඩ්ඩක්
1: මෙතන
0: අපි ඊට පස්සේ මොකක් දාන සින්දුව ගැන මොනවද මෙයාලට කන්න හොඳ කෑම
1: කද්ද අපි නිකන් එන්න ඕනේ යක්කුත් පිටියට ආවා
0: යක්කු ගැන කතා කරන්නේ නැහැ අපි දැන් මේක අපි යක්ෙක් ගැන තමයි කතා කරන්නේ ඊළඟට
1: යක්කුත් පිටියට ආවා දාම්
0: මේ මොහොතේ අපිට තියෙන පොඩි යක්ක පුතෙක් ගැන කතා කරන්න
1: ඩෙෆිනිට්ලි
0: රුමේෂ් තරංග යක්ක පුතේ
1: මගේ බල්ලිය හරි
0: දිනේෂ් තරංග මල්ලියා සුරතලා චන්දේ අපි
1: මේ රුමේෂ් තරංග
0: රුමේෂ් තරංග දිනේෂ් උත්තේන ඔයාගේ ආලු
1: දිනේෂ් තරංග ඇතින්
0: හරිද
1: ඕකේ
0: මුල ඉඳලා දීර්ඝ ගමනක් යන්න ව්‍යාපාරිකයන්ට මිනිස්සුන්ට උදව් කරා නම් ඔබ හිතනවාද එල්ලෝ එල්සී එක දෙපාරක් හිතයි කියලා හෙල්ල විසිකල්ල ලෝකේ දෙවෙනියා වෙච්ච අද ශ්‍රේණිගත කිරීම අනුව රුමේෂ් තරංග මල්ලියාට ඔලිම්පික් සිහිනය දක්වාම එයාගේ ගමන යන උදව් කරන්නේ නැති වෙයි කියලා ඔයගොල්ලෝ හිතනවාද
1: වව් සීරියස්ලි
0: ඔලිම්පික් සිහිනයට යනතුරු එල්ලෝ එල්සී රුමේෂ් මල්ලියාට උදව් කරන්න සූදානම්
1: අප කැප වෙලා ඉන්නවා
0: මාත් සෙල්ලම් කරන්න හදන්නේ මේ පා රුමේෂ් මල්ලි
1: එයා සෙල්ලම් නිකරන් හෙල්ල
0: විසිකේ ඔය සෙල්ලම් කරන්නේ ඒක හම
1: අදන්නද අපේ චැට් එක බලන්න මේ ගොඩක් අපි කතා කරා ක්‍රීඩාව ගැන
0: ඒ ළමයට වැඩේ කරගන්න හෙල්ල විසි කරගන්න නෙමෙයි මේ කුස්තකනේ යන්න වෙනව නැත්නම්
1: අනේ
0: හෙල්ල විසි හෙල්ල ඔය පැත්තට එල්ල කරයි

0: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515 අමතන්න.
3: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා TV, fridge, washing machine, multan ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට card එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, ගෙවන්න දිනන්න.
5: ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි ආර්.පී.ඩී. පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
6: කොකෝ ෆ්‍රයි ආර්.පී.ඩී. පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසී.
7: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්. හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්. CDB රන්නය එක. ලයිට්, වාටර්, ෆෝන්, බිලට සහනය මෙන්න.
8: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
9: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරුපෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදිහට
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
12: කොමර්ෂල් බැංක් වෙනු මේ ස්ථාවරතාවපත වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලින සහ දීර්ඝ කාලින ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. Combank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්, රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
13: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව Majestica ලංකා ටයිල්ස්.
14: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට Hero Deluxe 100 motorcycle එකක්. බොරු තරන්නේ නෑනේ. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. self start නේ. 10 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් Hero Deluxe 100 එක කිලෝමීටර් 60,000ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් Hero Deluxe එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු වොෂ්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටි එක නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම Hero ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 7200 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
15: This was a විශිෂ්ටත්වය අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
16: 98.2 98.4
17: නම් පට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

0: यह था टॉप स्टोरी
1: आयोजक के गेटलुगे ने साक्षात्कार बसरे में दक्षिण काले तुले मेरठ अपनाए नाता है अमेरिकानु डॉलर बिलियन पहाड़ी दशम आठ एक मवाई थी बाव अपनाए न संवर्धन मंडले पावसर बा यह सभापति मंगल विजय सिंह पैवसुए आयोजक के इंट पावतीन गेटलु संभादेन में मसाते तुले जनाधिपति वर्या समग्र साक्षात्कार की
2: ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය ඇමරිකානු ඩොලර් බිලියන 5.8 සීමා ඉක්මවලා තියෙනවා ශ්‍රේෂ්ඨ රාශියක් අපි ප්‍රමුඛතා විදියට අරගෙන ඒක තවමත් අපේ ඉදිරියෙන් තිර ශේෂ විසින් අපරල් තේ කොල්ලන් යන තවදුරටත් පිළිගන්වමින් ඉදිරි අවුරුදු 5 තුළ 10%කට වාර්ෂික වර්ධනයක් අපි ලාභා ගැනීම ඉලක්ක වෙලා තියෙනවා මේ සතියේ ඉඳන් ගරු ජනාධිපති ප්‍රධානත්වයෙන් ඒ තෝරගත්තු ශ්‍රේෂ්ඨ සඳහා ඔවුන්ගේ තියෙන අපනයන කරුවන්ගේ ආයතනවල තියෙන තවදුරටත් ඔවුන්ගේ යෝජනා කැටලු වලට සවන් දීලා කඩිනමින් ඒ සඳහා වැඩ පිළිවෙලක් ගැනීමට රජයේ බලාපොරොත්තු වෙන හැම දෙයක්ම අපි මේ සතියේ සිට ක්‍රියාත්මක කරන සූදානම් වල තියෙනවා.
1: දැන් විදෙස් පොතක්. ඉරානයේ තෙල් අපනයන සඳහා ඇමරිකාව විසින් පනවා තිබූ සම්බන්ධක ලිහිල් කර ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබාස් ආරක්චි පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ දෙරට අතර සම සාකච්ඡාවල පළමු වටය අවසන් වීමෙන් පසු සිය එක්ස් කිනුම ඔස්සේ සටහනක් තබමින්. විදේශ රටවල අවහිර කර තිබූ ඉරාන වත්කම් කිහිපයක් නිදහස් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා. ඉරානය සඳහා විශාල ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන සැලැස්මක් ආරම්භ කර ඇති බවයි අබස් ආරක්ෂි පැවසුවේ.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය

0: කියන්නේ අපි එක එකට රණ්ඩු වෙනා. ඉතින් ඒක එකක් දෙකක් කියන්න බෑ. අපි දෙන්නගේ අදහස් ගැලපෙන්නේ නැහැ. අම්මගේ මගේ අදහස්.
1: කියන්නේ අම්මගේ තාත්තගේ අදහසුත් ගැලපෙන්නේ නැහැ කියන එක
0: තමයි. හැමතිස්සම
1: ගැලපෙන්නේ නැති අය එකතු කරන එකට අපි කියනවා විවාහය.
0: විවාහය කියන
1: විවාහය ගැලපෙන්නේ නැති එක විවාහය.
0: ගැලපෙන්නේ නැති දෙන්නෙක් එකතු වෙලා තියෙන්නේ.
1: දැන් විනාසයි. එවාගේ
0: විවාහෙන් පසු
1: මම කියන්නේ බලන්න විනාසයි. විකාරයි. ව්‍යාකූලයි. ආ ව්‍යාකූලයි කියලා කියන්නේ මෙහෙම නෙමෙයි.
0: විවිධයි.
1: විනාසයි මයි ඔලුවට.
0: ඕ නේ.
1: විනම් බෑසියයි.
0: ඊට අමුණ
1: විකෘති. ඔන්නඔන වෙලා තියෙන. ඉතින් විවාහය කියලා ලොකු වෙනසක් වෙන විදිහක් නැහැ නේද?
0: විශාල කරදරයක්. හරිද?
1: ඉතින් ඔයයි එතකොට දැන් අම්මා සාමාන්‍යයෙන් දැන්
0: නැන්දම්මයි ලෙලි වගේ.
1: ඔයා කොහොමද අම්මා කියන දෙයකට ඔයා කොහොමද මේක?
0: අනේ අම්මේ මේ ගාලා තමයි මං එයා.
1: ඔයා පටන් ගන්න. අම්මා කොහොමද? ඔයා ඉස්සෙල්ලාම පටන් ගන්න අම්මාද මොකක් හරි?
0: දෙන්නම අතරින්නේ.
1: නෑ නෑ ඉස්සෙල්ලාම මේක පටන් ගන්න ඔයා නෙමෙයි මං හිතන්නේ. අම්මා නේද පටන් ගන්න?
0: අම්මා ඔව් අම්මා පටන් ගන්නවා.
1: කට ගහගෙන යනවා.
0: ඔව්. මට බනිනවා තාත්තරත් වදින්න තමයි හයියෙන් බනින. ඒ කියන්නේ මගේ වැරද්දටත් එහා
1: මේකද පිරිමි නෑනේ. එහෙම යනවා ඇති නේද?
0: මේ මිනිහා හින්දානේ මට මේ ළමයව හදා ගන්න බැරි උනේ.
1: ඕ
0: කියනවා අම්මා හැමතිස්සෙම.
1: දොර තාත්තගේ පැත්ත ගන්න ඕනේ.
0: එතකොට තාත්තා ඉන්න කට වහගෙන. ඉතින් තාත්තගේ පැත්ත අරගෙන
1: අරන් වැඩක් නෑ නේද?
0: නෑ ඕ තාත්තගේ නෑ නේද?
1: ගාන් ඔය කට වහගෙන ඉන්න පැත්ත බහලා. තේරුම නෑ තේරුම නෑ. ඔය අම්මත් එක්ක කට ගහගෙන යනවා. ඔය අම්මා තමයි වාට මුලින්ම කතා කරන්න ඉගැන්නේ.
0: ඔව්.
1: අම්මා තමයි මුලින්ම වාට තාත්ත කියන්නත් උගන්වන්න ඇත්තේ.
0: ඔව් අනේ හොඳට.
1: පළවෙනි වචන ටික වාට උගන්වන්න ඇත්තේ අම්මා.
0: හරි.
1: පළවෙනි වචනේ පිටුනම ලෝකෙ වැඩිම සන්තෝෂනවාගේ අම්මා.
0: ආ හයිද?
1: ඒව අම්මා උගන්වපු වචන වලින් එහෙම හදපු එහෙම අල්ලලා කරලා කට හදලා උල් කරලා හදලා ඒ කටින් වාගේ අම්මට බනින්න එපා මිස්. එච්චර.
0: අද මදර්ස් ඩේද?
1: හෑ? ඊයේ ෆාදර්ස් ඩේ අද මදර්ස් ඩේ. කවුද මේ මදර්ස් ඩේ ෆාදර්ස් ඩේ මේ තරම් ඈතින් ආපු මිනිහා?
0: ඒක ළඟ දාන්න ඕනේ නේ. මදර්ස් ඩේ කවුද?
1: මදර් කියන එකක් නැතුව කොහමද ෆාදර් කියන එකක් එන්නේ? ෆාදර් කියන කෑල නැතුව මදර්ස් කෑල. කන්ද ෆාදර්ස් ඇන් මදර්ස් ඩේ කියලා එකපාර කරන් තිබ්බනේ ඔයගොල්ලෝ. බිස්නස් එකනේ දෙකට කඩලා කරන්නේ ඒක. නේද? මොන ෆාදර් කෙනෙක් වීමද මදර් කෙනෙක් නැතුව?
0: ඕනේ ඒ දෙන්නම.
1: මොන මදර් කෙනෙක් වීමද ෆාදර් කෙනෙක් නැතුව?
0: Yeah, that's true.
1: මං නමට හරි ෆාදර් කෙනෙක් ඉන්නේ නැහැ. නිකම් මද වෙන්නේ නැහැ නේ. කජු මද ඒවත් තමයි එහෙම එහෙම නම්.
0: කොල් මද. ඔව්. කොල් මද මාරහයිනේ.
1: ඉතින්
0: අම්මා වෙනුවෙන් මම පොඩි වැඩක් අද කරනවා. මං එයාත් එක්ක කාගීල්ස් ෆුඩ් සිටි ගිහිලා shop and win තරගයට මං අමිව ඇතුළත් කරනවා. හැමදාම මමනි දාගන්නේ. මට ඉලෙක්ට්‍රික් කායක ඕනි. මම ඇතුළත් වෙනවා. ඒකනේ මගේ කියන කෑල්ල අද මං චුට්ටක් නවත්තලා අම්මිට ඒ chance එක දෙනවා. රුපියල් 2500ක බඩු අරගන්න
1: SMS එක යවන්නේ
0: අම්මගේ ෆෝන් එකෙන්.
1: ඕ
0: ඩෙෆිනිට්ලි.
1: ඕ
0: එතකොට
1: ලව්ලි
0: කායික ජයග්‍රහණය කරොත් ඒක අපිට. ඒක අපිට.
1: අම්මා අපි කියන එක ඉස්මතු වෙනවා නේ. අම්මා අම්මා අම්මා අම්මා ගාගෙන ගියාට කාර් එක ඇදුනා නම් මේ අම්මේ මේ අපේ කාර් එකට මේ ඇවිල්ලාද? අත්තනේ නංගී ලස්සන
0: 2500 අම්මගේ
1: කාරක අපි
0: මේ ඇත්තට ඉක්මන් කරන්න ජූනි මාසේ 30 වෙනිදා තමයි අවසන් දවස. ගිහිල්ලා shop කරලා 2500කට වඩා භාණ්ඩ මිලදී අරගෙන අර නම් කරලා තියෙන
1: කිසිම වැඩි වැඩක් නැහැ.
0: ඔව් පොඩි පොඩි කරන දේ තියෙන්නේ.
1: කොයි වෙලාවෙත් කාගෙල්ස් යනවා. කොයි වෙලාවෙත් බඩු ගන්නවා. 2500 නම් පණිනවා ඉතින්.
0: ඔව්
1: බඩුයක් ගත්තාම සතියකට. ඉතින් 2500ක බඩු ගන්න එක සාමාන්‍ය දෙයක්. ඒකට තෝරාගත්ත නිෂ්පාදන 22ක් තියෙනවා නම් කරපු ඒවා. ඒ 22කින් බහණ්ඩ තුනක් කියන්නේ සන්නාම තුනක බහණ්ඩ තිබුණාම ඇති ඔබ ගාව.
0: ඔව් අනිත් එක මේවා බ්‍රෑන්ඩ්ස් 22ක්. ඒක ඇතුළේ
1: මම දන්නේ නැහැ එකම බ්‍රෑන්ඩ් එකෙන් තුනක් තිබුණොත් හරියයිද නැහැ නේද? එහෙම අපි හිතලම නැහැ නේ. කහලා බලන්න.
0: හරි ඕකේ.
1: අපි හිතමු නික මොකක් කරේ එක බ්‍රෑන්ඩ් එක 22කින් එක බ්‍රෑන්ඩ් එකෙන් තුනක් ගන්නවා. එතකොට හරියයිද කියලා අහලා බලන්න. එක මට කියන්න බෑ. ආ තෝරාගත් සන්නාම වලින් බහණ්ඩ තුනක් තියෙන්න ඕනේ කියලායි කියන්නේ.
0: ලිස්ට් එකේ. එච්චරයි ඕනි.
1: එතකොට ඔබට ලැබෙන බිලේ කෝඩ් එකයි ඔබ යවන්නේ 0777
0: 181 181 කියන නම්බරකට.
1: අදාළ විස්තර ටික දාලා දාලා ෆෝන් එකට තමයි දිනුම පිළිබඳ විස්තර එන්නේ. මිලියන 5ක් වටින, මිලියන 5ක් වටින ලක්ෂණම ලක්ෂණ ඉලෙක්ට්‍රික් කාර් එකක් හම්බෙනවා.
0: ඒක අපේ හරි
1: තමයි වෙන්නේ. එතකොට
0: ඕකේ,
1: අපි පස්සෙන් බහුවට කාට දොස් කිව්වත් අපේ ජීවිතේ ගොඩාක් දේවල් අපේ චොයිස් එකක් තමයි. අපිට තමයි තෝරගන්න. ඩිස්කවුන්ට් එක ගන්නවද, ක්වොලිටි එක ගන්නවද, ඒක ඩිසයිඩ් කරේ අපි.
0: යස්, ඒක හරි.
1: මිනිස්සු ඉන්ෆ්ලුවන්ස් කරන්න නැති, ඇඩ්වර්ටයිස්මන්ට්ස් ගහන්න නැති, මේක හොඳයි කියන්න නැති, අපි අඩුවට දෙනවා කියන්න නැති. එතකොට ඔබ ඒක තෝරගත්තද? ඒක ඔක්කොම හෙද්දින් හෙද්දින් නැහැ. මම ක්වොන්ටිටි ඕව ක්වොලිටි කියන එක තෝරගන්න මිනිහෙක් කියලා ඔබ, ඒක කාගද? ඒක ඔබේ චොයිස් එකක් නේ. ඔබ තෝරා ගැනීම
0: අනිවාර්යයෙන්.
1: ඔබේ බිරිඳ ඔබේ තෝරා ගැනීම. කොතර නැකවත් වෘත්තිය තෝරා ගැනීම. බැරිම දන රස්තාවට ගිය මිනිස්සු ටිකකුත් ඇති. බහුතරයක් මිනිස්සුන්ගේ රස්තාව කියන්නේ තෝරා ගැනීම. වාහනේ තෝරා ගැනීම.
0: යස්.
1: ජීවත් වෙන තැන තෝරා ගැනීමක්. කොහොමාරි කරකිලා නේ. ඔබට ගොඩක් දේවල් පිළිබඳ ඔබේ තෝරා ගැනීම පිළිබඳ ඔබ සතුටුද? ඔබට සතුටුද? ඔබ ඇලුමිනියම් තෝරා ගැනීම ඔබට සතුටක්ද? දොර පාත් වෙලාද? හරි සතුටු ඇති. ධනේල අරගන්න බැරිද දැන්? ඇලුමිනියම් ධනේල ආරිනාරන ආල පාල මිනිස්සු තනගාන ආරිනාරන ගේ තල්ලු උනත් දොර තල්ලු වෙන්නේ නැහැ, ධනේල තල්ලු වෙන්නේ නැහැ. මේකද ගත්ත කොලිටි ප්‍රොඩක්ට් එක? කොහෙන්ද 10000 ගත්තේ?
0: දැන් මොකද හිතෙන්නේ?
1: ගත්තද නැ මට කියන්න දන්නේ නැහැ. මං අංජනංකාරයෙක් නෙවෙයි. නමුත් අංජනංකාරයෙක් නොවි වුණත් මට එකක් කියන්න බලව, ගත්තේ ඇලුමෙක්ස් ප්‍රොඩක්ට් එකක් නන් නෙවෙයි.
0: ඩෙෆිනිට්ලි.
1: ඒක කියන්න ඔබේ දොර ඇරෙන්නේ නැත්නම් දොර බිම ඇතිල්ලෙනවා නම් ඔබ හරියමං විදිහට ඇලුමිනියම් ප්‍රොෆයිල් ටිකෙන් හරි ඇලුමිනියම් ප්‍රොෆයිල් එකෙන් හදපු දොරවත් ඒකට අදාළවම එන බිල්ඩින් සිස්ටම් එක ඇතුලේ රෙකමරදාරු කරලා තියෙන හින්ජස්වත්, ඒ කියන්නේ සරණේරු ටිකවත්, දොර අල්ලු ටිකවත්, අරක මේකවත්, ඒ චැනල් එකවත් ඔබ අරගෙන නැහැ. ඒක මට කියන්න. ඒක කියන්නේ හෙන දැනුමක් තියෙන්න ඕනේ.
0: ඔව්, තේරෙනවා. සද්දෙන් කියන්න පුළුවන්.
1: ඇරෙන්නති ජනෙල් තියෙනවනම්, ඇරෙන්නති දොරවල් තියෙනවනම්, ඇරුවහම වහගන්න බැරිය වදරක් තියෙනවනම්,
0: බාත්รูම් යනකොට
1: ගමම දාන්න. අද ඉස්සරහ දොර ඇරපු ගමම්ම නම් තියෙන්නේ.
0: හරි.
1: එතන බූරු වැඳ දාගෙන නිදා ගන්න වෙලා නම් දොර වහන්න බැරි කම. ඔබේ නිින්ද සහනය නැති කරගන්න එපා. හරි ප්‍රොඩක්ට් එක දාගන්න. අදටත් ඩිස්කවුන්ට් දවසක සමහර විට ඇලුමෙක්ස් දෙයි, සමහර විට දෙන්නේ නැහැ.
0: හරි.
1: ඔය ඩිස්කවුන්ට් දීලා විකුණන්න ඕන ප්‍රොඩක්ට් එකක් නෙමෙයි ඇලුමෙක්ස් කාවත.
0: ක්වොලිටි, ක්වොලිටි එක ගැන
1: තමයි. අර ගේම්ස් ඩිස්කවුන්ට් දෙන්න ඕනට වඩා ඔබෙන් චාර්ජ් කරලත් නැහැ. ඒ ක්වොලිටි එකේ වටිනාකමේ කල් පැවැත්මට මේ වසර ගාණක් දශක ගාණක් තියෙන එකට තමයි ඔබෙන් චාර්ජ් කරලා
0: තියෙන්නේ.
1: වැඩි චාර්ජ් කරලා නැහැ.
0: ඔව් නේද? ඇලුමෙක්ස්.
1: එන ඇලුමෙක්ස්. ජාත්‍යන්තර සහතික අරන් තියෙනවා. බඩු හොඳයි කියලා.
0: ඒ ක්වොලිටි එක ඒ විදිහටම අපිට ඒ වචන ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. ටයිල්ස් කතාවෙත්. ටයිල්ස් අපිට හඳුන්වා දීමේ ඉඳලා ට්‍රෙන්ඩ්ස් හඳුන්වා දීම මේ හැම දෙයක් එක්කම ලංකා ටයිල්ස් තමයි පෙරමුණේම තියෙන්නේ. ඒකේ ක්වොලිටි එක
1: ඒගොල්ලෝ පෙරමුණේ රාළ.
0: පෙරමුණේ රාළ කියන්නේ.
1: පෙරමුණේ රාළ. ඒ පෙරමුණේ රාළගේ මොකක්ද තියෙන වැරද්ද?
0: මට රාළ කියන්නේ.
1: පෙරමුණේ රාළක තියෙන වැරද්ද කියන්නේ මට මිස්.
0: නෑ මම රාළ කියනවට
1: පොඩ්ඩක්. රාළගේ මම වැරද්ද කියන්නේ.
0: වැරද්දක් නෑ ඉතින්.
1: එන වැරද්ද නැත කඩපියන්. සෙලකන
0: කඩපියන්. පෙරමුණේ කියන කැලල කාගේ වචනයක්ද? ඒක මගේ වචනයක්.
1: මේ ඒක රාළගේ
0: වචනයක්. රොසලී කියන්නේ ගීයේ
1: මගේ. ගීයේ මගේ නේ, ගීතේ මගේ.
0: හරි ඕකේ. පෙරමුණ
1: රොසලී කියා.
0: මේ ඇත්තට ලංකා ටයිල්ස් වලින් ගෙදර ටයිල් කරාට පස්සේ ආයි ඒ ගැන ටයිල් එක ගැනවත් ඒක සමහර කරලා අපි දැකලා තියෙනවා. සමහරක් ගෙවල් වල මෙහෙම අනුකර අඩි තියලා නෝනේ එකපාරට නිකන් වැටෙනවා වගේ වෙනවා.
1: එහෙමද?
0: ඊ අර ටයිල් එක ගෙවිලා ගෙවිලා වලක් වගේ හැදිලා. ඒගොල්ලන් ගෙදර හැමෝම ඇවිදගෙන යනවා නේද? නිකන් ගාල මම වැටෙන්න යනවා.
1: ඔයා අපේ ගෙදර ඇවිදින්නේ කොහෙද?
0: අයියෝ මන ගෙදර ඇවිල්ලා, දානි ගෙදර ඇවිල්ලා එතන. මාව දෙතුන් වතාවක් වැටෙන්න යනවා මම
1: වෙලා. ඔයා හිටියේ බලු කපුඩු දාන දීපු තැනනේ. එතන අපි මේ ටයිල් කළා නේ.
0: මම මේ
1: ඒ බලු කපුටු දාන ඒරියා එකනේ. වා මේ ඔක්කනේ
0: මම දන්නේ නැහැ මොන කපුටුද කියලා.
1: බලු කපුටු ඔයාලද?
0: බලු කපුටු වෙන්නේ නැති. හරි.
1: Crows and dogs.
0: ඒ අර මම ඊට පස්සේ බැලුවා මේ ටයිල්
1: එක. ඒක එතන එහෙම තමයි.
0: කිවිල ඔක්කොම ඩිසයින්ස් වත් පේන්නේ නැහැ. අයියෝ මට මේ කෝලුත් දෙනවා. වෙනුගා. හරි හරි. ඔගලගේ ටයිල් හොඳයි. හරි
1: ගන්න කෝල් එක දෙනවා මට මං ආන්සර් කරන්න මේකස්සේ කෝල් කරන්න මුදුනිය මොකද්ද බලන්න
0: එන්නේ රෝප්ලේන් දාන්න බැරුණානි සෝරි
1: රෝප්ලේන් එක යවනවා මම යන යුරෝප් එකට
0: එහෙම වුණා ඒකකොට මම ගෙදර ගිහලා කල්පනා කරා ඈ එහෙමයි මේ බල්ලනකට මට තේරුණා මට ඔයා ටයිල් ගත්ත තැන කොතනද කියලා කියන්න දන්නේ නැහැ හැබැයි මට
1: ටයිල් දාලා නැහැ
0: හැබැයි මට
1: ඒ ඇවිල්ලා ක්‍රෝස් ඇන්ඩ් ඩොග්ස් මේවා කරන ඒරියා එක
0: නෑ ක්‍රෝස් ඇන්ඩ් ඩොග්ස් මොනවද කියලා
1: එතන තියලා නේ දුන්නේ හැබැයි මට ඇතුළට ගත්තේ නැහැ නේ අපේ ලංකා ටයිල් ලස්සන බලන්න
0: ආ කේ ඇතුළට ලංකා ටයිල්
1: ලංකා ටයිල් ඔය මං කිව්වේ අර ඒරියා එක out of the world ඔය ඒරියා එක out of the world පාවා
0: ඒක හට වැව්වා නේ කොහමද කෝල් එක කුත්තාවනේ
1: මෝන තූටි උනා හස්බන්ගේ හස්බන් ගත්ත මං ඇතුළට මේ මහන්තරවල් වද්ද ගත්ත කියලා
0: හරි
1: අපි දාලා තියෙන්නේ ලංකටයි
0: වව් කන්ග්‍රැචුලේෂන්ස්
1: දැන් 1 මීටර් බයි 1 මීටර් ඒකනේ දැන් අලුත්ම වෝග් එක
0: අපේ තියෙන්නේ 1 මීටර් බයි
1: 1 මීටර් බයි මුළු ගෙදරටම එක ටයිල් එකක් ඇති වෙන්නේ
0: අනිත් එක අරවින්ද මම දන්නවා ඒවා ඩබල් ෆයර්
1: අපේ සාගරයේ වගේ ගේනේ
0: ඒක දැන් ඇතුළට ආවේ නැන්නේ
1: සාගර ජලයේ මදියන්නේ මම ඔබසත්
0: ඇතුළට ආවේ නැතිද දැක්කේ
1: ඈතින්
0: නේනවා දැක්කේ
1: ඔය අර මේ ඉති බැලිමේ
0: බත් කෑවෙවත් නැහැ දාණි කෑවෙවත් නැහැ
1: මේ මම යනවා බලන මේ බලන මොනා බලන්නේ අනේ ඉතින් බත් එක කරන් ආපු දුර
0: මේ කොහොමුණත් ලංකා ටයිල්ස් වල ඒ ඩිසයින් එක ඒවා යන්නේ නෑලුනේ ඒක
1: මොකක්ද දැන් ඩබල් ෆයර්ඩ්
0: නේ ඩබල් ෆයර්ඩ්
1: හා ලේටස්ට් ටෙක්නොලොජි මම දැනගන්න ඕන අයියෝ මොන ලෝකෙද ආ ඉන්නේ දැන් ඩබල් ෆයර්ඩ් මේ ලෝදයක් දන්නේ නෑ අයියෝ ඩොග්ස් ඇන් ක්‍රෝස් ඒරියා එකේ ඉඳගෙන ඉඳලා බත් කාලා ගියේ
0: එනා හරිනේ අලුත් ට්‍රෙන්ඩ්ස් වල ලස්සන ටයිල්ස් ගන්න ක්වොලිටි ටයිල්ස් ගන්න හිතේ නිදහසෙන් ටයිල් ඇල්ලුවාට පස්සේ නිකන් වදයක් වෙන්නේ නැතු මේ නැත්තම් හැමදාම පොළව ඔලු උඩ ඒ හැමදාම හිත හිතිනවා ටයිල් ගැන හිතනවා අයියෝ මෙහෙම වුණා අරම වුණා කියලා හිතන ප්‍රශ්න නැතුව හිත නිදහසේ ඉන්න ලංකා ටයිල්ස් යන්න
1: ලංකා ටයිල්ස් යන්න
0: ලංකා ටයිල්ස්
1: මොකද්ද ලංකා ටයිල්ස් තේමේ ලංකා ටයිල්ස් මොනවද මේවා කට් කරන්නේ
0: ලංකා ටයිල්ස් අපි යපි හොටෙල් එකකට ගියා ගියා
1: හරි ඉහළ ඇති ඉතින්
0: අපි තියාල හැමතිස්සම
1: හැමදාම යන්න
0: ඒක තමයි
1: කෑ ගහනවා මොකටද කියලා.
0: ඒකේ තිබුණා මේ සුප් අර තියෙන තැන.
1: සුප්.
0: සුපුත් තිබ්බහරිද? මේ එතන තිබුණා අර බන් දාලා තියෙනවානේ අර සුප් එකත් එක්ක අපිට එතන තිබ්බා ලස්සන ලස්සන කියුබ්ස්. මම බැලුවා මොනවාද? Oh my gosh. පැල්වත්ත බටර් කියුබ්ස් තමයි එතන තිබුණේ.
1: පැල්වත්ත නාමය අපේ බටර්
0: සම්මානේ. මට මාර ආඩම්බරයක් ඇතුණා. මම ඊට පස්සේ එතන ිටපු මේ ගොලංගේ
1: ක පාට් තමයි දැන.
0: සතුටුයි ආඩම්බරයි අනිත් එක මං ආස ඒකේ ලුක් එක ඒකේ ඒක ඉදිරිපත් කරලා තියෙන ආකාරය
1: එහෙම තමයි පටන් ගන්න තියෙනවා දැන් ඒගොල්ලන්ගේ තියෙනවා අර ජාත්‍යන්තර නිමාවට හදපු අර
0: බටර්
1: ෆොයිල් එකේ
0: හරි
1: එහෙම ආපු බටර් මොනවද ඒකට කියන්නේ
0: කුට්ටි
1: බටර් කුට්ටි
0: කුට්ටි ෂොක්
1: බටර් කුට්ටි ආරච්චි
0: පැල්වත් වල තව ගොඩක් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් තියෙනවා ගී එක try කරලා බලන්න මම ගී එක පහුගිය දවස් ටිකේම යූස් කරා හොඳ බාස්මති හාල් එකක් ලිපේ තියලා බත් එක හොඳට වතුර ටික හිඳිලා එනකොට පැල්වත් ගී වලින් හැඳයි හැඳක් දාන
1: ඒතර මොකද වෙන්නේ බත්තට
0: වෙන් වෙනව හොඳ සුවඳක් එනවා අනිත් එක ගී කන එක හොඳයි කියලා කියනවානේ
1: මගේ කැලෙන්ඩරි දැනුම කොහොමද
0: නයිස්
1: දක්ෂයනි
0: කවුද
1: මං මගේ දක්ෂකමට මම බය වෙනවා සමහර වෙලාවට
0: ඔව්
1: බය වුණා මගේ
0: එන ආරනේ පැල්වත්ත ඉතින් අපේ රටේ ප්‍රොඩක්ට් එකක් හොඳට හදන ප්‍රොඩක්ට් එකක් හින්දා තමයි මම නම් ඇත්තටම පැල්වත් වලට යමු උනේ ඒක යූස් කරනකොට තේරුණා මේක නම් ඉන්ටර්නැෂනල් ක්වොලිටි එක තියෙනවා කියලා ඉතින් ඔබ try කරලා බලන්න
1: මට සන්නාමය කියලා වට
0: තේරෙනවා ඒක try කරගෙන යනකොට
1: ඉතින් බලන්න මේ ප්‍රොඩක්ට්ස් හැම එකකම මේ විශේෂ ලක්ෂණයක් තියෙනවා ලංකාවේ මිනිස්සුන්ට affordable pricing එක තියාගෙන යනවා සාමාන්‍ය බටර් ගණන් නේ මිනිස්සු කේක් එකකටවත් දාන්නේ නැහනේ
0: ඔව් නේ ගණන් කියලා
1: වෙන්නේ ගණන් කේ බටර් දාන්නේ බටර් දැම්ම හදනවා කේක් කරාම දැන් ඉතින් බය නැතුව බටර් දාලා කේක් හදන්න ඕනේ ඒක තමයි බටර් කේක් නැත්තම් මාගරින් කේක් නේ හදන්නේ මේ බය නැතුව කුකීස් හදන්න ඕනේ බටර් කුකීස් හදන්න ඕනේ උන්ට මේවා දාලා හදන්න ඕනේ බය වෙන්න එපා මොකද අපි බය නැහැ අපි සල්ලි යන්නේ
0: රයිට් ඒ වගේම ඉතින්
1: බජාජ් සන්නාමය අපේ
0: බජාජ්
1: කිරි සප්පෙක්කගේ හැසිරෙන පෑනක බජාත් සන්නාමය අපේ බජාත් සන්නාමය ත්‍රීවිල් සන්නාමය
0: අනිවාරෙන් බ්‍රෑන්ඩ් එක ත්‍රීවිල් බ්‍රෑන්ඩ් එක
1: වඩතරන්ද වෙලාගත් මේකට තව රෝදයක් දාන්න ඕන කියලා නේ
0: ඕනේ
1: මොන විකාර සිතුවිල්ලක්ද ඒක තමයි ත්‍රීවිල් එකක් වෙන්නේ කොහොමද ඒක
0: ඔයාම හිතන්නේ කියලා ඔයාම බනිනවා
1: ඉතින් මම කියන කෙනේ ඔයා හිතන්නේ යන්නේ මොකද විශ්ව තේරම නැති සිතුවිල්ලක් නේ ඒක
0: ඔයාමගේ ගුරුවරයානි
1: අනේ
0: ගුරුවරයානෝ
1: රයිට් ඉතින් මේ අහන්
0: හරි
1: මේ රෝද තුනේ වාහනේ මේකේ තියෙන ප්‍රයෝජන ගැන නම් ඉතින් අපි කතා කරන්න ඕනේ නෑනේ මේකේ ප්‍රයෝජන ගන්න නැති එක මිනිහෙක් ඉන්න පුළුවන්ද කියන්නේ මේ රටේ
0: ඒකනේ
1: නේද හදිසිය බබා හම්බෙන දුවන්නේ ඕකේ ඇයි ඉතින් එහෙම මෙහෙන් දාලා පොඩි පාරේ එහෙම ටක්ටක් ගාලා රීච් කරගන්න පුළුවන් නදාලා තැනට
0: ඒකනේ
1: හදිසියකට කොහරි යනවා නම් ඔය මොන වාහන තිබුණත් ඔය මොන ඒවා තිබුණත් තා ඔය ෆෝ වීල් අර වීල් මේ වීල් ඒ වැඩ නැහැ V8 6 8 9 10 ඒ වැඩ නැහැ
0: හරි ඔක
1: යන්නේ ඕකේ තමයි
0: බජාජ් ත්‍රී වීල් එක
1: මොනවද කියන්නේ
0: කියන තැනට හරි මික්මනේ පරිස්සමට අපිව ගෙනියන වාහනේ
1: ඒ පෝසද්ද දුප්පත්ද මැදහත්ද irrelevant ඒ වැඩ
0: නැහැ
1: ඔය හැමෝම ගිහිලා තියෙනවා ප්‍රකෝටිපතියත් ඕකේ ගිහිලා තියෙනවා පොඩි දුරක් හරි පොඩි වෙලාවකට මොකද්ද මේ කියලා බලන්න හරි ඕකේ ගිහිලා තියෙනවා හුලම් පාරක් වෙදිගෙන යනකොට තින් වෙන සනීපයක් තියෙනවා
0: ඒක නම් ඇත්ත ෆුල් ඒසි නේ බලනකොට
1: අලුත් බජාජ් ත්‍රීවිල එක ෆුල් ඒසි. කැමිය යනකොට උලම්.
0: උලම් වදිනවා. ලස්සන දොරවල් දෙකක් තියෙනවා.
1: ටූඩෝ.
0: හා.
1: ආ. ටූඩෝ.
0: ෆෝඩෝ. ආ, ඩෝස්සලින් ටූඩෝ. හරි.
1: කද්ද ලෝ කියන්නේ මේ. ටූඩෝ පිටිපස්සේ ඩෝ එකක් තියෙනවා.
0: ආ, රයිට් රයිට්. අනේ ඉස්සරහ තියෙනවා.
1: ෆ්‍රන්ඩෝ නේ.
0: ෆ්‍රන්ඩෝ.
1: ෆ්‍රන්ඩෝ නෝඩෝ පිටිපස්සේ ටූඩෝ.
0: ටූඩෝ. ඕකේ.
1: රයිට්.
0: රයිට්.
1: හොඳයි. ඉන්ටීරියර් එකට මට ආසයි. වෙනතනම් මේ ත්‍රිවිලකේ බඩි එක පේනවා. දැන් එහෙම නැහැ. ඉන්ටීරියර් වලින් සම්පූර්ණයෙන්ම ඩිසයින් කරලා කව කරලා තියෙන්නේ.
0: ඕකේ.
1: ඒකට අපි කියනවා මොකක්ද ඒකට? ආ, ඉන්ටීරියර් එක කව කරන්නේ මොනවාද කියන්නේ?
0: ඉන්ටීරියර් කව කරන්නේ?
1: ඉන්ටීරියර් එහෙම කියන්නේ.
0: කක්ක දන්න දෙයක් කතා කරන්න පටන් ගන්නනේ. මාවල්නවා ඊට පස්සේ.
1: කිසිම දෙයක් දන්නේ නැති මේ මැක් එක එකනේ. මම මෙතන චොයිස් කරන්නේ නිකන් මේ හදිස්සියකට මොනවාද හෙවොත් එහෙම.
0: ඉන්ටීරියර් ආවරණය කළා. ආ. මොකද මොකද මොකද?
1: අපෝස්ට්‍රි දන්නේ නෑනේ ලස්සන කලර් තියෙනවා බේජ් කලර් හපෝ නෙමෙයි අපෝ අපෝ අපෝ දන්නේ නෑ මෙයා අපෝස්ට්‍රි රයිට් ඉතින් ලස්සන බේජ් කලර් එකකින් ඇවිල්ලා තියෙනවා හරිම කොම්ප්ලිමෙන්ටින් එක වාහනයට
0: රයිට් ඕකේ
1: ඩිජිටල් මීටර් පද්ධතිය ෆැක්ටරි ෆිටඩ් සෙටප් එක සියත අහන්න ඕනේ නැත්නම් ඔක ඇහෙන්නේ නැතුව යන්න ඕනේ නැත්නම් කියන්න මොකක්ද කියන්න
0: ඕනේ හොඳ සවුන්ඩ් තියෙනවා හරිද හොඳ ස්පීකර්ස් දාලා
1: ඔය හොඳ සද්දෙට අහන් යන්න
0: ඕනේ ඕකේ
1: මුළු රටේම අපි වැහෙන්න ඕනේ ඉදාර්ථම අපිට නිින්ද යන්න
0: බජාජ්
1: අනිත් කාටවත් නිින්ද යන්න
0: බජාජ් ත්‍රිවිල් හැම තැනම තියෙනවා ඒගොල්ලන්ගේ නියෝජිතව හැම තැනම ඉන්නවා ඒ නිසා ඔබේ වැඩ ටික හරි ලේසියට හිතේ නිදහසෙන් කරගන්න පුළුවන්
1: බජාජ් හැම තැනම

0: Shakira සහ Bruno Boys. Bruno Boys.
1: Yes.
0: FIFA 2026 World Cup song එක.
1: Saminamina.
0: අනිත් එක. බලාගෙන ගියාම Shakira ලොකු වෙනසක් කරන්න බෑ. ඒ සද්දෙමයි මේක. නේද බලන්නකෝ.

0: ആഫ്രിക്ക
1: എക്കമായിനേ
2: ഓയാക്കി മൊക്കാ ദ ടീം മെഗ ഫേവറിറ്റ് മഗേ അർജന്റീന
1: മഗേ താ അർജന്റീന
2: ഓ മൈ ഗോഡ് പോർട്ടുഗൽ താസമ
1: പോർച്ചുഗൽ പോർട്ടുഗാല നെമേ
2: പോർട്ടുഗാല
1: පුතුගොල නෙමෙයි පුතා.
2: මං කියන්නේ පුතුගොල.
1: පෝචුගල.
2: මම කියන්න ඕනේ කියලා එකක් නෑනේ.
1: පුතුගොල.
2: පුතුගොලත් මං.
1: පුතුගොල.
2: මේ
1: පුතුගොල.
2: ගුරුගොල වගේ නේ.
1: කවන්න ගන්න.
2: ඔකේ ඔකේ අපි බලමු. එක මැචයක්වත් බැලුවද?
1: මිසා මේ කාත්තේද කතා කරන්නේ?
2: කාත්තේ කා.
1: මාත් එක්ක කතා කරා.
2: ඔව් බැලුවද කියලා මං.
1: නෑ.
2: අන්තිම වෙනකන් ඉන්නේ මැචස් බලන්න.
1: ඔව් එතකොටනේ මොන්දටම මේක පත්තු වෙලා තියෙන්නේ.
2: මම දැක්කේ
1: හොඳටම රත්තු වෙලා පත්තු වෙච්චලා අපි රොටියක් පුත් එකක් මේක වගේ අපි කරා.
2: මං ආස අපේ ශ්‍රී ලංකාවේ විදිහ තමයි ඒගොල්ලෝ ක්‍රිකට් වලට ආසයි දන්නා ධර්මෙන්ද. ඒවා එක බෝලෙන් බෝලෙට නිකන් හැපෙනින් ලකුණු ගන්නවා විකට් යනවා හැම තිස්සෙම මොකක් හරිද. දැන් ෆුට්බෝල් බෝලේ පාස් කර කර ඇවිල්ලා ඇවිල්ලා මැච් එකටම ලකුණු 2යි 3යි. තුන නෑ කිසි නෑ මේකක්. මේ ඇයි?
1: එහෙමද කතා කරන්නේ? ලෝකයේ තියෙන ජනප්‍රියම ක්‍රීඩා
2: මොකක්ද? ෆුට්බෝල් ෆුට්බෝල් මං කියන්නේ අපේ රටේ ෆුට්බෝල් නෙමෙයි ජනප්‍රියම ක්‍රීඩා.
1: අපිට පුළුවන් එකක්ද මේ ක්‍රිකට් කියලා ගහන්න මේ අත? පුළුවන් එකක්ද ගහන්න?
2: ඉස්සර පුළුවන්නේ.
1: මැච් වල විභාග ප්‍රතිඵලාව දැක්කද?
2: ඉස්සර පුළුවන්.
1: අපේ විභාග ප්‍රතිඵල වගේ දැන් මැච් වල ප්‍රතිඵල.
2: ඇත්තටම මේ අපේ පරණ ක්‍රීඩකයෝ තමයි අපිව මේ විදියට මේ ක්‍රීඩාවට පුරුදු කරේ නේ.
1: ඇත්තටම මේවට වග කියනවන අර්ජුනලා අරවින්ද ඩිසිල්වලා සනත් ජයසූරියලා අසන්තදි මෙන්ලා රෝයි ඩයස්ලා ඔයගොල්ලෝ තමයි වග කියන්නේ.
2: රොමේෂ් කලුයිතරන
1: අපි ඔයගොල්ලෝ ඉඳන් ක්‍රිකට් බලන්න අපිට බැහි කරලා දැන් මොකද්ද කරේ?
2: වාස් චමින්ද වාස් මොකද්ද මේ
1: කරේ? මොකද්ද මේ කරේ? අපුඩි ගාලා සරම කැඩුවා වගේ වැඩක් නේ.
2: කවුද තව නම් කියන්න බැරුණා.
1: අපි නෑ නෑ මොකද මනම් කියන්නව නෑ අපි දන්නවනේ කවුද කියන මේ කවුද
2: කියන. මා ධර්මසේන මං කියන අහගෙන ඉන්න කට්ටිය කියන්න බෑ.
1: කුමාර ධම්සේන අගෙන දෙන්න අගෙන ඕ කුමාර ධම්සේන ඕ මොකද්ද දැන් මේ කරේ අපිට?
2: ඒක නම් අත් අපිව පුරුදු කරලා ඉවර වෙලා ක්‍රිකට් වලට
1: හරක සරුන් වුණානේ.
2: රයිට් රයිට්
1: නවන්නේ දැන් අපිට ෆුට්බෝල් උත් නැහැ ක්‍රිකට් උත් නැහැ මොකොත්
2: නැහැ. ඇයි අපිට තියෙන්නේ හෙල්ල විසිකිරීම?
1: දැන් හෙල්ල තමයි.
2: රුමේෂ් මල්ලියා
1: අපි අපිට ක්‍රිකට් ගහන්න එන්න ආයට අපි යවන්න ඕනේ හෙල්ල විසිකරන එක්ක නේද? දුවගෙන දුවගෙන ඇවිල්ලා හෙල්ල දාන්න. දුවයි තීසි. අපි තරගෙ දිනු.
2: අනිවාර්යෙන්.
1: නේද? හෙල්ල විසිකරන ආකාරයට තමයි අපි දුවන් එන්නේ.
2: ඔව්. මාලි ටිකක් ඒ වගේ බෝල් කරන්නේ නේ.
1: අත දික් කරගෙන යනවා නේද? බෝල් ගහරන්නේ නැන්නේ.
2: තඩා.

0: පැර වැටි නූල් සූත්‍රකාර ඉස්සල්ලාම අල්ලන්න ගෙදර මායාවන අල්ලන්න නංගි කොහොමද හලා මල්ලි කොහෙද මල්ලි කෝ දාවෙන්න ඇත මේ දුක්කිදන වෙලා මල්ලිට කියන්නකො මේ වර ඔස්ට්‍රේලයාාව ගමනකට මේවා කරන්න කියලා මේ වගේ තින් එහ කියන්න ළමයට උගන්නගෙන හරි මේ කරගන ව්‍යාපාරයක් කරගෙන ලස්සන ගැද්දුරක් කදාන හෙටලා ඉන්නවන
1: ඔව
0: මාත්නං යන්නන්න ඇත්තනම මන මේ පොඩි වැඩ වගේ ඇත්තියෙන ඒක ම මේ තාම මේ කල්ලල්ලන්න ඕගොලන්ට මොනවාද තාම මේ මොනවද ටක්ගල එක දරුවයි ටක්ගාල යනවානේ අස්බන් ගියා මොනවද මාසය දෙකයි වාවයි දරුවවයි ගත්තා ඒවා නිකන් කෙරෙනවා නිකම් මෙහෙක් මෙහෙක් කරනකොට ඉරස බර බරගාල සද්දයක් ඇහෙන මොකක්ද ලනුව කනවා
1: ඕක ලනුවක් එහෙම වෙන්නේ නෑ එහෙම කරන්න බෑ
0: එහෙනම් මිනිසුන් දොස් කියන්න බෑ මිනිස්සු විශ්වාසයක් කරා මිනිසුන් රබට්ටගෙන බෝට්ටු වල පටවගෙන එක්ක බැරිමන මහ මුහුදට තල්ලු කරලා දාලා හරි ඒ මිනිස්සුගේ විශ්වාසයක ඒගොල්ලෝ ඉන්නේ එහෙම තමයි එහෙම තමයි අනේ ඇයි මේ ලෝකෙ මේ තරම් අසාධන මේ ලෝකෙ හැටි එහෙම තමයි අනේ අපි මිනිසුන්ට කාටවත් කරදරයක් කරනදී අපිටම මෙහෙම වෙන්නේ ඇයිද නේ එහෙම තමයි
1: එහෙම වෙනවා ඉතින්
0: අනේ අපි ඒගොල්ලන්ට කුරා කූමිකුණොත් වැරද්දක් කරන්නේ මේ මිනිස්සුන්ට වැරද්දක් කරේ නෑ එහෙම තමයි ඔබ කොටියව කෑනතරන කොටිය ඔබව කනවා වුණොත්
1: එහෙනම් එපා ඔස්ට්‍රේලියාව
0: කොටිය කනකොට කියනවා අනේ අපි කොටියව කවදාවත් කාව නිකන්වත් අපලවත් නැතුව මේ කොටිය අපිව කනවනේ එහෙම තමයි ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවෙන් ගියාම ඒ අල්ලනවා තමයි අල්ලලා කුදලලා අපරාධකාරයෙක්ට සලකලා හංවඩු ගහලා දෙන්න තියෙන ඔක්කොම
1: මේ
0: ක්‍රියාමාර්ග දනුවන් ටික දීලා තවත් කුදලලා ලංකාවට ඇවිල්ලා දුක් විඳින වෙනවා තමයි
1: එහෙම තමයි ඒක තමයි මේ කියන්නේ යන්න එපා
0: බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට යන්න බෑ යන්න බෑ තමයි ඒක තමයි මේ කියන්නේ
1: මගේ මේ වෙලාවේ තියෙනවා කොලඹ වල කවදාහරි මගේ පදිංචිය කොලඹ වල මම කොට්ටාවේ ගෙදර ගන්නකොට මම හිතුවා
0: රයිට්
1: මගේ වෙලාවේ තියෙන එක වුණා කියලා මම හිතුවා කොට්ටාව හැබැයි කොට්ටාව කියන්නේ තිතින් ගොඩක් ෆාර වේනේ නේද ගොඩක් දුරයිනේ
0: ඕගොල්ලෝ කොට්ටාවට කොළඹ කියලාද කියන්නේ
1: ඒ ડિස්ත්‍රික් එකනේ
0: ඔව් ඇත්තද
1: ડિස්ත්‍රික් එකේ අයි මොරටුවේ හිටියේ
0: කොළඹ දිස්ත්‍රික්කේ ඉස්සර හෝම කමින්දන් ගියා නෑවම කොළඹ ඉන්නේ
1: එයා තව කොච්චර දුරද
0: සුදේ වැඩත් වතුර එකක් දෙන්න ඕන හරි
1: අපි මොරටුවේ හිටියත් තින් අපි කොළඹට දුරයිනේ හැබැයි අපිට හම්බුණා නියම ප්ලේස් එකක් කොළඹ 9 වල බේස් ලයින් එක මෙහෙම මෙහෙම ඒ වගේ තැනක ජීවත් වෙන්න හම්බ
0: වෙනවා බේස් ලයින් ඇවිදි දැහැකි
1: නියමයිනේ මම නම්
0: හොඳටම කරනවා ප්‍රොජෙක්ට් එක
1: මේක තමයි ඩ්‍රීම් එක මගේ
0: හොඳට ඕම කරනවා ඇඩ්‍රස් එකේ කොළඹ 9 කියලා එනවා
1: වාව් සුපිරි
0: කොළඹ 9 very nice කොළඹ 9 කොළඹ 9
1: කොළඹ 9
0: walking distance
1: okay
0: lots of pools last in a Nice.
1: Start වෙන package එක කොහමද මේක මිලියන
0: 45යි.
1: 45 ඉඳලා ගන්න පුළුවන්කම තියනවා. යා.
0: ඒක පාර ගෙවන්නේ නෑනේ. පොඩි ගානක් ගෙවලා ඉතුරු ටික ගෙවාගෙන යනවා. හ්ම් හ්ම්. හරිද? එතකොට පොලියක් නැතුවම ගෙවිලා ඉවර වෙනවා.
1: හරි.
0: apartment එක ලැබෙනවා. පදිංචි වෙනවා. එහෙම නැත්තම් එයා BNB පාරක් දානවා.
1: Okay.
0: ලංකාවට එන කෙනෙකුට తాවකාලික පදනමකට තේනවා තැන් දෙන්න. Very nice. Kalambo 9. What's your name?
1: Eke nama...
0: The Kalambo 9.
1: Kalambo 9. Eke namak tam api. Mama ikal hoa gana nama hoa gana. Api call karana nambe kak den nam prime group ekelt meken vishesh nambe kak kogalant handun nala deela thino binduay hatay ekai hate vatunay tune vatunay ekan binduay hatay ekai binduay hatse hatta hatay tun se tis tuna kina nambe kata call karat meken vedu istar dana gana plan lassanama lassana saha kolambani කොළඹට එන්නනි ඕනි උනේ මෙන්න තැන තියෙනවා
0: මෙන් තැන
1: රයිට් දැන් ඕවා ගන්න ලොතරැයියක් ඇදුනොත් ඔය හැම දෙයක්ම ගන්න පුළුවන් එහෙමනි ලයිෆ් එකනේ ලොතරැයියක් ඇදෙනවා කියලා කියන්නේ මේ ඉන්නව ඉදිහක් තියනා නේද ඒක තනි ක්‍රම වෙනස් වෙනවා
0: සුපිරිවත්
1: නේ දැන් හිතන්න කරවින්ද ඔයා මෙහෙම හැමදාම ඔෆිස් එනවා මෙහෙම එනවා කතා කරනවා මොනවත් කරන්න ඕනිද කියන්නකනේ කෝටි ගානක ලොතරැයියක්
0: නේ මේ කට හැම යනවා ඉතින් කතා කරන්නේ නේ
1: නෝනාති අපි මහන්සි වෙනවනේ නේ

0: රිදෙනවා මේ කටවල් ඈ
1: ඕ
0: කියලා
1: දත් රිදෙනවා
0: බෑ ඉතින් මොනවා හරි ඉතින් ගෙදර දා වේල සරි කරගන්න ඕනේ නේ මම
1: ඕ බත් සරි කරගන්න අපි උදේම නැගිටලා රස්සාවට එනවා
0: බත් හරි නෑ අපි කියලා සමහර ගාඩ බත් එච්චර හරි නෑ සරි කරගත්තර හොඳටම හරියන්නේ නැහැ මදි
1: හරි දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ ඉතින් අරවින්ද පුරුද්දක් විදිහට කරන දෙයක් තියෙනවා මම ඒක මෙතන කිව්ව නැත්තම් මම
0: කුහක
1: කුහක
0: ගැහණියක් කුහක ගැහණියක් තමයි
1: ඒ තමයි ආ දවස ගානේ ලොතරැයි ගන්නවා යාගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා කවදා හරි දවසක මට ලොතරැයියක් ඇදෙයි කියන චූටි චූටි තෑගි දවස ගානේ යට ඇඳිලා තියෙනවා
0: මිස් කියන්නේ ඇත්ත දෙයක් කියන්නේ
1: හැබැයි අරවින්ද මටත් හිතෙනවා දවසක ඔයා කෝටිපතියෙක් වෙයි කියලා ඔයා මේ ගන්න ලොතරැයි ගන්න විදි ඒක
0: ඈයින් පස්සේ අපේ සම්බන්ධයක් ලොකුවට නැහැ
1: මට එහෙම ඕන නැහැ මට ඔයා ගොඩ ගියා නම් මට ඇති අරවින්ද මට ඒ දිහා බැලලා සතුට
0: පොඩ ලියලා දෙන්න පුළුවන්ද ඔක කොහේ හරි කමන්නේ මොකක් හරි කමන්නේ
1: ඔයා ගොඩ ගියා
0: නම් මට මොකක් හරි කමන්නේ ඔය එන්ඩෝස්මන්ට් එක ඇරලා ලියලා
1: ආ
0: මෙන්න මේ බ්ලේඩ් එකෙන් පොඩ්ඩක් මේක කරලා මේ ලේ වලින් අස්සම් කරන්න
1: මොකද්ද ඔයා ගොඩ ගියා නම් ඇති
0: මම ගොඩ ගියා ඇති
1: එතන මට මුකුත් නැහැ
0: ඕන් එනවා ටික ටික
1: ලතරයි ගන්න
0: ඉතාලේ අනේ ඉතින් අරවින්ද අපි දෙන්නෙක් නෙමේ අපි ඉතින් එක්කෙනෙක් නේ
1: ඉතින් එක්කෙනෙක්
0: අපිට වෙන වැඩක් නැහැ නේ
1: ඒව තමයි ඉතින් ලොතරැයි දින්නට
0: පස්සේ මම ලොතරැයි දින්නට පස්සේ ඔයගොල්ලෝ මේ පොඩක් ආහාර පාන කිප් වෙන මිනිස්සු ගැන සුට්ටක් බලා ගන්න ඕනේ නැති කාලේ හිටපො නැති මිනිස්සු තියෙන කාලේ ඕන්නේ
1: සීරියස්ලි එහෙම දා කියන්නේ
0: නැති කාලේ තමන්ට එදකුද කරපො තමන්ට මේව කරපො තමන්ගේ මේව මේක තමන්ගේ
1: හා තමන්ගේ
0: ප්‍රෝග්‍රෑම් කරපු මිනිස්සු ඕන්නේ
1: got it hari hidanuga dan lotharaiya kaduna salli tiyena harida
0: man nlb lotharai gana katha karanna mata vena deyak katha kan deyak naha
1: metana nlb lotharai thamai mamath katha karanna
0: oh man dannena no, mona ada karanna danne kiyala
1: man kiyanne salli adunada passe dannuko commercial bank eke fixed deposit ekak 111ක් dakwa poliya gewanawa
0: mata lotharaiya kadangan innon naha me man balna mokkari karala me oy ithin api danna lokoma de fixed deposit dan ekane
1: hari
0: දැන් තියෙන එක කර පරණ ගණන් වලට දාපෝ තියනවා නේ මේ බලන් ඉන්නවා ටක් ගාලා මේ පටස් කාලා මේ කල් පිරණකම් ඉන්න ඕනේ නැහැ ඕවයි එතකොට මේක නැති වුණොත්
1: කඩලා ගන්න ඔව්
0: තියෙන ෆික්ස් ඩිපොසිට් එක කඩලා දානවා ඉතින් මොකද 111ක් දක්වා ඇප් එක හරහා දැම්මොත් එහෙම කමර්ෂල් බැංක වල 11ක් පැනලා යනවා දක්වා කොයි මොන දක්වා යනවද කියලා අපි දන්නේ නැහැ
1: දවස් 100 200 300 400 500 වෙනකන් ඕගලන්ට එහෙම දාන්න පුළුවන්කම තියෙනවා ලක්ෂ 5යි ඕනේ ලක්ෂ 5ක් හරි ඊට වැඩියෙන් හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමර්ෂල් බැංක එකට ගිහිල්ලා මේ ෆික්ස් ඩිපොසිට් එක දාන්න ඒගොල්ලෝ කන්ටැක්ට් කරන්න නම්බර් එකක් දීලා තිනවා 13 16 කියන නම්බර් එකට කතා කරත් ඕගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන් කමර්ෂල් බැංක එකේ ෆික්ස් ඩිපොසිට් ගැන
0: එතකොට දැන් මතක තියාගන්න ඕන පොඩි දෙයක් තියෙනවා බජාජ් එකේ අලුතෙන් ආපු ප්ලැටිනම් එක හැඩකාරයා
1: වැඩකාරයා.
0: මේක මේ බයික් එක තියෙන එක විකුණලා ගන්න ඕන එකක් වගේම ගෙදර මේ රෝද හතරක් තියෙන මිනිසුන්ටත් මේක හොඳයි.
1: ඔව් වැඩිපුර තියෙන වාහනයක්, ඒ කියන්නේ සමහර කට්ටිය වැඩිපුර වාහනයක් ගන්න හදනවනේ. තවත් නියම් ගෙදර පොඩ්ඩක් එහෙට මේක
0: පොඩි පොඩි වැඩවලට තව වාහනයක් ගන්න මේ කාලේ වාහනයක් ගමු.
1: ඔව්.
0: නමුත් මේ කාලේ පොඩ්ඩක් හිතන්න. තවත් රෝද හතරකට සල්ලි යට කරනවට වඩා හොඳ නැද්ද?
1: ඒකනේ.
0: හොඳ නැද්ද බජාජ් ප්ලැටිනම් එකක් තියාගන්න එක?
1: හොඳම හොඳයි.
0: වැඩකාරයේ ලස්සන වාහනයක්. ආයි ගරාජ් එක වෙනම මහ විශාල ඩක් ඕනේ. ඕන තැනක පාක් කර ගන්න පුළුවන් පොඩි ඉඩේ ගහවෙයි පොඩි ඉඩෙන් යන්න පුළුවන් වැඩ ඉක්මනට කර ගන්න පුළුවන් ඔබට නිකන් මෙහෙම ඔන්න වාහන ටික ඔක්කොම හිර වෙලා තියෙනවා
1: හරි
0: ඔබට ට්‍රැෆික් එක අදාළ නැහැ ඔබට සෑහෙන දුරක් ඒ ට්‍රැෆික් එකේ අර ඉඩ තියෙන අතරින් ෆිල්ටර් ලේන් එක දිගේ යන්න
1: පුළුවන්
0: yes ගොඩක් රටවල වල දැකලා ති අර මැද තියෙන ෆිල්ටර් ලේන් එක දිගේ තමයි පරිස්සම යන්න ඕනේ
1: හ්ම්
0: හ්ම් අනිත් අය දැනගන්න ඉතින් යන්න නට දොර වලරින් නැතුයි
1: ඔව්
0: නැත්තම් ප්ලැටිනගෙන වාහනේ
1: අනිත් එක තමයි අලවියෙන් පසු සේවාව මොකද ඩේවිඩ් පීරිස් එකත් එක්ක නුඹ වැඩ කරන්නේ එහෙනම් සුපිරි සේවාවක් ඔබට හම්බ වෙනවා අලවියෙන් පස්සෙත්
0: වැඩකාරයා වැඩකාරයා
1: හ්ම් හ්ම් ඕකේ
0: බජාජ් ප්ලැටිනා 100
1: නවයයි විනාඩි 46යි

0: හරිගේ හරිම තැනට ගියහින්ද. එල්ලෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: රිපෝට් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ්සට් වෙතින් මෙගාවට්ටම්. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 325යි. රේණුකා පිටිකල පොල්කිරි ඉතිරි රුපියල් 320යි. ස්ටුවර්ඩ්ස් රෝසා කහටතේ ඉතිරි රුපියල් 190යි. ලයිසෝල් ෆ්ලෝරල් ඩිස්ඉන්ෆෙක්ටන් ඉතිරි රුපියල් 175යි. කාගිල්ස් ෆුඩ්සට්.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තැන්කි වැඩි වෙලා.
4: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
5: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරුපෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදී.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
9: Platina 100 stylish penmai mileage kai dekama ekama ride eken DRL headlight anti skid braking system saha electronic fuel injection taakshane samage Platina 100 hada weda karya David Peters Motor Company Private Limited with
10: shaktimat samagamaka buddhimat aayojanaya dina 200 ka sthavara tanpatu sadaha sir 9.79 ka asama samapoliyak LB sthavara tanpatu amadanna 0112200 fitch rating A-LKA outlook stable liyapadinchi mulle samagam
11: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111 832 2000. NIBM The City University, the place to be.
12: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි.
13: මොකක් හරි නෙවෙයි. ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
14: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය. David Peters Motor Company Private Limited within.

0: අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම, ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින්. වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.

0: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුට රසය ගෙනෙන ගුණය
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112 200 Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
3: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව
4: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
5: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780 WhatsApp කරා
6: Business වැඩවලට හොඳම ආයෝජනය Bajaj Vigo Electric 3 රෝද රථය David Pilis e-mobility වෙති 0.114 700 550
7: අයියා මට Apple මලක් දෙන්න
8: ඔන්න අපි දෙනවා මේ නංගිට Apple මලක් තව සුදු අරලියා මලකුයි Daffodil මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි Camellia මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්
7: අයියා මට මල් ගොඩාක් දීලා
8: ඔව්වා මොනවද නංගි අර Hush 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ ඒ මතිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා පිස්සුනේ
7: Hush 15 පිස්සුවක්ම තමයි
9: ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එක ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
10: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා
11: 044-97-97 කොන්දේසි සහිතයි
12: 98.2 98.4
13: දෙන්නම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි

0: මට වෙලාවරදින පොල්තෙල් ගැන උපාධයක් කරන්න බලන්න.
1: හා ඕකේ.
0: අපි දරන් හිටිය නෑනේ ලෝකේ හොඳම පොල්තෙල් කියලා සලකන්නේ RBD refined bleached and deodorized coconut oil කියලා. අපි તો RBD කියන මාර පාප කර්මයක් කියලා පිටාහෙට. කවුද මං අපි මේක ඔළුවට දැම්මේ?
1: කවුරු හරි දාන්න නැති එක.
0: RBD ක්‍රමයට තමයි පොල්තෙල් හදන්න ඕනේ.
1: හරි.
0: මොකද අපි නිකන් පොල් තෙල් හින්දින්නේ මොනවද කොප්පරාවලින්නේ.
1: හරි.
0: පොල්ුණත් එකකට එකකට එකක් වෙනස්නේ. හැමදේම එක වගේ නෙමෙයි නේද? අපි ඔයා දැකලා තියෙන සමහර පොල් තෙල් පාට වෙනස්. හිනු තද පාට පොල් තෙල් තියෙනවා. සමහර ඒවා තියෙනවා නහය කඩාගෙන යන සුවඳ. ඇත්තටම කියනවා නම් ලෝකයේ මතය තමයි, ලෝකයේ පිළිගත් මතය තමයි පොල් තෙල් එකට විශේෂ සුවඳක්, විශේෂ රසක්, විශේෂ පාටක් තියෙන්න ඕනේ නැහැ කියලා.
1: හා ඕකේ.
0: විශේෂ සුවඳක් රසක් පාටක් ඕනේ නැහැ නුනේ පොල් තෙල් වලට. අපේ ඔළු කාලා නේද තියෙන්නේ විශේ෷ සුවඳක් රසක් පාටක් තියෙන්න
1: ඕනි කියලා. ඕනේ නේද?
0: නේද?
1: එහෙම බල්ල තමයි අපි ගන්න පුරුදු වෙලා තියෙන්නේ.
0: ඇත්තටම මේ සුවඳ රස පාට කියන එක එන්නේ හරියට සුපිරිසිදු නොවුනම, හරියට රිෆයින් කරේ නැති වුනම කියලා ඉගෙන ගන්නකොට බලන්නකො අපිට වයස කීයද කියලා.
1: අයියෝ
0: තව ටිකයි ඉන්න පුළුවන්කම තියෙන්නේ. 25යි තව ඉන්න පුළුවන්කම තියෙන්නේ.
1: මගෙන් දැම්ම වයස 25.
0: මිස් මෙහෙට මැවිලා අවුරුදු 9ක්. මං ඊතුරු විස්තර කියන්න ඕනේ නැහනේ.
1: ඇයි ඇයි ඇයි ඇයි ඇයි.
0: ඇයි කියලා මාත්තා. කාටද පෙන්නන්න දැන්? අනේ යන් සුකිරි බටිල්ලා. අනේ මගේ තරුණ සුකිරි බටිල්ලා මේ ඉන්නේ මගේ ෂෝ එකේ.

0: කරන්න පොල් තෙල් ගැන මම දැනුවත් කරන්න අරවින්ද. ඔයාගේ කාර්යභාරය හරියට කරා.
1: මුඩු පොල් තෙල් බෝතලයක් කොළියක් කරන්න මට හිතෙනවා.
0: ඒ ඉස්සර අපේ අම්මියම පොල් තෙල් දාලා මෙවර ස්කෝල්ට ගියාම
1: මුඩු ගඳයි. ඇයි පොල් තෙල් මුඩු වෙන්නේ? මං අද කියනවා. ගමන් කියේ මේක. දැන් අපි ඉස්සෙල්ලම ඉගෙන ගමු. මාකට් එකේ තියෙන පිරිසුදු නොකරපු සාමාන්‍ය පොල් තෙල් බැරල් වල බෝලි දාලා අර මෙන්න මේ මැෂින් එක කරකවලා දෙන්න. හොඳයි.
0: බෝතල් වලට දාලා දෙන්න.
1: කොහොමත් අපේ මිනිස්සුන් හොඳ දේ කියලා දෙනවට වඩා ලේසි ඔය කරගෙන යන විදිහට ඔක කරගෙන යන්න දෙන එක. ඔයාලට කතන්දර කියන්න ගියාම අපේ කරේ නගර වෙලා අපිත් එක තරහ වෙන කෙනෙමෙන්නේ අනේ බූලියන් අරන් පාවිච්චි කරා.
0: අනේ වහන්න
1: බෑනේ.
0: ඒව හරිනම්.
1: හරි නැත්තම් ඔය ගන්නේ. හරි නැත්තම් ඔය විකුණන්නේ. අනේ මුදලනේ මට අර බූලියන් අර හූණ වැටිච්ච මහත්තයා හූණ වැටුණා ඊයේ මීය වැටුණා ඒ අවුල නැද්ද මහත්තයා? අනේ මුදලනේ කැරපොත්ත වැටෙන එක තියනවා නම් අපිට දෙන්න අර බූලියන් කැරපොත්ත වැටෙන පොල් තෙල් එක. බ්‍රෝ අඩුම වශයෙන් මේ මොනවා දෙයක් දන්නේ නැති උනක් කමන්නේ අඩුම වශයෙන් මේ මේ කොකෝ ෆ්‍රයි ගන්න ඕනෙත් නෑ බෝතලයක දාපු පොල් තෙල් එකක් ගන්නවත් අපි පුරුදු වෙමුද
0: ඒකනේ නේද
1: ද කොකෝ ෆ්‍රයි ලෙවල් වලට යන්න ඕනේ මේව ගැන නියමයට දන්න මිනිස්සු තමයි
0: හරි
1: RDB තමයි ලෝකේ පිළිගත් පොල් තෙල් වල ප්‍රමිතිය කියලා දන්න මිනිස්සු ඔය මාකට් එකේ හොඳයි කියලා පොල් තෙල් තියෙන හැම එකකම පුංචි අකුරෙන් ගහලා තියෙන බයේ ගහලා තියෙන්නේ අනේ RBD කරලා තියෙන්නේ ඉතින් මොම් ප්‍රශ්. ඉතින් මේ මේ සතර දිසා ජයගෙන තියෙන්නේ ඉතින් කමක් නැද්ද දන්නේ නැහැ කියලා ගහනවා.
0: ආ
1: ආ RBD තියෙන්න ඕනේ.
0: හරි.
1: ඒක ඉගෙන ගන්නකෝ. ඒක මතක තියාගන්නකෝ. සාමාන්‍යයෙන් පොල් තෙල් හිඳින්න ගියාම කොප්පරා එකේ ඉඳලම ඊට පස්සේ කොප්පරා වේලන්න ගියාම ඒක පුස් හැදෙනවා. හ්ම් හ්ම්. ඒ වෙනස තමයි අර පිළිකා කාරක ඇෆලොටොක්සින් හැදෙනවා කියලා කියන්නේ.
0: ආ ඕකේ.
1: ඒක ඉන්නවනේ එක එක පුස් జాති අරොම්මු. උන් තමයි මේකේ ජරා කරලා ඒවත් එක්කම අමරලා දාලා කෝවේ දාලා මකලා අමරලා මේකේ දාලා සෙක්කුවේ දාලා කොටලා එහෙම මරකින් අරගෙන බෝතලේ දාන ගෙදර පාවිච්චි කරනවා නේ ගායි
0: ඒකෙන් හදනවා හල් මැස්සු බැදුම හොඳයි
1: දත්තම හොඳයි ඉතින් ඒ වගේ මේ ඒ මර ස්වභාවිකවම තියෙනවානේ පොල් තෙල් ඇතුලේ වතුර තියෙනවා වතුර අයින් වෙන්නේ නැති වුණාම තමයි පොල් තෙල් මුඩු වෙන්නේ පොල් තෙල් ඇතුලේ එක එක ගම්ස් જાති තියෙනවා ඒක කිමිකල් මේවා තියෙන්නේ
0: හරි
1: ඕම් පොල් තෙල් මුඩු වෙන එක එක හේතු ඊට පස්සේ සමහර අය තෙල් හිඳින වැරදි ක්‍රියාවලිය නිසා උදාහරණයක් විදියට වැරදි යන්ත්‍ර පාවිච්චි කරපුවාම යන්ත්‍ර රත් වෙනවා ඊට පස්සේ කොප්පරා වැරදි විදියට ගබඩා කරපුවාම ඒවෙන් වෙන්නේ මේකේ ෆ්‍රී ෆැටි ඇසිඩ් එක වැඩි වෙනවා වැඩි වුණාම මොකද වෙන්නේ පොල් තෙල් මුඩු වෙනවා ඔන්න පොල් තෙල් මුඩු වෙන විදිය ඉතාලම සරලව කියලා දුන්නා කිසි කෙනෙකුට තේරුන්නේ හරිම ලස්සනයි පොල් තෙල් වල පාට වැඩිනවා මිනිස්සු හිතන පොල් තෙල් වල පාට වැඩින එක මාරයි කියලා අපිට මුලින් ඉඳලා මේවා මකලා තමයි හදන්නේ.
0: ඕනේ දැන්
1: මොකද? අපිට මේ තැඹිලි පාටට පොල් තෙල් කොහොමද මන් තැඹිලි පාටට එන්නේ? ඔය දැකලාද අමුතු රතු පාටකට එන තරම් පොල් තෙල්.
0: සද්ද පාටක් එනවා.
1: කුණු ජරාවේ කියන්නේ. හරිද?
0: හරි.
1: ඉතින් මේ මේ කොප්පරා සකසනකොට සිද්ධ වෙන වැරදි. ඕනාවට වඩා වේලලා. කොප්පරා වලට පිටතින් එක එක ද්‍රව්‍ය එකතු වෙලා
0: හරි
1: ඒක දූවිලි පස් වැලි මඩ ඉඳලා කපුටු කාක්කා බෙපුටු කටි එතකොට මේ මිටි
0: අයියා ඒ ඔක්කොම තේකට මික්ස් වෙනවා හරි
1: මේ මිටි
0: ඐයි නෝ
1: බෙපුටු කටි
0: යා
1: ඔක්කොම මික්ස්ලා තියෙනවා
0: හරි
1: ඊට පස්සේ එක එක පොල් වර්ගවල ස්වභාවය සමහර අය ලාභ ගන්න නරක් වෙච්ච පොල් එකතු කරනවා ඒ වයින් තමයි අර අමූතු රත්තරම් පාටවල් එන්නේ අනේ තින් රත්තරම් පාටයි පොල් තෙල් ඩිංග කියලා යනවා ලෝකේ පිළිගන්නවා විශේෂ පාටක් සුවඳක් රසයක් පොල් තෙල් වලට අපි පොල් තෙල් කන්නේ පොල් තෙල් වලින් බදින්න එක තමයි කරන්නේ ඒක මීඩියම් එකක්
0: yes
1: මිනිස්සු පොල් තෙල් කන්නේ ඒ කන්න බොන්න පුළුවන් පොල් තෙල් වෙනම තියෙනක වර්ජින් කොකොනට් ඔයිල් කෙනක හැන්දක් බොන්න සලාඩ් එකකට හැන්දක් අමුෙන් දාගන්න ඒවා මේ බදින පොල් තෙල් කතාව පටලව ගන්න එපා පාට රස සුවඳ තියෙන්න ඕනේ කියලා.
0: හරි.
1: අපි මේ වැරදි පාර කියන්නේ පුදුම අමාරුයි මේව හදන්න හොඳයි.
0: ඇයි ඔළුව පුරෝගෙන ඉන්නේ මේ වගේ දේවල් වලින්? ඒතර ඔළුව.
1: අර බෲස්ට් කියනවා මගේ තේකෝපේ රස බලන්න ඔබේ තේකෝපේ හිස් කරන්න.
0: හ්ම්
1: හ්ම්. ඔබේ තේකෝපේ හිස් කරන්න.
0: දැන් බලන්න මගේ හිස්නේ. එහිඳ මට ඔය වගේ කියන්නේ ඒවා හොඳට දහරන්නේ.
1: මෙලෝ දෙයක් නැහනේ මේ අපේ
0: මම හිස් කරගෙන ඉන්නේ.
1: පණස් ගන්නට මෙලෝ සංසාරයක් ඔළුවේ
0: නේ. මම ඔෆිස් එන්නේ ඔළුව හිස් කරගෙන. ඒතර මට පුළුවන් අලුත්
1: දේවල් සුද්ධ කරපො පොල් කට්ටක් වගේ ඔළුවේ හේම. කොරහක් වගේ.
0: අලුත් දේවල් දා ගන්න පුළුවන්.
1: අලුත් දේවල් දා ගන්න පුළුවන්.
0: yes.
1: ඊට පස්සේ තව තියෙනවා මේ පොලි ඇරෝමැටික් හයිඩ්‍රෝකාබන්. ඉතින් මේවා මොනවද වෙන්නේ? පිළිකා ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. ඕන් ඔබ දහජරාව පාවිච්චි කරලා ඉල්ලගෙන කනවා නෙමෙයි මේ කරන්නේ. බැදලා කනවා නෙමෙයි පුතා ඉල්ලගෙන කනවා කියන්නේ මේවට තමයි. ඉතින් අපි හොඳ ප්‍රොඩක්ට් එකක් මාකට් එකට දීලා තියෙනවා. ලංකාවේ අදටත් කවුරු මොනවා කිව්වත් අදටත් එක්ස්පෝර්ට් මාකට් එකට 70%ක් තෙල් පටවන ලෝකේ ඉන්න සුප්‍රසිද්ධ පොල් තෙල් ලේබල් කාර්යෝ අදටත් තෙල් ටික ගන්න.
0: හරි.
1: සේන මිල්ස් එකේ කොකෝ ෆ්‍රයි කියන ඔයිල් එක ට්‍රයි කරේ නැහැ.
0: කොකෝ ෆ්‍රයි
1: කරන්න ඉපේ.
0: අනිදක කුස්සිය තිබ්බත් ලස්සනයි එහෙම බෝතලේ
1: නේ. කොකෝ ෆ්‍රයි.
0: කොකෝ ෆ්‍රයි.
1: අන්නේකයි.
0: ට්‍රයි ට්‍රයි ට්‍රයි. මම අපේ තාත්තට මං අර කිව්වනේ චැට් ජීපීටි.
1: කොකෝ ෆ්‍රයි අන්නේකයි.
0: කොකෝ ෆ්‍රයි අන්නේකයි.
1: තමගේ දක්ෂතාවේ මට නෙමෙයි. ඕගොල්ලොන්ට සතුට නැතුව ඇති මගේ හැකියාව ගැන වාසන්තෝෂ වෙන්නේ
0: නැහැ. නෑ, ඒගොල්ලන්ට ඊට වඩා
1: ලස්සනයි. මගේ දරුවෝ දක්ෂයි කියලා වාසතුරු වෙනවද?
0: නෑ, මට ඒක අදාල නැහැ.
1: නෑ නෑ, ඒක තමයි මගේ දක්ෂතාවය වාසතුරු.
0: අපේ දරුවේ
1: අනේක තමයි මං කියන්නේ. මම මේ සතුට මම තනියම කොකෝ ෆ්‍රයි අන්නේකයි. මගේ පුතා ඔක්කොමකයි. හඹුන් කරේ බත් දෙකට. කොකෝ ෆ්‍රයි.
0: අදන්වනේ මම මේ තාත්තේ chat gpt ප්‍රැක්ටිස් උනේ මීට කාලෙකට කලින්. එයා දැන් හොස්පිටල් ගිහිලා ආවම එයාගේ මෙඩිසින් ඔක්කොම අරගෙන එයා ඒකේ ෆොටෝස් අරගෙන දාලා chat gpt එකෙන් අහනවා මේක මොකටද? මේක මොකටද? මේක මොකටද? මේක මො ටග් ගාලේනවා
1: මේක. රටපණිය වෙලා යනවාට දොස්තර ගාව.
0: මේක දිය වැඩියාවට, මේක ප්‍රෙෂර් වලට, මේක කොලෙස්ටරෝල් වලට, මේක මේකට වකුගඩු මේවකට.
1: ඔයා රේඩියෝ එකට බැලට එන්න එපා. ඔයා ස්පිරිතාලයක බැලට යන්න. ඔය තරම් බඩ ගොඩක් gedera තියෙනවනේ.
0: ඉතින් එහෙම එන ඔක්කොම ඩීටේල්ස්.
1: මේ වේදිකාව නැහැ නර්ස් කෙනෙක් වෙන්න බෑ.
0: ඇත්තට බලන්න මේ වගේ
1: තාත්තගේ මම්ම කරගත්ත හැටි
0: කොච්චර විස්තර අපිට හොයා ගන්න පුළුවන්ද නේ chat gpt වලින්. වෙනදාට ડોක්ටර් සමරකලට කියන්නනේ බෙහෙත් එක දීලා මේක මොකක්ද කියලා අපිට අහන්නත් අමතක වෙනවා. ડોක්ටරට කියන්නම
1: හැබැයි මම සිංහලෙන් කියන්නම්.
0: හරි.
1: දැන් මේ හච් එකෙන් දීලා තිනවා මේ ඔය chat
0: gpt එක.
1: හරිද? හච් 15 එක කියලා දීලා තිනවා. හච් එකෙන් දීලා තින්නේ
0: මොකක්ද කියලා. හච් එකෙන් දීලා තිනවා හච් 15 එක. ඔව්.
1: Don't try to play with me, okay?
0: Yeah, tell me what's the resource.
1: What's the resource?
0: Tell me, tell me.
1: Chat GPT එකෙන් අහලා බෙහෙත් ගන්න යන්න එපා හොඳේ.
0: ආ, ඒක කරන්න යන්න එපා.
1: Chat GPT ගන දොස්තර කෙනෙක් නෙමෙයි.
0: හැබැයි එහෙම චෙක් කරනවා කට්ටිය, ටක් ගාලා. මගේ ප්‍රෙෂර් මෙච්චරයි. මොකද ඔයා කියන්නේ? හැබැයි Chat GPT නියමයි. ඔක්කොම විස්තර දීලා කරුණාකර වෛද්‍යවරේ කමුවන්. කරුණාකර අන්තිමට එනවා
1: ඒක. ඔය දිගට මහන්නේකත් ඔය ගැල කියන එක අතාරිනවා. මෙයා කා වෛද්‍යවරයෙක් හම්බෙලා පාඩම් නැහැ කියලා හිතලා. එහෙම නෑ ටක්කල් ඉගෙන ගන්න ඕනේ.
0: ඔව්
1: ඔව්. මැෂින් ලර්නින් තියෙන වෙන තැනක. හ්ම්
0: හ්ම්.
1: ප්‍රයෝජන ගන්න ඉගෙන ගන්න.
0: අනිවාර්යයෙන්.
1: වැඩේ වණ කර ගන්න යන්න බෝ පාවිච්චි කරලා.
0: ගොඩාක් විස්තර ඔබට හොයා ගන්න පුළං. එක මාධ්‍යයක් තමයි chat gpt gemini කියලා කියන්නේ. ගොඩක් කටි මේවා යූස් කරනවා අඩු වෙලා තියෙන්නේ මේකට යන data ප්‍රමාණය හින්දා නේ අරවින්ද.
1: දන්නේ තින්දත් පාවිච්චි කරන්න තියා ඉන්නේ.
0: හ්ම් හ්ම්.
1: පාවිච්චි කරන්නේ වැඩි පාවිච්චි කරන්නේ ඩේට යනවා කියලා ඉතින්. Hot 15 package එක ඇතුලේ ඔය තියෙනවනේ 15.
0: Yes.
1: ඒක තියෙනවා අය. YouTube තියෙනවා, TikTok තියෙනවා, Chat GPT තියෙනවා, Gemini තියෙනවා, Instagram තියෙනවා, WhatsApp තියෙනවා,
0: Viber තියෙනවා, Emo තියෙනවා, Telegram
1: තියෙනවා,
0: Messenger තියෙනවා.
1: ඊට
0: පස්සේ
1: දැන් පහළට කඩලා තියෙනවා, Instagram තියෙනවා, Sunday Sunday
0: Chat GPT තියෙනවා, Gemini තියෙනවා, YouTube තියෙනවා, Instagram
1: තියෙනවා. ඒ කොමිට එක තියෙනවා.
0: හරි.
1: data unlimited damena rupiyal 1099 package එක මාසෙටම
0: යා
1: ඔබ තාම data වලට ඊට වඩා වියදම් කරනවා නම් මට ඔබට මට ඔබව එපා වෙන්න පුළුවන් ඔබ ගියත්
0: නෑ
1: අපි අලු වෙන්නේ නැති වෙයි
0: මෙච්චර කියන
1: කිසිම කිසිම තේරුම් ගන්න නැහැ මෙච්චර කතා කරලා
0: ඕ අනේ
1: unlimited data එක ලොකු ගාණක් unlimited එක ලොකු ගාණක්
0: ලොකු ගාණක් ඒකනේ හොඳ හොඳ ගාණක් එක
1: හරි ඒකගේ
0: ඊට පස්සේ අපි කලර් අප් ගැන මතක් කරන්න
1: ඕනේ. ඔය කලර් අප් ගැන කියන්නේ මම රෝස කාට ගැන කියන.
0: රයිට්.
1: මම ඉස්සෙල්ලා කිව්වා මට ඉස්සෙල්ලා මාසෙල් දෙන්න. ජෙන්ස් ෆස්ට්.
0: ආ නෝ අකිනම් දැන් රෝස කාට.
1: රෝස කාට මං කියන. ඔයා රෙඩි වෙන්න ඕනේ වහලේ. ස්ට්‍රිප් සීලිම ගැන දවා
0: කියන්නේ. ස්ට්‍රිප් සීලිනෙක් ගැන කියන මම ලෑස්ති වෙන්න.
1: රයිට්.
0: ඔකේ.
1: අපි ඉස්සෙල්ලාම දැනගන්න රෝස කාට කාගේ කවුද?
0: රෝස කාට කාගේ කවුද?
1: මේක අපි දැනගන්න ඕන දෙයක්.
0: හරි.
1: මේ වෙල රටවල් 50කට අධික සංඛ්‍යාවකට ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු තේ යවන ඒ රටවල වල ඉහළින්ම සලකන ජෝර්ජ් ස්ටුවර්ට්ස් ලගේ සුපිරිම තේ එක.
0: අභිමානවත් ඉදිරිපත් කිරීම.
1: ඒගොල්ලෝ පියෝ සිලෝන් ටී අපනයනය කරනවා.
0: ඕකේ.
1: රටවල වල ලංකාවේ අපිට දීලා තියෙන ඒගොල්ලන් හොඳම ප්‍රොඩක්ට් එක රෝසකාට්. හැබැයි අපි ජෝර්ජ් ස්ටුවර්ට්ස් තේරුම් අරන් තියෙනවා.
0: හරි.
1: තේ මෙහෙ වැහුවට තේ බොන්න අපි දන්නේ නැහැ.
0: හරියට හදා ගන්න අපි දන්නේ
1: නැහැ. සුද්ද අපි ලව්ව තේ ටික වගේන හොඳට ලස්සනට රහට එක බොනවා.
0: මොකක්
1: දෙයියනේ අපිට උනේ. අපිට හදිස්සිය නිසා අපිට රහට තේ එකක් බොන්න අදටත් අපි දන්නේ නැත්.
0: හරි.
1: ඒගොල්ල තව දෙයක් කියනවා. ජෝර්ජ් ස්ටුවර්ට්ස්. අපේ රෝසා කහට එක හරියට කෙනෙක් කැදුවොත් ආය පිට යන්නේ නැහැ. ආයයට වෙන තේ එකක් බීලා මේ රහ හොයන්න බෑ.
0: හරි ඕකේ.
1: අනේකයි මං කියන්නේ කියලා අපිට ඒගොල්ල පණිවිඩය එවලා තියෙනවා.
0: කොහොමද එහෙම හරියට හදාගන්නේ?
1: තේවල රස, තේවල සුවඳ, තේවල පාට. මේ ටික ගන්න ඔබ පොඩි දෙයක් කරන්න රෝස කහට එකක් අරගෙන.
0: හරි.
1: ජීවිතේ ෆස්ට් ටයිම් කියලා හිතාගෙන ගන්න. සමහර කවදාත් රෝස කහට අරන් නැති වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෙමෙයි.
0: හ්ම්.
1: මොකටම තියෙන ෆස්ට් ටයිම් කියලා.
0: යා.
1: හැම දෙයකටම පොඩක් අරන් යන්න. ගිහිල්ලා මේ දේ කරන්න. හරිම පදම ගන්න නම් මිනිත්තුවට වැඩි කාලයක්, මිනිත්තු දෙකට අඩු කාලයක්, මිනිත්තුවත් මිනිත්තු දෙකත් අතර කාලයක්. ඔබ රෝස කහට දාලා උණු වතුර දාලා තැම්බෙන්න තියන්න උමනායි.
0: හ්ම්.
2: තැම්බෙන්ට තියන්තුමනාල් දම්ලාස්ලාට ඉතාම රැස්වත්තු රෝසාකාට තේකෝපයක් බීමේ ආදීනව ආන් එදාට බලාගන්නට
0: ජයවේවා
2: නොලාවුන් මහත්තු මේ හාකාරෙම් කරල් බාන්ටෝන සන්තෝසෙන්න්න ඕන
0: සන්තෝසිෙන්න්නල
2: බන්න ඕන සන්තෝසිෙන්න්න ඕන රෝසාකාට බොන්න ඕන ඒ මිනිත්තුත් බිස්සත්යක් කරන්න
0: විනාඩි දෙකක් නේද 2
1: මිනිත්තු 2 මිනිත්තු එකක් තැම්මෙන්න තියන්න විනාඩි දෙකක්
0: නියම කලයකන
2: කන්ට්‍රෝල් බොන්නෝල තොන්දෝයෙන් ඉන්න
1: දැන් නෝල මාත්යෙන් කියලා අපි මේ වැඩසටහනේ සමුවරන් යන දැන් මේ ඇති හිටියා
0: හරි ඔගොල්ලෝ දන්නවා මම විටක ඉන්ටීරියර් ඩිසයින කෙනෙක් ඉතින් මම
1: තරහ වෙන්න එපා අපි නම් දන්නේ
0: නැහැ ඒක මට ගොඩක් වෙලාවට කියන්න බැරි වෙලා තියෙන එක මගේ සයිඩ් බිස්නස් කමන්න ඉතින් මම
1: ගියා සයිඩ් බිස්නස් ටන්ට යා වැඩි කියලා අපි දන්නේ එහම මං කම්ප්ලේන් කරලා තියෙන උන්ට
0: අරවින්ද සාමාන්‍යයෙන් මං ගෙදරකට ගියාම මට ටග් ගාලා ක්ලික් වෙනවා මොන මොන තැන් වලද චේන්ජස් එන්න ඕනි. ගොඩක් වෙලාවදී මම ගන්න තීරණයක් තමයි ඉන්ටීරියර් ඩිසයින් කරන්න ගියාම ඒ ගෙවල් වල වහල බැලුවම මට
1: සිත් වෙනවා. මට ඉස්සෙල්ලම කියන්නේ ඉන්ටීරියර් ඩිසයින් කෙනෙක්ට ඔයාව හයර් කරන්න කවුද ඒ තීරණය ගන්න කියලා කියන්නේ? කවුද තීරණය?
0: People. Sri Lankan people.
1: කොල් මාදි වෙන්න තේමෙන්න.
0: මම ටග් ගාලා මම ගිය ගමන් ඒගොල්ලන්ට ලොකු ඩ්‍රීම් තියෙනවා සමරක් අයිට ලස්සන විලා එකක් වගේ ගේ හදාගන්න. මම ඒගොල්ලන්ට පළවෙනියෙන්ම කියන දේ තමයි ඔගොල්ලෝ ලොකු චේන්ජස් වලට යන්න ඕනේ නැහැ. හැබැයි ඔගොල්ලෝ ඔගලගේ වහලගෙන
1: ගේ මාරු කරා නම් හරි කියලා.
0: කවුද දැන් ඉන්ටීරියර් ඩිසයිනර්? ඔයාද මමද?
1: ඔයානේ.
0: කවුද ඇත්තට මමද? ආ මමනේ. හරි. එතකොට මම වහල බල්ල කියනවා මේකට ස්ට්‍රිප් සීලින් එකක් දාන්න ඕනේ.
1: වහල කියන්නේ මූඩියක්ද? වහල බලන්නේ?
0: නෑ වහල කියන්නේ
1: මේ වහල
0: වහලේ කියලාද කියන්නේ?
1: වහලේ බලලා කියන්නේ. වහලා බලලා කියන දෙයක් නැහැ නේ. වැහුවාම් පේන්නේ
0: නැහැ. වහලේ බලලා මම කියනවා මෙතනට ස්ට්‍රිප් සීලින් එකක් යන්න ඕනේ. එතකොට ඔගොල්ලෝ බලාපොරොත්තු වෙන අර විලා ස්ටයිල් එක හොඳ ස්පේස් එක. ඒක ගේ ඇතුළේ නිර්මාණය කරගන්න පුළුවන්. ගෙදර දීම හදාගන්න පුළුවන්. දැන් ඉතින් ස්ට්‍රිප් සීලින් එකක් කිව්වම ටග්ගල
1: ගෙදර වහලේදී ඉතින් ගෙදර දීම හදාගන්න පිටතනක ගෙනහයි කරනවා නේ. මේනිස් කොහොමද?
0: ඉතින් ස්ට්‍රිප් සීලින් එකක් කියපු ගමන් මගේ ක්ලයන්ට්ලා සමරගල ටග්ගල කියනවා ආ එතකොට ලීවලින් දාන්න වෙනව නේද මැඩම්? දැන් කොහොමද මේක අපි ලීවලින් මේව
1: කරන්නේ? මේක වහම උණ ගන්න ඇති.
0: ඔය ඒගොල්ලෝ හරි කලබල වෙනවා. ලොකු ගානක් යනවනේ. දැන් මොකද කරන්නේ? එතකොට මංගලම ටග්ගල බේබි කම් ඩවුන් කියලා ඔයගොල්ලෝ මම මේව කරලා ඔයගොල්ලෝ කම් ඩවුන් කළා මයිගොල්ලන්ට කියනවා හොඳම සොලියුෂන් එක. ඒ තමයි color up strip ceiling මයි දොට ගල් සයිට් මිකලංග page එකට ගිහිල්ලා පේනවා colorup.lk.com page එකට ගිහිල්ලා මේ බලන්න cos නම් cos
1: colorup.lk.com පටලෝ ගන්න එපා හැමතරම .t තියන්න එපා මේ තිත් හැදිලා නෙමෙයි මුවෙක් නෙමෙයි colorup.lk.com අතර .dot මෙතන .dot මොකද මෙතන .dot තියන මොකද්ද මේ වෙලා තියෙන ඔයගොල්ලන්ට
0: නෑ .dot එක .dot එකයි
1: .dot එකයි තියන්නේ
0: ඒගොල්ලන්ට cos වලින් ඊට පස්සේ mahogany තේක බුරුම තේක ඒ වගේ ලස්සනම ලස්සන නිමාවට එන. ඒ කියන්නේ ලී නෙමෙයි හැබැයි ලී පෙනුම එන. ඒ ඩිසයින්ස් මම ඒගොල්ලන්ට පෙන්නන. ඒගොල්ලන්ගේ ඇස් සුඩ යනවා. මෙහෙම බබලනවා ඇස්.
1: ඒගේ වෛරම ඔයා පෙන්නනවා. ඒගේ වෛරම.
0: මොකද?
1: ඒගේ වෛරම.
0: ලී.
1: ලීගේ වෛරම.
0: ඔව්. මොකද? මම මතකයි මේ වගේ එක. මොකද්ද?
1: වෛරය.
0: ඉතින් ඇත්තටම මිනිස්සු සමරක් කට්ටිය නොදෙනවත් කම නිසා අමාරුවේ වැටෙන අවස්ථා අපි දැකලා තිනවා. මේ ලී ලී කතාව එහෙම්මම තමයි. ලස්සනට පේනවා මුලින් ගැහුවම හරි ලස්සනයි ගති. හැබැයි කාලයක් යනකොට වේයෝ ප්‍රශ්න, අවුවට වැස්සට තියෙන ප්‍රශ්නත් එක්ක
1: ලී වල කල්පයත්ම අඩුයි. අඩු අඩු අඩු අඩු
0: අඩු අඩුයි කියන්නේ අඩු මඩු.
1: අඩු මඩු.
0: ඉතින් ඒකට හොඳ සොලියුෂන් එකක් හොයන ඔබට අපි මතක් කරන්නේ කලර් අප් ගැන.
1: මේක ඇවිල්ලා ලී සබ්ස්ටිටියුට් එක. මොකද මිස්?
0: ලී ආදේශකයා.
1: ලී ආදේශකයා. මේ මිස් සබ්ස්ටිටියුට් කියන එක
0: කියන්න. සබ්ස්ටිටියුට්.
1: ආ සබ්ස්ටිටියුට්. ඕකේ.
0: අයියෝ. දැන් මට
1: සබ්ස්ටිටියුට් නෑ.
0: මට සබ්ස්ටිටියුට් නෑ.
1: වාට සබ්ස්ටිටියුට් නෑ කියලා තමයි මම හිතන්නේ. හිතන විදිහට පෙන්නන්න.
0: නෑ නෑ.
1: මේක දාන්න මොන සවුත් උනා? සවුත්.
0: තරහයි මට. කමන්න.
1: තරින්නේ පැටව ගහලා වගේ තන තන ඉන්නේ.
0: ඉතින් මට බ්‍රහස්පතින් නිවාඩුවක් දෙන්නකෝ. ඒ සබ්ස්ටිටියුට් එකක් දාගෙන.
1: බ්‍රහස්පතින් නිවාඩුව. මිනිස්සුන්ට දන්නේ එයාපෝට් එකේ ඉඳලා ගෙදර එන්න. ඔයා යන්න ඕනේ පිළිගන්න.
0: අනේ ඉතින්.
1: අනේ උනේ කතාවක් නැහැ. ඒක බයිලා නැහැ. ්‍රාස් පැතුනේ වැඩට තුර නැත
0: යුද්ධෙත්තිබිල එන්න
1: සම්පකාරක වැඩන හිතාව එත්තර කතා
0: අර යුද්ධෙත්තිබිල එන්න ඉවර කල්ලා
1: මොක්කට දෙන්නේ
0: කුවෙට් ජයාරගෙන
1: සතර දිසා ජයගෙනාවත් ඔකොළඟ අයියා එයා පෝට්ට කළ කියලා පිළිගනේ නාට ගන්නටල මාස්තක ලැස්වන්න එපා හරින ඔන්නයාමගමන ඕඩු දෙන්න කියලා කතාවිවර ඔොල ්‍රිප්සිීලම ගාගන්න මේ මිස්කි මලිකාර බලබලන්න එපා හොඳ ්‍රිප්සිීලමක් ගාගන්න මේක දන්නවනි ලීවලට ආපු ආදේශකයක් මේක ෆයිබ සිමෙන් ප්‍රඩක්ට එකක් මේක පාට වෙනස් වෙන්නෑ මේක දිරන්නෑ මේක තෙමුණට මේක මේ අලවෙන්නෑ මේක පිපෙන්නෑ මේක ඇද වෙන්නෑ මේක ඇමරෙන්නෑ
0: ගුල්ලොගන්නෑ
1: ගුල්ලොකන්නෑ වේයෝකන්නේ
0: ගිනිගන්නෑ
1: ගිනිගන්නේ ගිනිගන්නේ ගිනිගන්නේ මාස කීපේකට සැර කවුරුදර සැරකතර ලස්සනට වතුරෙන්ම හෝදලදාන පුළන් කිසිම දෙයක් වේ
0: අනිතක ලස්සන එන්න එන්න මනුසයා බලන්නේ ශ්‍රිප් සීලින් එක දිහා
1: අනිත් එක මේ ආයි මුකුත් නෑ අර තව්වත් අව්වා ගන්න ලස්සනට මේක හොඳට පුරුද්දන්ට පුළුවන් මොකද මේක ෆැක්ටරි එකක නිල බලලා හදන ප්‍රඩක්ට් එකක් මිලියට වැඩේ වෙනවා
0: කෝල් කරන්න නම්බර් එකත් අපි දෙන්නම් 0115 748 738 color up so
1: මම අරවින්ද
0: මම ආශ්‍රය
1: පිට හම්බෙමු මෙයාට බ්‍රාස්පතින් දට නිවාඩු නෑ
0: දැන්
1: You're
0: man. Let's go. Subha dawasak. Let's do this. Subha dawasak. Subha dawasak.
1: Subha dawasak.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
2: SLT Mobitel Pure TV.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
5: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදිහට.
7: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0111511411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
8: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති, පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක Swiss Tech Slim Line.

0: किया था टॉप स्टोरी।
1: डेंगू रोगीन 47 සෙක්ම වයි. මේ වසරේ ගත වූ කාලය තුළ දිවෙනෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් කරන 47 ඉක්මවා තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ ජනවාරි පළමුවනදා සිට ඊයේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47179ක් පවයි. ජුනි මාසයේ ගත වූ දින 21ක කාලය තුළ පමණක් මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් කරන 13,000 ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළා. ජුනි පළමුවනදා සිට 21වනදා දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 13,338ක්. මෙවන විට දෛනිකව ඩෙංගු රෝගීන් 600-650 අතර ගණනක් හඳුනා ගන්නා බවයි ජාතික ඩෙංගු වර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර පැවසුවේ. වැඩිම ඩෙංගු රෝගීන් ගණන ලෙස ඩෙංගු රෝගීන් 24,452 වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එය දිවෙනෙන් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් අතරින් ප්‍රතිශතයක් ලෙස 51.83%. ඩෙංගු මරණ 28ක්ද වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වුණා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 112ක් ඩෙංගු ආදී අවතාරම් කලාප ලෙස හඳුනා කැරුණා.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: 98.2 98.4
4: දෙන්නම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්ස.

මගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555 6.47ට වට්ස්ඇප් කරන්න.

0: මංගලික වර්ධන ටෙක්ස්ටයිල්ස්. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ෆුඩ්සරි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරිය රුපියල් 210යි. බයිරහා චිකන් සොසේජස් ඉතිරිය රුපියල් 230යි. 7up ඉතිරිය රුපියල් 125යි. මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 215යි. කාගිල්
2: ෆුඩ්සරි පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්.
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0112-732-1000. NIBM the City University, the place to be.
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා 11.79% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 0112-200-200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි.
7: මට ඇපල් මලක් දෙන්න.
8: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
7: අයියා මට මල් ගොඩක් දීලා.
8: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
7: හච් 15 පිස්සුවක්ම තමයි.
9: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
10: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.

0: දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර තුනක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: මොකද මේක ප්ලේන් එක කියලා සැප ගන්න? මේව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන් නැත්නම් පැනපන් මුහුදට.
2: මිනිස් ජාවාරම්කරුවන්ගේ බොරු වලට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහ මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහෙනි. කැලින්ම ඩිරෙක්. ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්නම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-1-2-7000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
4: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

උදේ 10යි විනාඩි 42යි දැන් වෙලාව. මේ අවුරුදු පටන් ගන්නකොට ඔබට තිබ්බ ලොකුම ටාගට් එක මොකක්ද? මං කියන්නේ 2026 ජනවාරි පළවෙනිදා වෙනකොට ඔබට තිබ්බ ටාගට් ලිස්ට් එකේ උඩින්ම මොන හරි තියෙන්න දෙන්නේ. මේක තමයි මේ අවුරුද්දේ මම මැදක් වෙද්දි ඉවර කරලා තියාගෙන අඩුම ගානේ පටන් අරගෙන හරි තියාගන්නවා. දැන් ඉතින් මාස 6ක් ගෙවිලා ඉවරයි. වැඩේ කරගත්තද? ගොඩාක් අයගේ ලිස්ට් එකේ උඩින්ම තියෙන එකක් තමයි අවුරුද්ද ජිම් ගිහිලා වැඩේ කොහොම හරි ගොඩ දාගන්නවා කියන එක. දැන් ගලින් කියෝගේ මාස 6ක් ගෙවිලා ඉවරයිනේ. ඇඩ්මිෂන් එකේ මරගෙන ගෙදර පරිස්සමට කොහේ හරි තැනක

ඇති ජිම්මන වැඩේ කෙරලා නැතු ඇති. එක් ඔබට ට්‍රැෆික් ප්‍රශ්න, එහෙම නැත්නම් ඔෆිස් එකේ ප්‍රශ්න. යනෝමයි කියලා හිත හදාගත්ත දවසට හවසට යාළුවෙක් කතා කරලාගෙන පොඩ්ඩක් අපි ඉතින් හම් වෙලා යන්ද? ඉතින් කොහේ ජිම් යන්නද? ජිම්ටි අඩුම ගණ ගෙදරවත් වෙනවා ඊට පස්සේ. හැබැයි ජිම් එක ගෙදරම තිබ්බොත් කීයට හරි ගෙදර යනවනේ ඔබ. ඒ ගියම වර්කවුට්ස් ටිකක් කරන්න පුළුවන්නේ. ආ. දැන් මොනවයිද ගෙදරකින් වර්කවුට්ස් කරන්නේ? ඒ ප්‍රශ්නේ බාර දෙනවා තිලක වර්ධන ලයිෆ් ස්ටෝ එකට. එතනදී ගියොත් ඔබට පුළුවන්කම තියෙනවා ගෙදර පොඩි ර ජිම් එකක් දාගන්න නම්, එහෙම නැත්නම් ලොකුවට ජිම් එකක් දානවා නම් ඒත් උමනා කරන හැමදේම ඔබට එතනින් ගන්න පුළුවන්කම තියෙනවා. මම නිකන් මතක් කරන්න, මම එහෙම ජිම් ගැන ලොකුවට දන්න මිනිහෙක් නෙවෙයි. යාල ටිකක් දාලා තියෙන මෙන්න මේ දේවල් ටික තියෙනවා කියලා. ඩම්බෙල්ස් තියෙනවා. හරිද? රෙසිස්ටන්ස් බෑන්ඩ්ස්. හරිද කිව්වා? ආ, ඒක තියෙනවා. ඊට පස්සේ යෝගා මැට්ස්, ස්කිපින් රෝප්ස්, AB රෝලර්ස් ඔය වගේ පොඩියට පටන් අරගෙන ලොකු මල්ටි පර්පස් මැෂින් වෙනකන් හැමදේම ඔබට එතනින් ගන්න පුළුවන්කම තියෙනවා. මං කියන්නේ පොඩියට පටන් ගන්න. හරිද? ඊට පස්සේ තව කවාරිත් ගෙන්නගෙන පොඩි ගාණක් අරගෙන නේ. හැමදේම බිස්නස් පැත්තට ගන්න එපා. ඇඟ හදාගන්නනේ හදන්නේ. ඒකින්ද ඔන්නේ කිරිබත් ගොරට යන්න පුළුවන් ඔබට. මහනුවර, නිට්ටඹුව, චාලකුරු නැගල මේ ගින ප්‍රදේශවල තිලක වර්ධන ලයිෆ් ස්ටෝර්ස් තියෙනවා. ගිහිල්ලා දැන්වත් වැඩේ ගොඩ දාගන්න. යන්න කලින් ඕනනම් කෝල් එකක් දෙන්න 0112 905 599 කියන

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්ස.

0: ඔයාගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ත ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 වට්ස්ඇප් කරන්න.
1: සියත පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.11 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණ.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
4: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
8: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන.
11: වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන.
12: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
13: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
14: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩින් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිනේ. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වටවුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0.771 47 47 47 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නෑ.
15: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19% කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: यह था टॉप स्टोरी।
1: සංචාරක ආදායමේ පහළයාමක්. මේ වසරේ පළමු මාස පහ තුළ මෙරට සංචාරක කර්මාන්තයේ ලද ආදායම පසුගිය වසරේ එම කාල සීමාවට සාපේක්ෂව අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහ බැංකු වාර්තාවකට අනුව 2026 ජනවාරි සිට මේ දක්වා කාලය තුළ සංචාරක ඉපැයීම් ලෙස මෙරටට ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1360ක්. 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ සංචාරක ඉපැයීම් ඇමරිකානු ඩොලර් මිලියන 1543.1ක් ලෙස සටහන් වී තිබෙනවා. ඒ අනුව මේ වසරේ එම කාල සීමාවේදී සංචාරක ආදායම පහළ ගොස් ඇත්තේ 11.9%කින්. මේ වසරේ මැයි මාසයේදී සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 155.7ක් වෙනවා. පසුගිය වසරේ මැයි මාසයේදී ඒ වාර්තා වී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 164.1ක් ලෙසයි. මේ අතර මේ වසරේ ජනවාරි පළමුවනදා සිට ජුනි 18 වනදා දක්වා කාලය තුළ සංචාරකයන් 191,602 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ජුනි මාසයේ පළමු දින 18 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන් ගණන 69,584ක්. සියතම ළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: ඔයාගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ත ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 වට්ස්ඇප් කරන්න.
1: අඹයාලුව නවකතාව රචනා කරේ කවුද? 1. ටී.බී. ඉලංගරත්න 2. මාටින් වික්‍රමසිංහ.
2: උත්තරේ ටී.බී. ඉලංගරත්න.
0: සියදෙසු පොකට් මනි. අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ කහතුඩුවෙන් දිනිත සෝමිනි.
3: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
0: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0.714.151.152 දැන්ම වට්ස්ඇප් කරන්න.
4: සියත පොකට් මනි.
0: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
5: අනුග්‍රහය.
6: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
7: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
8: ඩෙංගු රෝගය සෑදීම සඳහා මිනිසා, ඩෙංගු මදුරුවන් සහ වෛරස් කාණ්ඩ අප පරිසරයේ තිබිය යුතුය. ඩෙංගු මදුරුවන් අප පරිසරයේ සිටින්නේ වර්ග දෙකකි. ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු වර්ග දෙකකි. ඩෙංගු වෛරස් කාණ්ඩ 4ක් තියෙනවා. 1, 2, 3 සහ 4. ඒ නිසා අපට ජීවිත කාලය තුළදී ඩෙංගු රෝගය 4 වතාවක් වැළඳිය හැක.
7: ඩෙංගු මාරාන්තිකයි.
9: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්න.
10: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
11: යාලගේ වාර්ෂික සපල පොලි අනුපාත 11.52 ලුනි. ඉතින් අවුරුදු 5ට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.75 පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
6: අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
12: 0.8.2 0.8

0: සියතා දෙවයිනපුරා
1: උදේ 11 විනාඩි 25යි දැන් වෙලාව. වීකෙන්ඩ් එකේ ෆාදර්ස් ඩේ එකට තාත්තරම හරි gift එකක් එහෙම යවා ගන්න පුළුවන් වුණාද? ඔබ ගෙවල් පැත්තේ එහෙම ගියාද? මොකක් හරි හේතුවකින් දා තෑග්ගක් යවන්නත් බැරි වුණා. සමහර විට ඔබට යන්නත් බැරි වෙන්න ඇති. ඒත් ඉතින් තාත්තමකුත් වැරද්දක් හිතන්නේ නැහැ. සමහර විට අම්මගෙන් අහන්නේ නැති ළමයා කතා කරාද? කෑවද බිව්වද කියලා කිව්වද? මේස තියෙනවා කියලා කිව්වද? ඕම් මොන හරි අහලා පාඩුවේ ඉන්නේ නැති. එහෙමයි කියලා අපිට වැඩේ අමතක කරන්න බෑනේ නේද? පරක් වුණත් කමක් නැහැ. අම්මට තාත්තට දෙන්නටම gift එකක් ගන්න පුළුවන් ඔබට තිලකවර්ධනයකින්. ඒත් ඉතින් ටිකක් දුරයිනේ නේද? කොහොමද ගෙදරට යවන්නේ? ඒ ප්‍රශ්නේත් බාර දෙන්න තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝර් එකට. ලංකාවේ කොහෙට වුණත් එයාලගෙන් ඔබට ඕඩර් එකක් යවන්න පුළුවන්කම තියෙනවා. අම්මට නම් ප්‍රශ්නයක් නෑ. තාත්තට නඳුමක් තෝරගන්න ගියාම අම්මටනේ පොඩ්ඩක් හරි ඔය වැඩේ කරගන්න පුළුවන්. මුලින්ම ඔබ යන්නකොට www.tilakawardhana.com වෙබ්සයිට් එකට. එතනට ගිහිල්ලා කැමති විදිහ නඳුමක් තෝරගන්න. ඇඳුම තාත්තර කොහොමද ඇඳම තියෙන්නේ කියලා ඐඩිය එකක් ගන්න ඕන නම් එයාලගේ තියෙන වර්චුවල් ඇඳුමක් ෆිට් ඔන් කරලා බලන්න. තාත්තගේ ෆොටෝස් දෙක තුනක් ඇතිනේ. ওই ෆොටෝස් දෙකක් අප්ලෝඩ් කරන්න එවෙලෙම ෆොටෝ එකක් ජෙනරේට් කරලා දෙනවා. මේක ඇඳම තාත්ත කොහොමද ඉන්නේ කියලා. ඕක අම්මට එවලා බලන්නකෝ. අම්මගේ ඕක හොඳ වැඩි. එහෙමනේ මේ හොඳ ඇඳුමක් ඔබට තෝරගන්න පුළුවන්කම තියෙන මේ විදියට ලංකාවේ ඕනම තැනක ඩිලිවර් කරනවා. ඒත් එක්කම ඇඳුම පස්සේ සෙට් නැහැ කියලා හිතනවා නම් දවස් 21ක්ම තියෙනවා අපහු මාරු කරගන්න. ෆිසිකලි අවුට්ලට් එකකට ගිහිල්ලා ළඟම තියෙන මාරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ අරන් යනකොට මතක් කරලා අර ඇඳුමේ ගහලා තියෙන ප්‍රයිස් ටැග්ස් අනම්මනම් ටැක්ස් ටික ඒ විදිහටම තියාගෙන මුකුත් නොගාගෙන ඇඳුම ගිහින් බාර දෙන්න කියන්න. ඇඳුම නිකාම යවන්නත් ඕනේ. ලස්සන gift box එකක දාලා තෑගක් විදියට තාත්තට අම්මට දෙන්නට මෙයවන්න. අම්මගෙන් අහලා තාත්තට විතරක් එවලා හරියන්නේ නැහනේ. එහෙම නැත්නම් ඔබ සතිය මැද දවසක හරි නැත්නම් වීකෙන්ඩ් එකේ හරි ගෙදර යනවනම් කිරිබත්ගොඩ මහනුවර නිට්ටබෝ ශාලකුරු නැගල මේ ගිය හැමදැනකම තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් තියෙන ඔබට වැඩේ කොට දාගන්න ඒ විදියට පුළුවන්.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.49ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200200. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
1: hina wenna menna welawa.
2: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇල දෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
3: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇල දෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam peena.
4: බදන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනි හච්
9: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
13: Prime Residencies within ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන Prime Colombo ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
14: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයා වන අපේ ඇලුමිනියම්

0: නොහන්න.
1: ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතු.

0: 98 දශම 4න් මේකමුවට සියත FM සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: ඇමරිකාව සහ ඉරානය අතර එකඟතාවක්. දෛනික ඩෙංගු රෝගීන් ගණන දහසක් වවයි. රෝහල් පද්ධතිය අවධානමක. සංචාරක ආදායම 5%. කොටහේනෙන් මත්ද්‍රව්‍ය තොගයක් හමු වෙයි.
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
2: 2026 FIFA උණුසුම ජූනි 12 සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
3: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශකගේ
4: හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
6: ඕනේ. LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන.
7: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවයින පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදිහට.

0: නාමයයි.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 8320000. NIBM The City University, the place to be.
2: ඔන්න සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන්න ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: SDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
4: 98.2 98.3

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඇමරිකාව සහ ඉරානය අතර එකඟතාවයක්. දෛනික ඩෙංගු රෝගීන් ගණන දහසක්ම වයි. රෝහල් පද්ධතිය අවධානමක. සංචාරක ආදායම පහතට. කොටහේනෙන් මත්ද්‍රව්‍ය තොගයක්. නායකත්වය අසාර්ථක බව චමරි කියයි.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඇමරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාමසාකච්ඡාවලදී ඉදිරි දින 60ක් තුළ යුද්ධය අවසන් කිරීම සඳහා අවසන් ගිවිසුමකට පැමිණීමේ මාර්ග සැලැස්මකට එකඟ වී තිබෙනවා. සාමසාකච්ඡාවල මැදිහත්කරුවන් ලෙස කටයුතු කරන පාකිස්තානය සහ කටාර් රාජ්‍ය මේ බව ප්‍රකාශ කළේ එකබද නිවේදනයක් නිකුත් කරමින්. සාකච්ඡා අධීක්ෂණය කිරීම සඳහා පිහිටවන ලද ඉහළ මට්ටමේ කමිටුව විසින් අවසන් ගිවිසුම කරා යාමේ සැලැස්මකට එකඟ වී ඇති බව එම නිවේදනයේ දැක්වුණා. එමගින් ඉදිරි සාකච්ඡා ආරම්භ කිරීමට අවශ්‍ය පදනම සකස් වන බවත් සාකච්ඡා මෙම සතිය පුරාවට අඛණ්ඩව පැවැත්වෙන බවත් අදාළ නිවේදනයේ සඳහන්. ඇමරිකානු ජ්‍යෙෂ්ඨ රාජතාන්ත්‍රික නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ ඉරාන නියෝජිත කණ්ඩායම තවමත් ස්විට්සර්ලන්තයේ සාකච්ඡා පැවැත්වෙන ස්ථානයේ සිටින බවයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව සිදු කළ දැඩි ප්‍රකාශවලට විරෝධය පළ කරමින් ඉරාන නියෝජිත පිරිස සාකච්ඡා පැවැත්වෙන ස්ථානයෙන් ඉවත්ව ගිය බව ඉරාන රාජමාධ්‍ය මීට පෙර වාර්තා කළා. මෙම සාකච්ඡා පසුගිය සතියේ අත්සන් තැබූ ඇමරිකා ඉරාන අවබෝධතා ගිවිසුම මත පදනම්ව පැවැත්වෙනවා. එහි ප්‍රධාන අරමුණ වන්නේ යුද්ධය ස්ථිරව අවසන් කිරීම, හොමුස් සමුද්‍ර සන්ධිය ව්‍යවෘතව තබා ගැනීම සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සභාවෙන් එකඟතාවකට පැමිණීමයි. ඉරානයේ තෙල් අපනයන සඳහා ඇමරිකාව විසින් පනවා තිබූ සම්බාධක ලිහිල් කර ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ දෙරට අතර සාමසාකච්ඡාවල පළමු වටය අවසන් වීමෙන් පසු සිය එක්ස් කිනුම ඔස්සේ සටහනක් තබමින්. විදේශ රටවල අවහිර කර තිබූ ඉරාන වත්කම් කිහිපයක් නිදහස් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා. ඉරානය සඳහා විශාල ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන සැලැස්මක් ආරම්භ කර ඇති බවයි අබ්බාස් අරක්චි පැවසුවේ. මෙ අතර පොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව බැරලයක මිල මෙවන විට පවතින්නේ ඇමරිකානු ඩොලර් 79.2ක් ලෙසයි. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බැරලයක මිල ඇමරිකානු ඩොලර් 75.49ක් ලෙස සටහන් වුණා. මෙම වසරේ පළමු මාස පහ තුළ මෙරට සංචාරක කර්මාන්තෙන් ලද ආදායම පසුගිය වසරේ එම කාල සීමාවට සාපේක්ෂව අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහ බැංකු වාර්තාවකට අනුව 2026 ජනවාරි සිට මේ දක්වා කාලය තුළ සංචාරක ඉපයීම් ලෙස මෙරටට ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1360ක්. 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ සංචාරක ඉපයීම් ඇමරිකානු ඩොලර් මිලියන 1543.1ක් ලෙස සටහන් වී තිබෙනවා. ඒ අනුව මෙම වසරේ එම කාල සීමාවේදී සංචාරක ආදායම පහළ ගොස් ඇත්තේ 11.9%කින්. මෙම වසරේ මේ මාසයේදී සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 155.7ක් වෙනවා. පසුගිය වසරේ මේ මාසයේදී ඒ වාර්තා වී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 164.1ක් ලෙසයි. මේ අතර මේ වසරේ ජනවාරි පළමුවනදා සිට ජුනි 18වනදා දක්වා කාලය තුළ සංචාරකයන් 1,91,606 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ජුනි මාසයේ පළමු දින 18 තුළ මෙරටට පැමිණති සංචාරකයන් ගණන 69,584ක්. වැඩිම සංචාරකයන් ගණනක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 26,801ක්. ඇමරිකානු ඩොලරේ විකුණුම් මිල අද ඩොලර් රුපියල් 339ක් ලෙස සටහන් වුණා. එහි ගෙනුම් මිල සටහන් වුණේ 329ක් ලෙසයි. වසරේ මේ දක්වා කාලය තුළ අපනයනාදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.8ක්ම වා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. එහි සභාපති මංගල විජයසිංහ පැවසුවේ මෙම සතිය තුළ ආයෝජකයන්ට පවතින ගැටලු සභාවෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි.
3: තවමත් අපේ ඉදිරියෙන් තිර ශේෂ විසින් අපරල් තේ කොල්වගේ අන්ත තවදුරටත් තිරිගන්වමින් ඉදිරි අවුරුදු පස්කරස්ම තුළ 10%කට වාර්ෂික වර්ධනයක් අපි ලබා ගැනීම ඉලක්ක වෙලා තියෙනවා. මේ සතියේ ඉඳන් ගරු ජනාධිපති ප්‍රධානත්වයෙන් ඒ තෝරගත්තු ශේෂ සඳහා ඔවුන්ගේ තියෙන අපනයන කරුවන්ගේ ආයතනවල තියෙන තවදුරටත් ඔවුන්ගේ යෝජනා ගැටළු වලට සවන් දීලා කඩිනමින් ඒ සඳහා වැඩපිළිවෙලක් ගැනීමට රජයේ බලාපොරොත්තු වෙන හැම දෙයක්ම අපි මේ සතියේ සිට ක්‍රියාත්මක කරන සූදානම් වල තියෙනවා.
1: 2028 වසරේදී එපයවීමට ඇති ණය හේතුවෙන් විදේශ සංචිතවල ශීඝ්‍ර වර්ධනයක් මෙරටට අවශ්‍ය බවයි නිදහස් වෙළඳ කලාප ආයෝජකින්ගේ සංගමේ සභාපති ධම්මික ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.
4: ඉගුබදු දේවල් ගැන මීට වඩා වෙනස් විදිහකට කල්පනා කරන්නට වෙනවා. විදේශ විනිමයට ගෙන්වා ගැනීමත් නම් තියෙන ප්‍රධාන මාර්ග කීපය තමයි බහන් දහසේ වාපනයනය, ඒ වගේම ඍජු විදේශ ආයෝජන රටට ලැබීම, වගේම සංචාරක ව්‍යාපාරය සහ වෙනත් සාම්ප්‍රදායික නොවන පැති ගැන අපිට හිතා බලන්න වෙනවා. රජය ව්‍යාපාරිකයින් ඉඩ පුළුල්ව කල්පනා කරලා සෑහෙන මේ සඳහා එෆර්ට් එකක් ගන්න ඕන කියලා තමයි මම හිතන්නේ.
1: මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත කණ්ඩායමක් අනිතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානි එවන් පැපජෝජියෝ පැවසුවේ ලබන 30 වනදා දක්වා එම නියෝජිත කණ්ඩායම මෙරට රැඳී සිටින බවයි. ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ වත්මන් ප්‍රගතිය පිළිබඳ සුවපැලීම සංචාරයේ අරමුණ බවයි එවන් පැපජෝජියෝ පැවසුවේ. ඇමරිකානු පැසිෆික් ගුවන් හමුදාවේ අනතින නිලධාරී කෙවින් ස්ටයිඩර්ද තුන්තින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණියා. මේ අතර මෙරට ඇඟලුම් කර්මාන්තශාලා රැකගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහනුවර පැවති ජන හමුවකට එක්වෙමින්.
5: දැන් මන් දැක්ක අර ඇමතිවරේ අලුත් සංකල්පයක් ගේනවා. මොකද්ද ඇතුළට දැම්මහම එළියට එනවලු ඇලු අලුත්ම මාදිලියේ කර්මාන්තයක් එයා ගේනවා. ඉතින් මම එයාට යන්න කුමාර දිසානායකට දෙන්නටම කියන්න කැමති. ඕක කරන්න ඉස්සෙල්ල රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කරපු ඇඟලුම් කොන්හල් 200 ආරක්ෂා කරගන්න.
1: මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයට නිරතතික මෝසම් තත්ත්වය මෙන්ම එල්නිනෝ තත්ත්වයද යම් මට්ටමකට බලපා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න පැවසුවේ එල්නිනෝ තත්ත්වයේ බලපෑම සැලකිය යුතු මට්ටමකින් අපේක්ෂා කළ හැකි ලබන මාසයේ සිට බවයි.
6: මොකද අපිට ජූනි මාසෙත් මේ ජූනි කියන්නේ නිරතික මෝසමේ වැස්ස ලැබෙන කාලය. ඉතින් මෝසම මේක බලපාලා තියෙනවා. නමුත් රට ඇතුලේ ජල වාෂ්ප පරගණ යන එක තමයි තරමක් අඩු වෙලා තියෙන්නේ. තාමත් අපිට එල්නිනෝ කියන එක එහෙම සැලකිය යුතු විදිහට බලපාලා නැහැ. නිරතික මෝසම ගිය මාසේ පටන් ගත්තේ. එතකොට නිරතික මෝසමේදී පයම් පලාති ලන බස් තායන සබරගමුව පලාත්වල ගාල්ල මහනුවර මාතර නුවරඑළිය වගේ ඩිස්ත්‍රික් වලට තමයි වහින්නේ. ඉතින් ඔය දැම්ම ගත්තොත් අපි ඔය මහනුවර ඩිස්ත්‍රික්කේ නුවරඑළියේ පැත්තට වැස්ස තරමක් අඩුයි. අර කාලේ වෙන සාමාන්‍ය කාලකට අඩු වෙනවා. නමුත් තාමත් අපිට ඒක ඍජුවම يعني දැනෙන විදිහට මේ එල්ලිනෝ කියන සංසිද්ධිය අපිට බලපාලා නැහැ. ක්‍රමක්‍රමයෙන් ඉස්සරහට අපි ලබන ජූලි අගෝස්තු වගේ වෙනකොට තමයි මෙහි බලපෑම අපි බලාපොරොත්තු වෙන්නේ.
1: බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තදස්සුලන් වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී සිටිනවා. කල්පිටිය සහ මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ ගාල සිට හම්බන්තොට හරහා පොතුවෙල් දක්වා බෙරලට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර් පමණ දක්වා ඉහළ යා හැකි. ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස දෙවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී සිටිනවා. මේ වසරේ ගත වූ කාලය තුළ දිවෙනෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 47,000 ඉක්මවා තිබෙනවා. ජාතික ඩෙංගු වර්ධන ඒකකය පැවසුවේ ජනවාරි පළමුවනදා සිට ඊයේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47,179ක් බවයි. ජුනි මාසයේ ගත වූ දින 21ක කාලය තුළ පමණක් මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 13,000 ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු වර්ධන ඒකකය සඳහන් කළා. ජුනි පළමුවනදා සිට 21 වනදා දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 13,238ක්. වැඩිම ඩෙංගු රෝගීන් ගණන ලෙස ඩෙංගු රෝගීන් 24,452 වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එය තිබෙනෙන් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් අතරින් ප්‍රතිශතයක් ලෙස 51.83%. ඩෙංගු මරණ 28ක්ද වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වුණා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 112ක් ඩෙංගු අධ්‍යවදානම් කලාප ලෙස හඳුනාගෙනුණා. ඩෙංගු මතුරු කීටයින් වැඩි වශයෙන් හමු වන්නේ පාසල් සහ රාජ්‍ය ආයතනවලින් බව අනාවරණ වී තිබෙනවා. ඒ වසරේ මේ දක්වා කාලය තුළ සිදු කළ ඩෙංගු මතුරු කීට පරීක්ෂණවලදී ඒ අනුව පරීක්ෂාවට ලක් කළ පාසල් 647කින් ස්ථාන 268ක ඩෙංගු මතුරු කීටයින් හමු වී තිබුණා. රාජ්‍ය ආයතන 1271ක් පරීක්ෂා කිරීමේදී ස්ථාන 384ක ඩෙංගු මතුරු කීටයින් හමු වී ඇති බවයි ජාතික ඩෙංගු වර්ධන ඒකකය පැවසුවේ. එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර පැවසුවේ ඩෙංගු ව්‍යාප්තියේ ශීඝ්‍ර වැඩිවීමක් තවදුරටත් දැකගත හැකි බවයි.
7: එපිඩෙමික් තත්ත්වයක් නැති අවස්ථාවේදී සාමාන්‍යයෙන් වාර්තා වෙන්නේ 150ක් 200ක් වමන තමයි අපේ තොරතුරු දිහා බැලුවාම තමයි වාර්තා වෙන්නේ. නමුත් දැන් මේ අවදානම් තත්ත්වය ආවට පස්සේ අපිට වාර්තා වුණා සාමාන්‍යයෙන් 600ක් 650ක් වමන දෛනිකව රෝගීන් වාර්තා වුණා ලංකාවෙන්. නමුත් දැන් ඊයේ බැලුවාම ඒක සාමාන්‍යයෙන් 1000 ඉක්මවලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ රෝගීන් වාර්තා වීම තාම වැඩි වෙමින් පවතින. ඉතින් මේක අපි අඩු කරගත යුතු වෙනවා. ඉතින් මේක අවසානයේදී බලපාන්නේ මේ රෝහල් පද්ධතියට. එතකොට මේ රෝගීන් සංඛ්‍යාව වැඩිවීමත් එක්ක රෝහලේ තියෙන දාර්ශනිකව ඉක්මවා ගියොත් එහෙම ඒකට දරා ගැනීමට නොහැකි තත්ත්වයක් ආවොත් පිට රෝහල් පද්ධතිය කඩාවැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක ඊටත් අමතරව ඒ ඉන්න කාර්ය මණ්ඩලය ලොකු මානසික හා ශාරීරික පීඩාවකට පත් වෙනවා මේ රෝගීන් එකබලා ගැනීමේදී. ඒ නිසා ඒ තුළ අපිට යම් යම් අවස්ථාවලදී මරණ සංඛ්‍යාවත් වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව දැන් අනිත් එක තමයි ඩෙංගු රෝගය පමණක් නෙවෙයි වෙනත් රෝග තිබෙනවා. ජනතාවට රෝහල් කඩාව පැමිණීමට අවශ්‍ය වෙන ඒ අයටත් මේක ලොකු අසාධාරණයක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ රෝගීන් සංඛ්‍යාව වැඩි නිසා හරියාකාරව ඒ රෝගවලටත් වෛද්‍යවරුන්ට සාහෙද ඒ අතුරු කාර්ය මණ්ඩලයට යොමු වීමට නොහැකි තත්ත්වයක් එන්න පුළුවන්.
1: ගොවීන්ගේ ගැටලු විසඳීමට ජාතක කෘෂිකර්ම පද්ධතියක් අවශ්‍ය බව ගොවි සංගම් පවසනවා. 35%ක් ලාභාංශයට එකතු කර වීමිල තීරණය කළ යුතු බවයි රජරට පොදුජන ගොවිජන එකමුතුවේ සභාපති කේ විජේවීර ප්‍රකාශ කළේ. ඔහු මේ බව පැවසුවේ ජන හමුවකට එක්වමෙන්.
8: 35%ක් ලාභාංශය එකතු කරලා වීමිල තීරණය කරනවයි කියන එක කොන්දේසියක් මේ ගිවිසුමට ඇතුළත් වෙන්න ඕන. ඒකදී අපි බලාපොරොත්තු වෙනවා මෙතුමල් අපි ඔක්කොම එකතු වෙලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම ගොවියෝ මේ කතිකාවත ගොවි ජනපදයෙන් ගොවි ජනපදයට ගොවි ජනපද නමයටම අරගෙන යනවා අපි.
1: මහාවාරි සංවිධානයේ සභාපති පුංචිරාල රත්නායක පැවසුවේ ගොවීන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට රජයෙන් කිසිදු නියෝජිතයෙකු ඉදිරිපත්ව නොමැති බවයි.
9: වර්තමාන ජනාධිපතිතුමා මේ තමුත් එක මේ ඉඳලා මම කියන්නේ වර්තමාන ජනාධිපතිතුමා අලුත් සාල් මංගල්‍යයට අනුරාධපුරේ දෙපාරක් ආවා. මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ මේ දෙපාරම පිළිගන්න හිටියේ මේ ජෝතිලා අපි කුලතුරුල දීලා ජනාධිපතිතුමා පිළිගන්නකොට මේ අවුරුද්දේ කිව්වා ජනාධිපතිතුමා අපිට සාකච්ඡාවක් දෙන්න මේ ගොවියන්ගේ ප්‍රශ්න තියෙනවා. හැබැයි අද වෙනකන් නැහැ. හරි කනගාටුයි.
1: බි අස්වැන්න විකිරීම සඳහා රජෙන් නිසි වැඩපිළිවෙලක් නොතිබීම හමුවේ මෙවර විට ගොවීන් දැඩි පීඩාවට පත්ව ඇති බවයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසුවේ.
10: දැන් අද වෙන විට සමහර දිස්ත්‍රික්වල ඉමිලිදී නොගැනීම නිසා ඒක වියළි මල්ලි මිලදී ගන්නෙත් නැහැ, උජිරිකන්තේ මිලදී ගන්නෙත් නැහැ, ඒ කියන්නේ මෝල් හිමියෝ මිලදී ගන්නෙත් නැහැ. ඒ නිසා ගොවියෝ ළඟ සහ ඇතැම් ගොවියෝ ළඟ සහ සමහර අතරමැදි අය ළඟ වී තියෙනවා. දැන් ඒකෙදී ඒ නිසා බරපතල ප්‍රශ්නෙත් ගිනිගින පළාතේ අස්සුන් නෙලන්න පටන් ගන්න ජූලි මාසේ මුල් සතිය තුල අස්සුන් නෙලන්න පටන් ගන්න. එතකොට මේ අර්බුදයේ තවත් උස්සන්න වෙනවා. මොකද තාම වියළි මණ්ඩල ගබඩා ඉස් කරලා නැහැ. ඒ වගේ වී තියෙනවා. එතකොට ඒකේ ගබඩා රජයේ සතු වීවල මොකද්ද කරන්නේ සාල් නිෂ්පාදන ක්‍රියාවලියට ඒවා දායක කරගන්නවද?
1: හෙක්ට කොබ්බෑ කඩුව ගොවි පරේක්ෂණ ආයතනයේ පැවසුවේ වී මිලදී ගැනීම සඳහා නිශ්චිත මිල ගණනය සිදුවන්නේ වියදමට සාපේක්ෂව වන බැවින් වැඩි මිලට වී මිලදී ගැනීම සිදු කළ නොහැකි බවයි. ජාතික පාරිසරික පනත සංශෝධනයට අදාළ විවාදය පාර්ලිමේන්තුවේදී අනිද්දා පැවැත්වීමට නියමිතයි. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් පැවසුවේ නව සංශෝධනය සමග කසල ගැටලුවලටද විසඳුම් ලැබෙන බවයි. ඒ අනුව නිෂ්පාදක ආයතන විසින් අපද්‍රව්‍ය එක් රැස්කොට ප්‍රතිචක්‍රීකරණ ආයතන සඳහා යොමු කිරීම අනිවාර්ය වනු ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් පැවසුවේ.
11: උදාහරණයක් මහා පරිමාණ කටයුතු දෙනවා ටාගට් එකක් 140ක් ඒගොල්ලෝ තමන්ගේ පෙට් බෝතල් නම් පෙට් බෝතල් කේන්දොන් කියලා. ඉතින් ඒක මේ වෙනකොට අපි දත්ත පද්ධතියකුත් හදලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම දැන් ප්ලාස්ටික් හදන්න ප්ලාස්ටික් පෙළ පිටරටින් ගේනවා. ඉතින් එනකොටම කස්ටම් කින් දේට එන්ටර් කරනවා. ඔච්චර බෝතල් ප්‍රමාණයක් හැදුවද පහටද ගියේ සියලුම දේවල් ඒ දත්ත පද්ධතියට එනවා. එතකොට ඒ වගේම ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානවලට එක එක ආයතන කොච්චර ගෙනාවද කියලා ඒ දත්ත පද්ධතිය එනවා. ඒ අපි දීලා තියෙන ඉලක්ක සපුරා ගන්න බැරි නම් ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම දඩයක් ගෙවන්න වෙනවා. එතකොට අපි ඉස්සෙල්ලම කරන්නේ අර ගොඩක් දියුණු يعني විශාල පරිමාණයෙන් මේ කටයුතු කරන කට්ටියට තමයි වැඩි ඉලක්කයක් දෙන්නේ.
1: කැලිකසල නිසිලස බැහැර නොකරන පුද්ගලයින්ට රිහිව දැඩි පියවර ගන්නා බවයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ.
11: පනතින් තියෙනවා ජල දූෂණය, වායු දූෂණය, ඊට පස්සේ කම්පන නිසා ඇතිවන දූෂණය, ඒ වගේ දේවල් සංඥා වැඩි කියලා. කියන්නේ පොලිසියට පුළුවන් පරිතුවක් නිකුත් කරන්න නැතුව පව අත්අඩංගුවට ගන්න ඒ බවට පත් වෙනවා පනතින්. ඒක එතකොට මම හිතන්නේ ක්‍රමානුකූලව මිනිස්සු හැදීමෙන් වැඩ.
1: මජ්ජාවෘතෝගයක් සමග සැකකරුවෙකු කොටහේන ප්‍රදේශයේදී අතරංගුවට ගෙන තිබෙනවා. සැකකරු ළඟ තිබී සොයාගත් අයිස්මත් ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 3ක්. මජ්ජාව වලින් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 6ක මුදලක්ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර අන්තර්ජාල මුදල් හුවමාරු ක්‍රමෝස්සේ මුදල් බැංකුගත කරවාගෙන සිදු කරනු ලබන මජ්ජාව ජාවාරම්කරුවන් තෙතෙනෙකු මේකමුණ ප්‍රදේශයේදී අතරංගුවට ගෙනුණා. පොලිසිය පැවසුවේ සැකකරුවන් අතරංගුවට ගන්න අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ හැෂ්මා ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 34ක් අයිස්මා ද්‍රව්‍ය සහ හෙරොයින් පොලිස් බහරයට ගත් පවායි. නායිකාවක් ලෙස තමා අසාර්ථක වූ බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත් වූ පවසනවා. ඇය මේ බව සඳහන් කළේ මෙවර පඳුවාර විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දිය කොතෙව් කණ්ඩායමට එරෙහි තරගයෙන් පසු ලද පරාජයෙන් පසුවයි. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකවන් ලකුණු 98කට දෙවී ගිය අතර නායිකා චමරි අතපත්තුට ලබාගත හැකිවේ ලකුණු 2ක් පමණයි. එය තමන් හට වචනවලින් ප්‍රකාශ කළ නොහැකි කනගාටුවක් බවයි ඇය පැවසුවේ. තමන් වසර 18ක් පමණ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළද ලෝක කුසලානයක අවසන් පූර්ව වටයකට සිය කණ්ඩායම ගෙන යාමට තමන්ට අවස්ථාවක් නොලැබුණු බවයි චමරි අතපත්තු පැවසුවේ. යලි සිරස්තල. ඇමරිකාව සහ ඉරානය අතර එකඟතාවයක්. දෛනික ඩෙංගු රෝගීන් ගණන 16ක්මවයි. රෝහල් පද්ධතිය අවදානමක. සංචාරක ආදායම පහතට. කොටහේනින් මද්‍රව්‍ය තොගයක්. නායකත්වය අසාර්ථක බව චමරි කියයි. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති මෙන්නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් රැඳී සිටින්න පෑන් පෑපුවත් සමඟ.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: රටේ අහිංසක මිනිසුන් මතුරුවන් වගේ ඝාතනය කරනකොට රාජ්‍ය පිහිටුන තල්දිනේක ලක්කො දිවෙනකොට රාජසාන්ත්‍රික සිරිත්‍රිත් පමණ ආරක්ෂා කර සිටීමේ බලය කුමක්ද?
1: ගගන සරන්නට කියා
2: අපිට හැමදාමත් මතක හිටින නිර්මාණ කරන ප්‍රවීණ චිත්‍රපට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි අද බර්ත්ඩේක සෙලිබ්‍රේට් කරනවා.
3: හැපි බර්ත්ඩේ සියත අපි හැමෝම ගොඩක් ආදරෙන් විශ් කරනවා.
4: නෝම ස්තුති සියත.
5: හැපි බර්ත්ඩේ හැපි බර්ත්ඩේ හැපි
2: අද ස්පෙෂල් ප්ලෑන් එකක් තියෙනවද?
4: මගේ මිත්‍රයෝ වරින් වර අවස්ථාවල් වල සමහරවල් පෞලේ ආයෝපනාවට කරක දේවල් තියෙනවා තමයි. මෙවරනම් මේවත් මගේ සූදානමක් නෑ තෝසි.
3: මේ දවස්වල වෙනස් විදිහ අලුත් වැඩ සෑහෙන රිලීස් වෙනව නේද?
4: මෑත කාලේ මම හිතන්නේ ලොකු පිළිබක් ඇති වුණා
2: ක්‍රිටිකල ජයසේන සහ සැඟවුණු නගරය කවද්ද අපිට බලන්න පුළුවන්?
4: ඒක බොහෝ විට මේ වසරේ අන්තිමවන් ඉතිරිගත කරන්න අපි කටයුතු සුදානම් කරගෙන
6: ඉන්නවා.
2: මේ දවස්වල හොලිවුඩ් වල ගින්නක් වගේ පැතිරෙන ක්‍රිස්ටෝපර් නෝලන්ගේ දි ඔඩිසි මූවී එක ගැනයි මේ අලුත්ම නිවුස් එක.
3: නෝලන් මේ වෙනකොට ඉන්නේ ලන්ඩන් වල සීක්‍රට් ලොකේෂන් එකක මූවී එකේ ප්‍රීමියර් එක රෙඩි කරන ගම.
2: ෆිල්ම් එකේ ඇක් කරපු සෙන්ඩායා, ටොම් හොලන්ඩ් වගේ අය එදාට සර්ප්‍රයිස් වෙයි කියලා තමයි එයා කියලා තියෙන්නේ.
3: මූවී එක රිලීස් වෙන්න මාසයක් කලින් ඉඳලම IMAX ළඟ සමහර තියටර්ස් වල ටිකට් සෝල්ඩ් අවුට් වෙලා තියෙනවා.
6: Talk of the town.

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකුලතාවලට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: ඩෙංගු මාරාන්තිකයි.

0: తిలక వర్ధన టెక్స్టైల్స్
1: ఫినిషింగ్ వహలక్ లెస కలర్ అప్ లో వెజబెనా
2: సిట్ పెదగని కల్ పవతి అవలక్షణ నోవి ఓయత్ వాలెట వర్షి వెన్న ఫినిషింగ్ వహలక్ నం కలర్ అప్ తమై
3: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111 8320000 NIB in the City University the place to be
4: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා
5: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් ෆුට්සට් වෙතින් මෙගාවට්ටම් ඇස්ට්‍රා ඉතිරි රුපියල් 325යි රේණුකා පිටිකල පොල්කිරි ඉතිරි රුපියල් 320යි ස්ටුවර්ට්ස් රෝසා කහටතේ ඉතිරි රුපියල් 190යි ලයිසෝල් ෆ්ලෝරල් ඩිස්ඉන්ෆෙක්ටන්ට් ඉතිරි රුපියල් 175යි කගිල්ස් ෆුට්සට්
6: අයියා මට ඇපල් මලක් දෙන්න
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි
6: අයියා මට මල් ගොඩක්
7: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
6: හච් 15 පිස්සුවක්ම තමයි
3: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් business, computing, interior හෝ fashion designing, AI and data science, engineering, languages, psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0111 8320000 තහා NIB in the City University the place to be
8: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු චූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා. හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නැහෙනි. කලින්ම ඩිරෙක්ට්. ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111 2700ට කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
9: මතකද? ඒ ඇස් දිහා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 0.71 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
1: අමුවටයි 0.2 අමුවටයි 0.4

0: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි කීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.1177388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් business, computing, interior හෝ fashion designing, AI and data science, engineering, languages, psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0.11732 NIB in the City University, the place to be.
4: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්.
5: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිද? ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙන බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ අපි LTL ගැලනයිසර් මුළු රටම ගැලනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න 0.771 47 47 47 47 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
8: හරිගේ හරිම තැනට ගියින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.1115 715 555 අමතන්න.
8: ඔෆිස් එකේ බයික් එකේ ඇවිල්ලා වැඩ කරන මිනිහයි බස් එකේ වවුල් න්‍යායෙන් ඇවිල්ලා වැඩ කරන මිනිහයි දෙන්නේ
10: ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න.
8: ඔයාලා ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න.
10: ඒ කියන්නේ මම ෆ්‍රෙෂ් පිට වැඩ කරන්නේ.
8: ඒකනේ එහෙම කරලත් නේද.
11: ලා මකලෝ සහ ලා

0: கொரியாட்டா டாப் ஸ்டோரி.
1: දකුණු කොරියාවේ හිටපු අධිකරණ අමාත්‍යවරයාට වසර 25ක සිරදඬුවමක්. දකුණු කොරියාවේ හිටපු අධිකරණ අමාත්‍ය පාක් සුන්ජෙට වසර 25ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ දකුණු කොරියානු හිටපු ජනාධිපති යුන් සොක් යෝල් විසින් 2024 වසරේදී ප්‍රකාශයට පත් කළ කෙටි කාලීන හදිසි හමුදා පාලනයට සහාය පළ කිරීම හේතුවෙන් රාජ්‍ය විරෝධී කැරැල්ලකට සම්බන්ධ වීමේ චෝදනාව සම්බන්ධයෙන් පාක් සුන්ජේ වරදකරු බවට සෝල් මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය විසින් තීන්දුව කර තිබෙනවා. 2024 දෙසැම්බර් මාසයේදී හිටපු ජනාධිපති යුන් සොක් යෝල් විසින් හදිසියේ හමුදා පාලනයක් ප්‍රකාශයට පත් කළා. එය පැය 6කට පමණක් සීමා වූ අතර එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හදිසි සැසියක් ඇඳවා එම තීරණය අවලංගු කිරීමට ඡන්දය ලබා දී තිබුණා. පසුව ජනාධිපති යුන් සොක් යෝල් වරදකරුවේ රාජ්‍ය විරෝධී කැරලක් මෙහෙවීමේ චෝදනාවටයි ඔහුට ජීවිතාන්තය දක්වා සිරතඩුවම් හිමිවුණා. හමුදා පාලනය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී හිටපු අධිකරණ අමාත්‍ය පාක් සුන්ජේ අධිකරණ අමාත්‍ය අශ්ව නිලධාරීන් සමග රැසීමක් පවත්වා ඇති බව හෙළි වී තිබෙනවා. එහිදී ඔහු රජයට විරුද්ධ පුද්ගලින් අත්අඩංගුවට ගැනීමේ තත්ත්වයක් ඇති වුහොත් බන්ධනාගාරවල ඉඩ පහසුකම් ඇතැයි සොයාබල ඇති බව අනාවරණ වුණා. අධිකරණ තීන්දුවේ සඳහන් වූයේ හිටපු අමාත්‍යවරයා හමුදා පාලන නියෝගයේ ක්‍රියාත්මක වනු ඇතැයි උපකල්පනය කරමින් ඒ සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: ഡെങ്കു മാറാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම් ලැබලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගයේ සෑදී ඇතනම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්. මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
3: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
2: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
3: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071 555 6047 WhatsApp කරන්න.
1: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්න.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
4: යනවා හලෝ යන්න. තමන්ගේ අම්මාවයි තාත්තාවයි පාර්ට් වටල එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්ත ණයකවල ඉන්නවා.
5: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නේ මන් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
8: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 832 1000. NIB in the City University, the place to be.
9: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech slim line.
10: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
11: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
12: ගන්නවා ලයිසන් එක.
13: දැන් හරිනේ අමාරු.
11: වයිෆ් ගේ කටත් පොඩ්ඩක් වැඩි.
10: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
11: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
10: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
11: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය.
10: 13.19 කෝල් එකක් ගන්නකො.
11: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නැති නේද?
14: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් KBB Outlook.

0: නු නද සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් කදරේ
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
4: දෙන්නම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ චෝකි

0: ಸಮಾಗಮಕ ಬುದ್ಧಿಮತ್ತ ಆಯೋಜನೆಯ ದಿನ ಹಾರಸಿಯಕ ಜ್ಯೇಷ್ಠ ಪೂರ್ವಸಿ ಸ್ಥಾವರ ತನ್ಪತು ಸಲಹಾಸಿಯಡ ಎಕೊಳಾಯ ದಶಮ ಹತಾಯನಾಮಯಕ ಅಸಮ ಸಮಪೋಲಿಯಕ ಎಲ್ಬಿ ಸ್ಥಾವರ ತನ್ಪತು ಅಮತನ್ನ ಬಿಂದು ಐಕಾಯ್ಕಾಯ್ ದೇಕಾಯ್ ದೇಸಿಯ ಇದೇಸಿಯ ಫಿಚ್ ರೇಟಿಂಗ್ ಎ ಮೈನಸ್ ಎಲ್ ಕೆ ಎ ಔಟ್ಲುಕ್ ಸ್ಟೇಬಲ್ ಲಿಯಾಪದಿಂಚಿ ಮೂಲ್ಯ ಸಮಾಗಮಕಿ ಲೀಟರೇಟ್ ವೆಡಿಮ ದುರಕ್ ಸಮಗ ಹೀರೋ ಡಿಲಕ್ಸ್ 100 ಯಾತುರುಪೆದಿಯ ಸೆಲ್ಫ್ ಸ್ಟಾರ್ಟ್ ಸೈಡ್ ಸ್ಟ್ಯಾಂಡ್ ಇಂಡಿಕೇಟರ್ ಟ್ಯೂಬ್ಲೆಸ್ ಟೈರ್ ಎತುಲು ವಿಶೇಷಾಂಗ ರಸಾಕ್ ವಸರ ಪಹಕಹೋ ಕಿಲೋಮೀಟರ್ 70,000 ವರಂಟ್ಯಕ್ ಸಮಗ ರುಪಿಯಲ್ 500,000 ಅಸೂಪಂದಾಸ್ ಹಾರಸಿಯಕಟ ದಿವೈನಪುರ ಹೀರೋ ಅಲಬಿ ನಿಯೋಜಿತ ಎನ್ವಿದಿನ್
1: అనుగ్రహాయ
2: ఆవరణ కన్న శక్తిమంత్ 4G జాలే సమగిన్ హచ్ ఉపవ అసీమిత అవస్థ పరిలోకట పిలిగని హచ్ హెమదేకటమ ఆప్షన్ నాతిన
3: රුපියල් 35000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි
4: සුබ දවසක්
5: අලුත් වෙලා
4: පහසු වෙලා තැගි වැඩි වෙලා
6: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
7: ප්‍රයිම් රෙසිඩන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
8: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයා වන අපේ ඇලුමෙක්ස්
9: ඇලුමිනියම් ඕන තරම්

0: වාලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
1: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
2: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේන්

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: මේ දෙකක් දාගෙන එන්නද
4: ඇයි කන් දෙක පුරවලා කන්නද
3: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
4: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට
5: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා
3: නෑනේ අරේ වා
0: සින්දු සියත
5: ගියත් සැපයි දවලේ
6: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
0: අනුග්‍රහය
5: දැනෙන්න අඳින්න රිසිසේ
0: Dilaka Vardhan Textiles 98.2 98.2

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා සියත දිවයින පුරා

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM.
2: ඉදෝ රුෆිලා ජොලියදර්කල.
3: You're rowdy baby.

0: පච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි හිත.
1: ෂා, පොඩි කැලක් කියමු බලන්න.
0: ඉස්සර

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071-555-6044 වට්ස්ඇප් කරන්න.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011-7388-388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙති. වැඩි විස්තර සඳහා 011-4700-550 අමතන්න.
4: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75ක් දක්වා සුපිරි පොලියක් අමතන්න. 011-5411-411 නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
5: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න Finishing වහලක් නම් කලර් අප් තමයි.
6: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
7: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නීල විකාශක
9: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරුපෙදිය self start side stand indicator tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්න.
10: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
11: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
12: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0.714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
13: සියත pocket money.

0: यह था टॉप स्टोरी।
1: මහජන ආරක්ෂක ඇමතිතෙරෙහි පෙත්සමක් විභාගයට අවසර. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසුකු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනයක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨ අධිකරණයේ අත අවසර ලබා දුන්නා. එම අභියාචනා පෙත්සම ගොනු කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා විසින්. පෙත්සම මගින් ඔහු පෙන්වා දී ඇත්තේ ආනන්ද විජේපාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් වීමෙන් පසුව ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙසද කටයුතු කරන බැවින් ආනුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බවයි. ඒ අනුව ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධුරය අත්තිටුවීමේ තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු ඉල්ලා තිබෙනවා.

0: දැන් තවත් දේශීය පුවතක්. යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන දුහපත් කිහිපයකට හයිබ්‍රිඩ් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ඔස්සේ විදුලිය ලබා දීමට තීරණය කර තිබෙනවා. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ඉන්දිය ආධාර යටතේ. නයනතෙව් අනලතෙව් සහ ඩෙල්ෆ් දුහපත් සඳහා ව්‍යාපෘතිය යටතේ විදුලිය ලබා දීමට සැලසුම් කර තිබෙනවා. බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ ඩීසල් බලාකාරවලින් විදුලි චලනය සිදු කිරීමේදී අධික පිරිපැයක් දැරීමට සිදුවීම සහ එම දූපත්වලට ඩීසල් ප්‍රවාහනය අසිරු කටයුත්තක් බැවින් නව ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවයි.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

මොනවද හොයන්නේ? සොයනවා සොයනවා සොයනවා සොයනවා. කීකී මොනවද හොයන්නේ? මාවද හොයන්නේ? හොයන්න දෙන්නේ නැහැ, ඇවිල්ලා ඉන්නේ. දවස් දෙකක් හැංගිලා හිටියා එක හරි. හැබැයි සඳුදා හවස දෙක වෙනකොට හැංගිච්ච තැන් වලින් එළියට එනවා කෙල්ල. මොකද සතියේ දවස් පහ ඉතින් ඔබට නිවෙන් කරලා තියෙන දෙකේ ඉඳන් හවස පහ වෙනකම්. Hey, good afternoon. සුදු කොච්චිගේ දවල් ෂෝ එක ඔන්න එහෙනම් මේ සතියට පටන් ගන්න යන්නේ. අම්බෝ සඳුදානේ, ඉදේ ඉඳන් වැස්සනේ. මන් දන්නේ අපේ පැත්තට නම් එහෙමයි, ඔබ ඉන්න දිහාවටත් එහෙමද? මං හිතුවා අද මට ඔෆිස් එන්න හිතර එකක් නෑ කියලා. හිතුණත් එන්න විදිහක් නැති වෙයිද වගේ එකකුත් නිකන්. අර දන්නවනේ තින් නේද, වැස්ස දවසට ට්‍රැෆික් එකත් වැඩි, අනිත් එකේ එන කම්මැලිකම. හැබැයි ඉතින් මං කම්මැලි නෑනේ. කොහොම හරි අහසත් නිකන් ආශිර්වාද කරනවා වගේ මම එන්න ලෑස්ති වෙනකොට ඔන්න ටිකක් පෑවුවා. තාම හැබැයි පායලා තියෙන්නේ. ඒ වුණාට කොයි වෙලේ වහීද දන්නේ නැහැ. අපි ඉතින් නේද, අපි ඉතින් වැස්සක් පෑවුවත් මේ හම්බ වෙච්ච එකේ මේ විදිහට නේද? හවස පහ වෙනකන් හොඳ සින්දු ටිකක් අහගෙන හිතේ තියෙන දේවල් ටිකක් කතා කරගෙන

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසීලා සමරවීර.
2: උණ හිසරදේ මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනය සමෙහි රතු පැහැ ලප විදුරුමසින් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය. මෙය සෞඛ්‍ය හා ජනමාත්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පරිවිඩයකි.
1: ඩෙංගු මාරාන්තිකයි.

0: తిలక వర్ధన టెక్స్టైల్స్. අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: TD බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
2: සිරි වෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ්සරි වෙතින් මෙගා වට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරිය රුපියල් 210යි. බයිරහා චිකන් සොසේජස් ඉතිරිය රුපියල් 230යි. 7up ඉතිරිය රුපියල් 125යි. මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 215යි. කාගිල්ස් ෆුඩ්සරි.
3: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරු පෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා Hero අලුමි නියෝජිතයන් විදිහට
4: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු quality maintain කරපු guarantee එකම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
5: ඇලුමෙක්ස් නම් warranty with guarantee.
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
7: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 8332000. NIBM the City University, the place to be.
8: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා TV, fridge, washing machine, multan ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට card එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, ගෙවන්න දිනන්න.
9: Platina 100. Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. DRL headlight, anti-skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින්. Platina 100. හැඩ වැඩ කාර්යා. David Peters Motor Company Private Limited within.
10: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
11: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
12: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
14: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.

0: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
1: සියත පොකට් මනි. අනුග්‍රහය.
2: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසෙලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමක ලංකා රේටින් ඒජන්සි BBB.

දවස දෙකයි වෙනාඩි 28යි වෙලාව. නුගේගොඩ නිලු, ඔය මාව බලන්න එන්නද ඉන්නේ? ආ, මට දවසකුත් කියලා තියෙනවා. අන්න ඒ දවස තමයි පොඩ්ඩක් ඉතින් ෂුවර් නැත්තේ. ඉන්නකො බලන්න අපි කතා කරගමු හොඳ. සමාලි ඉන්නවද? කොහමද? දෙන්නම සනීපෙන් ඉන්නව නේද? ලැස්සට එහෙම තෙමෙන්න එපා. හච්චිස්කගා තමයි ඉන්න වෙන්නේ. හරිද? මඩක් පෝඩ්ඩක් විතර නිකන් පොඩක් එහෙම පොඩ නිකන් මහය බර ගතියක් දැනෙනවා. මහය බර වෙලා බිමට වැටෙයි දන්නේ. ඉතින් බිරිසාව කැස්සනම් මනං කතන්දර ගොඩක් තියෙනවා. ඒ නිසා පරිස්සමින් ඒ අතර ඩෙංගු හිස ඔසවලා තියෙන්නේ. හිස ඔසවගෙන ඉන්න දැක්කොත් චටාස් කාලා දෙන්න තියෙන්නේ. හරිද? හොඳ නෑ තමයි. ඒ වුණාට කරන්න දෙයක්වත් නෑනේ තින්නේද? අනිත්ක වැදගත්ම කාරණාව, බෝ වුණයින් පස්සේ මදුරුවට ෂොට් එක දෙන එක නෙවෙයි. ඩෙංගු මදුරුව බෝ වෙන්නේ නැති වෙන්න පොඩ්ඩක් ඉතින් අහල පහල පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරලා පොඩ්ඩක් වතුර පිරෙනවා නම් පිරිසිදු ජලයෙන් හැදෙන්නේ. ඒ නිසා හැදෙන්න තියෙන ඉඩ කඩ වැඩි, බෝ වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒවට මොන මොනා හරි ක්‍රියාමාර්ග ගන්න. හරිද? මට නිලෝ කියලා තියෙනවා මේ මටත් පරිස්සමින් ඉන්න කියලා. අනිවාර්යෙන් මම පරිස්සම් වෙනවා. මං වෙනුවෙන් වගේම ඔබ වෙනුවෙන්. මොකද මම මේ ප්‍රෝග්‍රෑම් එකට ආවේ නැත්නම් ඊට පස්සේ නේද? දුකයිනේ, පොඩි දුකක් තියෙනවනේ, පාළුවක් දැනෙනවනේ. ආ, ඒ නිසා මං ගැන විතරක් හිතන්නේ නැහැ. මං ගැනත් හිතනවා, ඔබ ගැනත් හිතනවා. හරිද? ඒ නිසා කොහොමත් පරිස්සම් වෙනවා. Hi, good afternoon. මාත් ඉන්නවා අහගෙන කියලා දුම්බර ලලිත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ පැතරත් වහිනවලු හොඳටම දැන්නම් චුට්ටක් විතර පායලා තියෙන්නේ කියලා තියෙනවා. දුවත් ඉන්නවා නේ ගෙතර ආයේෂා. මං ආදරෙන් මතක් කළා කියන්න ඕනේ. ඊට පස්සේ කවුද මේ? අනු ඇවිල්ලා. අනුමට ෆොටෝ එකක් කියලා තියෙනවා. එයාගේ චූටි බබා සුද්ධ පැටියා. සුද්ධ පැටියට අලුතේ යාළුවෙක් හම්බ වෙලා. සුද්ධි පැටියෙද්ද කොහෙද? ෂෝයි නේද? දෙන්නත් එක සෙල්ලම් කරනවද? පාකිකට එක්කන් ගියාද? මරු මරු මරු මරු දඟලනවා, උඩ පනිනවා, දුවනවා, එක තැනක ඉන්නේ නෑනේ. හරි විසේ ඉති. අම්මා වගේම නැත ඈ. අනුයි අනුගේ හස්බනුයි. ඊට පස්සේ චූටි පැටියයි ඔතරින් නානිත් පැටව ටිකයි ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. ආ, මගෙන් සින්දුවක් කියලා තියෙනවා. හැබැයි ඒක ඊළඟ පැය දෙන්න වෙන්නේ නේ. අපි හින්ද සින්දුවක් ඇහුවා විතරනේ දැන්. මාර වැඩේ කියන්නේ මේ නිලු තමයි මෙසේජ් එක දැම්මේ. දැම්මේ කීකී කියෙව්වට මොකද? නිලු නෙමෙයි, බැරි නම් සමාලි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. නිලුවත් එකතු කරගන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. හරි හරි ඉතින්. නිලු මොකද, ඔයා මොකද? මාර සීන් එක. ඒ සාමාන්‍ය වැඩිපුරම මෙසේජස් දාන්නේ නිලුනේ තියෙන නිසා මට පොඩ්ඩක් ඩම්බලඩු මුණා. ගඩන් ගන්න එපා. දිල්ෂාන් මොනාද මේ අහලා තියෙන්නේ? මං ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නයි මං පැනලා යනවා. හරිද? කොරියාවල මේ වැඩ කරන කොල්ල ටික ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් කොරියාවල ඉන්න කොල්ල ටික ඔක්කොමත් එකතු කරගෙන අපි කොමලියා හමු.

0: යාත්‍රායි මණ්ඩලය.
1: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114700550.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
2: Finishing wahala kless color up blow wajabena
3: sit padagani kal pavati avalakshana novi oyat wahalata washi wenna finishing wahala nam color up samai
4: thailand kiyanne sancharika gamanaanthayak
5: habai adaveti thailand e pradhana pele vishwavidyalaya wala europa vishwavidyalaya wala tiena hama upadhi paatamalawakma patan aran tiyenawa
6: hello hi mama jason higher studies solito oya pitarada kade yanne innona nan ekata hariyanne thailand e mokada ekata loku piyedamak yanne ne එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතය සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492. 0718132777.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: TB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා. තැකි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තොරන්නේ

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: දශම 4
3: දෙනම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

0: කොන්ඩට මැට්‍රන මැට්‍රන බෝල ඇස් දෙක
1: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි

හවස දෙකයි වෙනරි 48යි වෙලාව. ෆෝන් එකේ බැටරි වැස්සහමත් මට මෙසේජ් එකක් දාලා දැනුවත් කරන පිරිසක් තමයි මේ වෙලාවේ ඉන්නේ. හරි ශෝකනේ. නිකන් අර මේ ගර්ල් ෆ්‍රෙන්ඩ් බොයි ෆ්‍රෙන්ඩ් ඉන්ෆෝම් කරනවා වගේ නේද? වර්ජිනියා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. දැන් තමයි එන්න පුළුවන් වුණේ. ෆෝන් එකේ බැටරි වැස්සා කියලා තියෙනවා. හරි හරි, එහෙම දෙකටම ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා කියලා හරියටම දෙකටම මෙසේජ් එකක් දාන්න ඕනේ නෑ කෙල්ලේ. හාද කොහොම හරිවා දැන් අහනවානේ මට එච්චරයි. මම දන්නවා ඉතින් ආයිතින් මාර ලෝයල් ෆෑන් බේස් එකක් මට ඉන්නේ. කොච්චර මේ වැඩ තිබ්බත් කොහොම හරි වෙලාව හොයාගෙන එනවා. හදිස්සියවත් අතර මැද්දදී අන්න වුණොත් කියලා තමයි යන්නේ. අනේ ආදරණීයයි අප්පා. ඊළඟ සින්දු වඩත් එක්ක වර්ජිනියා, ඊට පස්සේ සුදු අම්මි අහගෙන ඉන්නේ. හලෝ ඉන්දි, ඔයාට මම මේ සුදු අම්මි කියලා කිව්වේ. ඔයා සුදුයිනේ, අනිතක කොහොමත් ඔයා අම්මියෙක්නේ නේද? කොයින්නවද ෂේර බබා? ආදරෙන් මතක් කරනවා චූටි කෙල්ලවත්. ඊට පස්සේ චූටි කොල්ලා නෂෝන්, එයා කෝ එයා ක්ලාස් ගිහිල්ලද නැත්නම් ඉස්කෝලේ ගිහිල්ලද නැත්නම් එයාව ගන්න යන ගමන්ද? කොහොමරි කමන්නේ ආදරෙන් එකතු කරගන්නවා. ආයා එන ගමන්ද? හරි අම්මී දූයි, ඊට පස්සේ ලොකු පුතන්ඩියයි, හා ඔක්කොමල්ල ආදරෙන් එකතු කරගන්නවා. මං හිතන්නේ ෂේර බබා ඔයා මට වොයිස් නෝට් එකක් රෙකෝඩ් කරන ගමන් ඉන්නේ නේද මැනිකේ? මොනවද කියලවන්නේ අද? ආන්ටි ඐ ලව් යූ. හරියට එහෙම කියලවනවා ෂේර බබා. මුවා ලව් යූ ටු. අම්මි ඉන්දිකා කියලාලු අද කිව්වේ, සුදු අම්මි නෙවෙයිලු. අම්මිට ආදරේට මම සුදු අම්මි කියලා කිව්වේ. හරිද මැනිකේ? ඊළඟට මාත් එකතු කරගන්නෝ ලස්සන සොංග එකට කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. තුෂාර ඉන්දික, හයි කොහමද? ඔයා නමේවල නෑනේ, පුළුවන් නම් ඔයාගෙන කියවන්න වගේ සීන් එක තමයි නේ මෙසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ නිරුෂාන්, ඒ වගේම සුනිල් ආනන්ද, මනෝජ්, රන්දික, තිරින මේ කටි ඔක්කොම මොරටු ඉඳන් අහගෙන ඉන්නවා. ඊළඟට අබුඩාබිවල සරත් අයියා, හලෝ ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා. මෙන්න මේ සින්දුවට බණ්ඩාරගම සචින්තක මැසේජ් එකක් දාලා. අද වයිෆ්ගේ බර්ත්ඩේ නේද? මහේෂිකා කොහමද? මහේෂිකා දැන් කීයද? එපා එපා, මට වයස කියන්න එපා. සුභම සුභ පන්දිනයක් වේවා කියලා ඔන්න මහේෂිකා ඔයාට වාගේ සචින්තක විශ් කරනවා. ලොකු පුතා ෂෙවෝන්, ඊළඟට චූටි දුව සහස්‍යා, ඒගොල්ලෝ ඔක්කොමත් මහේෂිකා ඔයාට ආදරෙන් විශ් කරනවා. මාත් විශ් කරනවා. සුභම සුභ පන්දිනයක්.

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්සර

0: මගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.7155.6044 වට්ස්ඇප් කරන්න.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
2: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිනි. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගාන සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බෝ. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙන බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න 0771 47 47 47 47 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
5: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙනෙන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 77 333.

0: किया था टॉप स्टोरी
1: कैगन लेते रत्नवाहन कीपैक गेटी अनुराग කෑගල්ල මොලකොඩ මංගලිකම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තවත් රථවාහන කිහිපයක ගැටී සිදු අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 10 දෙනෙක්. රියතුරු පුහුරු පාසලකට අයත් රථවාහන 7ක් පමණ එකිනෙක ගැටී අනතුර සිදුවෙති බවයි පොලිසිය පැවසුවේ. දැන් විදෙස් පුවතක්. බ්‍රිතාන්‍ය අක්‍රමාතේ කීර් ස්ටාමර් දුහරෙන් ඉල්ලා අස්වේ තිබෙනවා. ඔහු සේ ඉල්ලාස්වීම ප්‍රකාශයට පත් කනු ලැබුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. කම්කරු පක්ෂයේ නායකත්වයෙන්ද තමන් ඉල්ලාස්වන බවයි කීර් ස්ටාමර් එහිදී ප්‍රකාශ කළේ. ඔහු සඳහන් කළේ තම අග්‍රමාත්‍යවරයා ලෙස සියලු තීරණ

0: ගම්ලබේ රට පිළිබඳ සිතා පවයි. කම්කරු පක්ෂයේ නව නායකයෙකු තෝරාපත් කරගන්න අතුරු තමන් එහි නායකයා ලෙස කටයුතු කරන බවද කීර් ස්ටාමර් ප්‍රකාශ කළා. ඔහු කම්කරු පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වී අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 2024 වසරේදී. බ්‍රිතාන්‍ය ආර්ථික තත්ත්වයට විරෝධය පළ කරමින් පසුගිය සමය පුරා ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඔහුට පාර්ශ්ව රැසකින් බලපෑම එල්ල වුණා.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්ස.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6747 වට්ස්ඇප් කරන්න.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.71888492492 0.71111377 Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
3: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදිහ
5: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්න ජයග්‍රහක දහකටත් වැඩි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න.
6: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
7: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.11 8 32 1000. NIBM The City University, The place to be.
8: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණ ප්‍රශ්නයක්.
9: දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
8: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
10: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
11: ගන්නවා ලයිසන් එක.
12: දැන් හරිනේ අමාරු.
9: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
8: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
9: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
8: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
10: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ.
8: ඉතින් අවුරුදු 5ට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
10: 13.19ට
8: කෝල් එකක් ගන්නකො.
10: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
8: වැඩන ඉති නේද?
13: පාකිස්තානයේ අගනුවර මොකක්ද? 1. ඉස්ලාමාබාද්, 2. කරච්චි.
14: අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ජයලයින චමිතිනි රෝෂිකා.
15: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
14: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0.714 151 152ට දැන්ම WhatsApp කරන්න.
16: Siyatha Pocket Money.
17: හෙට උදේ 5යි කාලට 10:00.
16: අනුග්‍රහය 10:00.

0: कुलाक
1: और सैया तेरा टप्पी टप्पी
2: सैया हॉट एंड स्पाइसी विद सुधु कोची
0: हाँ वे सब पहाड़ में निकांग सुधु कोची और आते कर විනාඩි 27යි වෙලාව. ඉතාලියේ රබඩා. හලෝ. ඔයා මේ බාරගත්තු වැඩක් ලස්සන්ටම කරන කොල්ලෙක් කියලා ආරංචි වුණා. ඈ? අහගෙන තින්නේ. අහගෙන නම් ඉන්නේ මෙසේජ් එකක් දාන්න. මට හිතනවා හැබැයි ඔයාගේ තියෙන මේ ආඩම්බර කමට ආ සමහර විට මේ අහගෙන හිටියත් මෙසේජ් එකක් නොදා ඉන්න ඉඩ තියෙනවා. කමන්නේ මම මගේ හදපිරි මෙව්වෙක් මෙලෙස පුදකර සිටිමි ආ ඔයා මේ ලස්සනට වැඩ ටික කරලා තියෙනවා Thank you so much දක්ෂ කොල්ලෙක් වැඩක් බාර දුන්නොත් ආයි ඉතින් බෙල්ල කඩාගෙන හරි නේද කරන කොල්ලෙක් ඉතින් එනිසා මාරු සුපිරි Thank you so much. කමුණා හරි කියන්න ඕනේද? ඕනේ නැහැ. Noel Arts එකේ කට්ටිය hello. සියත අහගෙන වැඩ අගලක් කියලා තියෙනවා. මොකද්ද? ගෙවුන්නේ ඇරියට. සියත අහගෙන වැඩ අදත් කියලා තමයි කියලා තියෙන්නේ. කොමග මාන්ටි දයානිත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ දැරණියගල චමින්ද හයි චමින්ද මගෙන් අහලා තිනවා කොණ්ඩේ පාට කරාද ඔයා කියලා ඔවුනේ පොඩ්ඩක් ඉතින් දන්නද වීකෙන්ඩ් එකේ පොඩ්ඩක් නිකන් පාටක් දැම්මා දැන් නිකන්මම සුද්ධියෙක් වගේ ප්‍රතිචාර ලැබෙන්නේ එහෙමයි ආසයිද බලන්න ඈ ඉන්නක ෆොටෝ එකක් එවන්නම් හොඳේ කොමරි චමින්ද ඊට පස්සේ අහලා තියෙනවා පාට කරා විතරද කොට කරේ නැද්ද පාට කරලා කොට කරන්න ඕනි එතකොට තමා හැදිච්චකම තියෙනවා කියලා තේරෙන්නේ ඔයා කොහොමත් බටහිර පන්නටනේ අඳින්නේ නේද එනිසා මතක ඇතුව පාට කරලා කොණ්ඩේ කොට කරන්න කියලා තියෙනවා මංගෙමයි ගොඩාක් කොට කොණ්ඩේට ආස නැහැ මං චුට්ටක් දිගට කොණ්ඩේ තියනවට ආසයි හැබැයි දිගට කියලා අර කකුල් වල බිම ගෑවෙන තරමට දනිස්සෙන් පල්ලෙහාට කොණ්ඩේ තියනවට එහෙම ආස නැහැ ඒක කරදරයි මට මං ආසයි පොඩක් ෂෝල්ඩර් එකෙන් පොඩක් පල්ලෙහාට යනකම් කොණ්ඩේ තියනවට එම හොඳයිද නේද අර ඉතින් මට සෙට් වෙන්න එහෙමයි එක එක්කෙනාට තිය එක එක විදිහයි නේ එක්කෙනාගේ කැමැත්ත විවිධයි. හරි ඊළඟට මේ ගෝනපුල කුඹුකේ ඉඳන් මෙසේජ් එකක් දාලා තිබ්බ ගීතානි හස්මන් මෙන්ඩිස් දුව රේඛා දිනීෂා ඊළඟට පුතා රුචිර රුවන් සුරාජ් මුණුපුර ටිකේ ඉන්නවා තවේෂ් රිෂිනි ජේස් මේ ඔක්කොම අල්ලම ආදරෙන් එකතු කරගන්නවා කියලා තියෙනවා මකර සින්දුවක තිල්ලලා තිනවා මට පේනවා ඒ සින්දුවම නම් ෂුවර් නැහැ ඒ වුණාට මේ ටිකක් ඒ කාලේ සින්දු වලට කැමති වගේ කියලා මට හිතන නිසා මම තෝරගත්තා මේ සින්දුව ඔගොල්ලෝ වෙනුවෙන් දිනෝෂ් කර්ටන්ස් එකේ දමිත් මෙහෙට හොඳටම වහිනෝ කියලා මැසේජ් එකක් දාලා තියෙනවා මෙහෙට කියලා කියන්නේ ආ නෙළුවට ඇත්තද මොර සූරණ වැස්සක්ද ඔයාද වැඩද වැඩට යද්දි එද්දි පරිස්සමින් දෙමෙන්නේම නෑ හරිද

0: අරිගේ හරිම තැනට ගියහින්ද එල්ෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕන
2: එල්ෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතා
3: මේක තමා විස්තරේ දාන්න ඕන පත්තරේ
4: කොල්ලෝ කෙල්ලෝ

0: ත්‍රිමණ්ඩලය
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි හැල දෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
3: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි හැල දෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා.
0: බදන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය
4: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
8: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සික ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
9: සුබ දවසක්
10: අලුත් වෙලා
9: පහසු වෙලා තෑගි වැඩි වෙලා
0: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය ප්‍රයිම් රෙසිඩන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹ ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
11: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
15: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්.

0: හැට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: මේ දෙකක් දාගෙන එන්නද
4: ඇයි කන් දෙක පුරවල කන්නද
3: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
4: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට
5: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
3: නෑනේ අරේ වා
0: සින්දු සියතය
5: ගියක් සැපයි දවලේ
6: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
0: අනුග්‍රහය

Hiroshini online shop. Hi. ඔගල තහගෙන ඉන්නේ නේද කොටිකාවත් එනවා. ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තේන්නේ මම. ඔ. Thank you Sudhu. ෂෝඩි පුතාගේ ෆොටෝ එකකුත් තේවලා නේද? මොකක්ද එයාගේ නම? එයාගේ නම එවලා නෑනේ. සගලවන් සින්දු මැද්දෙන් හරි කියන්න පුළුවන් මට එතකොට.

0: ප්‍රශ්නයක් කරේ ඇයි
1: ඔමෙත් බබා
0: සමසයි මට තම මතකයි
1: ඔය හරි ආසයිලුනේ මාව අහන්න මේ ප්‍රෝග්‍රෑම් එක අහන්න
0: ටිකට් 9 සීක
1: අනේ චූටි පැටියා ආදරෙන් එකතු කරගන්න

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්.

0: මගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.1177388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි දරුවන්ගේ අනාගතයයි ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක්
4: නැහැ. කමර්ෂල් බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවලට වැඩිපුරියක් සමග උපරිම ආරක්ෂාවක්, කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්, කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්, රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරම්භන්න.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. David Peters Motor Company Private Limited with
7: this වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.
10: සුබ දවස.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
11: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0.1155.411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
12: ඔෆිස් එකේ බයික් එකේ ඇවිල්ලා වැඩ කරන මිනිහයි, බස් එකේ වවුල් න්‍යායෙන් ඇවිල්ලා වැඩ කරන මිනිහයි දෙන්නේ
13: ෆ්‍රෙෂ් පිට වැඩ කරන්නේ.
12: මම ෆ්‍රෙෂ් පිට වැඩ කරන්නේ.
13: ඒ කියන්නේ මම ෆ්‍රෙෂ් පිට වැඩ කරන්නේ.
12: ඒකනේ. එහෙම කරලත් නේද.
14: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
15: අනු 8.74 ගම්ප

0: Theatre Top Story.
1: මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුට රැඳවුම් නියෝග. කොටහෙන 6වන පටමගේ ප්‍රදේශයේදී අයිස් සහ හෙරොයින් තොගයක් සමග අතරංගුවටගත් පුද්ගලෙකු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයේ පොලිසියට අවසර ලබා දී තිබෙනවා. ඒ සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 944ක් සහ හෙරොයින් ග්‍රෑම් 215ක් සමග සැකකරු අතරංගුවටගනු ලැබුවා. මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් 650,000ක් සැකකරු සතු තිබී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. සැකකරු කොටහෙන ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්. දැන් තවත් දේශීය පුවතක්. රක්මාන නගරයේදී අලියකු පහර දීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. අනතුරු සිදුවැත්තේ ප්‍රදේශයේ විහාරස්ථානයක පෙරහැරක් සඳහා රැගෙන ආ අලියකු ජලය පෙවීම සඳහා විහාරස්ථානය අසල ඇලකට රැගෙන යාමේදී අනතුරෙන් ඇත්ගෝවා සහ ඔහුගේ සහායකයා මිය ගියා. ඔවුන් අවුරුදු 22 සහ 45 වයස්වල පසු කිතුල්කල ප්‍රදේශයේ පදිංචි කරුවන්.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

ගාලෙ මදු ඔයා මගේ නේ කියල ටයිප් කරල වෙලා තියෙනවා. මමද ඔයාගේ හරි හරි සියතහන ඔයත් මගේ නේ. ඊජි අනුර පුසලාවේ ඉඳන් අහගෙන ඉන්නවා.

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047ට වට්ස්ඇප් කරන්න.
1: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
2: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් මෝවන ස්ථාන නැති කර ගන්න. මේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු වර්ධන ඒකකයේ පණිවිඩයකි.
1: ඩෙංගු මාරාන්තිකයි.
3: බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0.115411411 නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
4: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
5: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBT පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
6: කොකෝ ෆ්‍රයි RBT පොල් තෙල් 60 වසරකට වැඩි
7: විශ්වාසය.
8: 800 වසර පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
12: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරු පෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්.
13: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
14: හයි, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
15: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.71 92 492 0.71 92 377
16: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
17: මොකක් හරි 3-wheel එකක් ගන්න ඕනේ.
18: මොකක් හරි නෙවෙයි 3-wheel එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
19: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය David Pierce Motor Company Private Limited වෙතින්.
8: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
4: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
13: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
1: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
3: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
9: සියත පොකට් මනි
12: අනුග්‍රහය.
0: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. දෙවනි සිකුරා අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. Rating Agency BBB- Stable Outlook.

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් එන්නවා
2: හොදත් අබ්දරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාෆස්ටයි අපිත් හන්න සීත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේයෝ
1: ජපන්
5: රොමේනියා එවැගේම ඩුබයි
0: ලෝකෙටම එකයි සනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු

අවසහතර අය වෙලාඩි විසිතුන අය වෙලාව සුදු කොච්චි අක්කේ මම දුම්බර අයේෂා ඔල රිසල්සාවනේද මට අමතක වෙලාන තිබ්බේක ඉතින් කොහොමද වැඩේ ගොඩද කොමට කියලවන් මං ආසාාවෙන් බලාගෙන ඉන්නවා ඒ දෙකයි බී දෙකයි සීතුනයි ඇස් දෙකයි අයිති මූුණ බැරි වෙලා හොඳයි හොඳයි ඔය ඇති පාස්ට කෙල්ලෙ කොහොම හරි ඉතිං අපසටක ඉන්න පා ඔය ඔයටඩි බලාපොරොත්තු වනාද හරි කමන්න දැන් ඒකට දුක්වෙලා වැඩන්න හරිද දැන් ඊළඟට මොනාද කරන්න ඕනි කියලා හිතලා ඒකට හොඳට රෙඩි වෙන්නයි තියෙන්නේ හරිද ඔය ගානින් වැඩේ ගොඩ දාගන්නත් බැරි වෙච්චයි ඉන්නේ ඉතින් ඒ නිසා ඔයා ඔයා ගැන සතුටු වෙන්න හරිද දුක්වෙන්න පස්තවෙන්න ගත්තොත් බබා වෙන්න දිගටම දුක්කවේ පස්තවි තැවි ඉන්න තිය නිසා මට නං ඔය ඇති හරිද හැබැයි ඒලෙවල් සලට ඔයිට වැඩිය මහන්සි වෙමු හා එතකොට හොඳම රිසල්ස්වලට යන්න පුළුවන් හරිද ඔන්දරමෙක් වගේ මට පොරොන්දු වෙනවා දේලවල් හොඳටම ගොඩ දා ගන්නවා කියලා. හාද? හා නේද? මන් දන්නවා. ඔයා ඉතින් මං කියන දේ අහනවා නේ තාත්තා කියන දේ අහනවා වගේව. එහෙනම් පොරොන්දු වෙනවා කියලාත් එවලා තියෙනවා. ආදරේ හොඳට ඉගෙනගෙන හොඳ ලොක්කියෙක් වෙන්න ඕනේ. හරි? එතකොට තමයි මමයි එතකොට වාගේ ආදරණීය තාත්තයි අපි ඔක්කොම සතුටු වෙන්නේ. හරිද? ඉළඟට මේ කෙවල මෙසේජ් එකක් දාලා තියෙනවා කිඹුලගේ පුතත් ඕලෙවල් කරලනි මම හිතුවේ නෑ කිඹුල ඔයාට පුතෙකුත් ඉන්නවා කියලා ඕලෙවල් කරන වයසේ බලන් යද්දි නේද අංකල් කිඹුල කියලා කියන්න ඕනේ කොමහරි ඒ තියෙනවා එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි ආයකකට විතරක් පොඩ්ඩක් එහෙට වෙලා මෙහෙට වෙලා තියෙනවා නේද වව් කන්ග්‍රැචුලේෂන්ස් තාත්තයි පුතාටයි දෙන්නටම සුබ පතනවා එක එක්කෙනා ඉතින් මේ එක එක රිසල්ට්ස්නේ ගන්න කොහොම හරි පාස් වුණත් ෆේල් වුණත් නේ අනාගතය ලස්සනට හදාගන්න පුළුවන් ඒ නිසා බය වෙන්න එපා දුක් වෙන්න එපා පස්තවෙන්න එපා අරගෙන තියෙන රිසල්ට් එක ඒක සතුටින් බාර ගන්න කොමාරි අදින් පස්සේ හෙට ඉඳන් ආයේ අලුතින් තමන්ගේ ටාගට්ස් වලට යන්න මහන්සි වෙන්න ඒක තමයි කියන්න තියෙන්නේ අසිත ඔයත් අහගෙනද අද කිඹුලගේ උපන්දිනේලු දෙන්නම එක ළඟ ඉඳන්නේ ෆෝන් දෙකෙන් බොරුවට මෙසේජ් කරන්නේ ඇත්ත කියන්න ඇත්ත කියන්න ඇත්තටම අද කිඹුලගේ බර්ත්ඩේද හොඳ වෙලාවට කිව්වේ නැත්තම් මන් දන්නේ නැහැ ජනම්දින් මුබාරක් සුබම සුබ උපන්දිනයක් වේවා many happy returns of the day කිවෙන උපන්දිනේද කියලා මං අහන්නේ මොකද ඕ ලෙවල් කරන වයසේ පුතෙක් ඉන්නවා කියන්නේ අනිවාර්යෙන් ඉතින් නේද හතලිහ පැනලා කොමරි ගොඩාක් ආදරෙන් යාළුවට විශ් කරනෝ අසිත ඒ වගේම අනිත් යාළුව සෙට් එකම ඒ වගේම මම අපි ඔක්කොම හොඳ මේ ඉනත් අරවානේ මේ මෙසේජස් දැක්කහම කොමහරි අපිත් අහගෙන ඉන්නේ අපෙත් කිඹුල්ලු දෙන්නෙක්ම ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තිනවා සම්පත් අනුරුද්ධ වෙන්න ඕනේ මේ අනේ අනුරුද්ධ ජයසිංහ ඔය නම වගේම තියෙන නමක් තව තියෙනවා සම්පත් මොකද්ද අයියෝ ඒ නම අමතකුණානේ කොහමද එයත් අහගෙන ඇත්තේ එයාවත් ආදරෙන් මතක් කරනවා ඒ වගේම මේ අනුරුද්ධ ජයසිංහ ඔයාව තාදරෙන් එකතු කරගන්නවා. ධනුෂ්ක ඔයත් මේ මගෙන් අහලා තිබ්බා. මාත් ඔයාගේද කියලා. නේ මගේ නේ සින්දු යනකොට
ඉට පස්ස මාතතින් වා අවස්සන්න අහලෙව්වා ඇයි නැද්ද කියලා. කොල්ලට හරි හැපීති. අද දායි පාටියක් නේ සුදුකොච්චි මෙහෙම ඇහුවනි කියලා. ආදරේ ආදරේ ඉතින්.

පස්සේ නෑ කියලා හිතන්න එපා මේ මං ඉන්නේ කියලා තරිඳු මෙසේජ් එකක් දාලා තියෙනවා. ආ තරිඳු, තරිඳු කියන්නේ සඳනනේ ඈ. අපිත් ඉන්න ඔෆිස් එකේ තරිඳු කෙනෙක්. හා එයාස නැහැබෑට තරිඳු කියලා කියනවට. එයාස යගේ නමේ දෙවෙනි කෑල්ලට. කවුද කියලා දන්නවද? ආ කියන්නද? එකෝ එපානේ ඈ. දැනගන්න ඕන මෙසේජ් එකක් දාන WhatsApp මෙසේජ් එකක් මං කවුද කියලා කියන්නම්. හරි? දැන් ගන්නවා චුටි බ්‍රේක් එකක්. වෙලාව 7:04 වෙනාඩි 33.

0: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
1: කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
3: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සු.

0: ආර්.බී.ඩී. පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කොකෝ ෆ්‍රයි සතුට රසය ගෙනෙන ගුණය. ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0112832000 NIB the City University the place to be.
3: City Board සමාජිකයන් සඳහා කගිල්ස් ෆුඩ්සට් වෙතින් මෙගා වට්ටම්. Astra ඉතිරි රුපියල් 325යි. රේණුකා පිටිකල පොල්කිරි ඉතිරි රුපියල් 320යි. Stewards Rosa කහටතේ ඉතිරි රුපියල් 190යි. Lysol Floral Disinfectant ඉතිරි රුපියල් 175යි. කගිල්ස් ෆුඩ්සට්
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකේ.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
6: ඇලුමිනියම් ඕනතරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: වෙලාවකට හිතෙන්නේ නැද්ද? ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා. හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහෙනි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේරු. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0112200 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
8: මතකද ඒ ඇස් දිහා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

ෂෝක් මියසික් නෑන මේ අද මට කේක් ගෙනල්ල දෙනවා කියලා කිව්වන එක්කෙනෙක් මට අමතක වෙලා තිබ්බේ. ඒ වුණාට එයාට මතක් වෙලා එයා මට මෙසේජ් එකක් දැම්මා ඔෆිස් එක ළඟටම ගෙනල්ලා දෙනවා කියලා. කාර්තික බර්ත්ඩේ එක තමයි තිබ්බේ නේද ෂනු? කාර්තික බර්ත්ඩේ එකට ෂනු මේ කොහොමහරි මට වෙනම කේක් අයින් කරලා ඒක අද ගෙනත් දෙනවයි කිව්වා. දැන් කොහොමහරි අද ඇවිල්ලා මෙතන අපේ ඔෆිස් එක හොයාගන්න බැඩුව වැඩේ පොඩ්ඩක් එහෙට මෙහෙට වුණා. මං ඊට පස්සේ කිව්වා ඕනේ නෑ කෑව වගේ තමයි කියලා. නෑ ඒක හරියන්නේ නෑ කියලා. දැන් ඔන්න හෙට ගෙනල්ලා දෙනවලු. මට තියෙන ප්‍රශ්නේ සෙනසුරාදා නේද තිබ්බේ බර්ත්ඩේ. හෙට වෙනකොට පුස් කාලා තියෙද? ඈ එහෙම නිකන් නෑනේ. ඈ එහෙමුණත් කමක් නෑ. ඔන්න ඔහේ අපේ ඔය නිශාන්ලා නිලපොල්ලා එහෙම ඉන්නේ කවන්න බැරියයි. පුස්කාපුවා වුණත් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෑ. කේක්නේ ඔන්න ඔහේවලා තියන්න. කොමාරියා ෂනුගල්ගේ තාත්තගේ බර්ත්ඩේකට මහනුවර ජයනාර්ථොත් මේ දැන් විශ් කළා. ජයනාර්ථ ඉතින් කාගේ හරි බර්ත්ඩේ එකක් කියපු ගම තග්ගල විශ් එකක් එවනවා. හොඳ කොල්ලා. එවගේම දිනුක සිල්වා හලෝ කොමද කොමද ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට කවුද මේයා? මට කවි දෙක තුනක් ඇවිල්ලා තිබ්බා. මට හොයාගන්න බෑනේ දැන් පොඩ්ඩක් ඉන්න බලන්න. තනියෙන් ෆින්ලන්ඩ් ඉඳන් මාව අහගෙන ඉන්නවා ෆර්නෑන්ඩෝ. ෆර්නෑන්ඩෝ ෆර්නෑන්ඩෝ ටට ටට ටට එමෙ තීරෝනේ සින්දුවා. කොමාරියා යන්න යනවද සාං එක දෙන්න ප්ලීස් ප්ලීස් ප්ලීස් කියලා තියනවා. මේ අනිලාන් හෙට ආරච්චික සින්දුවද? පුළුවන් ඉන්න බලන්න. මම මේ රෙඩි කරගන්න ගමන් ඉන්නේ. ඇයි වා ඒකට ආසයිද? මාත් ආසයි. ඒක තියෙනවා සමහර මේ බොළඳ වචන වගේ කියලා හිතනට මහා අමුතු රහක් තියෙනවානේ. කිලෝ ගානට දුක් විඳපු හිත අන්නේ ටික එහෙම නේද? පතොක් කතාවක් තියෙනවා. අමුතු අමුතු වචන හැබැයි ලස්සනයි නේද? ඉතින් ආදරෙන් එකතු කරගන්නවා. ෆින්ලන්ඩ් වලින් අහන එකම එක්කෙනා නිසාවත් මේ සින්දුව දෙනවද කියලා අහලා තියෙනවා. ෆින්ලන්ඩ් වලින් අහන එකම එක්කෙනාද ඔයා? මම මේ කල්පනා කරන්නේ වෙන කවුරුත් මෙසේජස් දාර නැද්ද කියලා. ඔයාට හිනා මං කියනේ වැඩනේ. හරි ෆින්ලන්ඩ් වල මගේ යාළුවෝ ඉන්නවා. ඒ වුණාට ඔයා කියලා තියෙනවනේ එකම එක්කෙනා ඔයා කියලා. අපි ඒ ගැන තව තර්ක කරන්න නැතුව අපි සින්දුව අහමු. අයිට කලින් මතක් කරන්න ඕනේ දිනුක කියලා තිබ්බා අනු අක්ක ඊළඟ සින්දුවට එකතු කරගන්නෝ කියලා. එහෙනම් දිනුක ගෙල්ලීමත් ඉෂ්ට කරන්න ඕනේ. ඊට පස්සේ අම්බලංගුඩ ගවේෂ් ඔයයි ඔයාගේ චන්දන අයයි එකතු කරගන්නවා. මොකද චන්දනයට වෙලා තියෙන්නේ සරම කොළේ දාගෙන ඔෆිස් එකේ වැඩ සීතලයි කියලා. හරි ශෝකනේ. මහරගම චින්තා ඔයා මට කවියක් කියවලා මේ තියෙන්නේ. නමට සැර වචනයක් වුණාට ඔබගේ නමේ වචනය දෙවෙනි වෙන්නේ නෑලු අපේ සුදු කොච්චි කාට දෙවෙනි දෙකේ ඉඳන් පහ වෙනකන් අප සනසන සුදු කොච්චිගේ සිනහව රැඳේවා හෙට දිනේදී මුවගේ ඔබගේ. එක කවියක් කියලා කිව්වට කවියක්මත් නෙවෙයි. එවනාට ඉතින් ලස්සනයි.

thank you. Mwah. ඉල්ලංගට කළුආරච්චි මෝඩර්ස්ගේ කටය තහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. මෙලින්ද සශික්ක ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම වලස් මුල්ලේ ලක්ෂාන් ඉන්නවා. අල්බෝ මුල්ලේ සංජීව ඇතුළු කොල්ල සෙට් එක රන්වින් එකේ සෙට් එකම ආදරෙන් මතක් කරනවා. ඊළඟට කඩවත කාමකෝ එකේ කටය තහගෙනලු ඉන්නේ. උදේ ඇතුළු සෙට් එක ආදරෙන් එකතු කරගන්න මේ කවිය තාම හොයාගන්න බැරි වුණා. එනිසා මම යනවා ඊළඟ සින්දුවට. රුමේනියාවේ දිනේෂ් ඔයත් හිටියානේ.

වෙනුක කියලා තියෙන මේ 90ක්ක බැලින්නම් රොමේනියාවේ 90 නේද? දැන් ඒක ක්ලියර් කරගත්තේ. 90 ඉතින් ඒ කලින්දම මගේ යාළුවනේ. අස්සේ තමයි දන්නේ දිනුක ඔයාගේ මල්ලි කෙනෙක් යාළුවෙක් කියලා. ඔ ඔ

0: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071-555-6047 වට්ස්ඇප් කරන්න.
1: සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011-7383-388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: ජාවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක්
4: නැහැ. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-77732

0: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
1: commercial bank වෙනු මේ ස්ථාවර තැන්පත් වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පත්ක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක් combank digital හෝ flash app එක භාවිතින් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න
2: platina 100 stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන් DRL headlight anti skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of වැඩකාරයා David Peters Motor Company Private Limited
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව pure mobile app එකේ නොමිලේ බලන්න
4: SLT Mobitel pure TV නිල විකාශක
5: ඔෆිස් එකේ බයික් එකේ ඇවිල්ලා වැඩ කරන මිනිහයි බස් එකේ වවුල් න්‍යායෙන් ඇවිල්ලා වැඩ කරන මිනිහයි දෙන්නේ
6: ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න
5: ඕන ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න
6: ඒ කියන්නේ මම ෆ්‍රෙෂ් පිට වැඩ කරන්නේ
5: ඒකනේ එහෙම කරලත් නේද
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
8: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
9: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
11: අනුවටයි 0.4න් මේකමුවට සියතර FM
12: කයි කොණ්ඩිට මැච්රන බෝල ඇස්තක
13: Theater, hot and spicy with Sudhu Kochi.
6: How is the part of Vinadi Hatharai Thin? I'm going to go to the house. I'm going to go to the Father's Day. I'm going to go to the house. I'm going to go to the house. I'm going to go to the house. I'm going to go to the house. මේ ඉල්ලල තියෙන සින්දු අතර මේක තිබෙන්නේ නැහැ. හැබැයි ගිය සතියේ අපේ මෝර්නින් ෂෝ එකේ විශේෂයෙන්ම මේ සින්දු ගැන කතා කළා. මල්කාන්ති නන්දසිරි මහත්මියගේ ලස්සන සින්දුවක් අපි පොඩ්ඩක් AI යූස් කරලා අලුත් තාලෙට හදලා තියෙන්නේ. මොකද ඒ පරණ වර්ෂන් එක සමහර වෙලාවට මේ වගේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් වල ප්ලේ කරන්න අමාරු තත්ත්වයේ තියෙන නිසා අපිට සිද්ධ වුණා ඒක පොඩක් අලුත් තාක්ෂණයක් එක්ක වෙනස් විදිහට හැඩ කරලා ගන්න. ඉතින් සින්දුවේ තේරුම ගැන, එතකොට තාත්තා කෙනෙක් ගැන, දුවෙක්ට තියෙන හැඟීම් ඒ ඔක්කොම විස්තර බොස් ලස්සනට එදා ඔබට දැනගන්න හරි ලස්සනට ඒ ගැන කිව්වා. මං හිතන්නේ අහපු අය ඇති ගොඩාක් අය. ඉතින් මිස් වුණා නම් ඉතින් සොරි තමයි. කොහොම හරි ඒ සින්දුව රස විඳින්න පුළුවන්. දැන් ඉතින් දිගටම සියතෙන් රණාජි තමයි මේ සින්දුව අපිට හදලා දුන්නේ අලුත් තාලෙට. ඉතින් මං හිතුවා අද ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න ඒ සින්දුව තෝරගන්න. ඒ නිසා ඒකෙන් තමයි වැඩේ ඉවර කරන්නේ. ඊට කලින් මට ලස්සන කවියක් කියවලා තියෙනවා. ඒ කවිය කියවලා යන්න ඕනේ. මම මේක තමයි මෙච්චර වෙලා හෙව්වේ. හීන් හඬින් මයික්‍රෝෆෝනියට ලඟ වී මුළු රටම එකම පවුලක් කරමින් සිනහවක තියෙන අරුත කියෝ සුදු කොච්චියක් ඒ සවන් දෙන අයට ඔබ දුර රටක ඉන්න කෙනෙක් නෙවෙයි ළඟම ඉන්න යාළුවෙක් හිතේ බර නිවන මහෝෂධයක් සද්දට ඇහෙනේ සුදු කොච්චි නාදය අදටත් අපේ මතකේ ලියවි කාලේ කොච්චර ගෙවුනත් ඒ හඬේ මිහිර තාමත් දැනෙනවා එහෙමයි ඉවර කරලා තියෙන්නේ මේක එව්වේ කවුද කියලා මම මේ හොයන්නේ ඉරෝෂණීද නම නැහැ හරියටම මට එවලා ඒ වුණාට ආදරෙන් එකතු කරගන්නවා හරි ඉරෝෂණී තමයි මං කලින් ඔයාගෙන කිව්වා නේ විස්තර කියද්දි ඔයාවයි පුතාවයි ආදරෙන් එකතු කරගන්නවා කියන්නේ නේද හරි එහෙනම් ඒ ඔක්කොමත් එකතු කරගෙන ඒ සින්දුව දීලා මම යනවා අපි හෙට හම්බෙමු තාත්තේ මේ සින්දුව ඔයාටත් එක්ක අපි ඊ පොඩියට සැමරුවා ඉතින් ෆාදර්ස් ඩේ එක අම්මයි තාත්තයි මායි සින්දුවක් දෙන්න පුළුවන් උනේ අද. තාත්තේ ආදරෙයා.

එනං හෙට හම්බෙමු. ගංගාගේ සුදු කොච්චියා.

0: किया था टॉप स्टोरी।
1: ලක්ෂ්මන් ්‍යාපාට එරෙහි නඩුවක් කල්යයි. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් ්‍යාපාභේ වර්ධන ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවක් අද කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගනු ලැබුවා. නඩුව අද කැඳවූයේ කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙලි ඉදිරියේ. එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා. වැඩිදුර විභාගය සඳහා නඩුව ජූලි මස 30 වනදා කැඳවන ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ. අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත් 11ක අතිරේක පළකිරීම තුළින් රජයට රුපියල් 17 ලක්ෂයකට අධික අලාභයක් සිදු කිරීම සම්බන්ධයෙන් නඩුව ගොනු කර තිබුණා. දැන් තවත් දේශීය පොතක්. අස්වැසුම දෙවනදීරට අදාළව ප්‍රතිලාභහිඟෙනී දීමනාව හෙට බැංකු ගිණුම් වෙත බැරකිරීමට නියමිතයි. දීමනාව හිමිවන සංඛ්‍යාව 2,70,025 දෙනෙක්. ප්‍රතිලාභහිඟට සිය දීමනාව හෙට සිට ලබාගත හැකි බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ. සියතමි ළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2

0: Padang.
1: Howdy Makelu.
2: Howdy, howdy Sandy.
1: Howdy Charlie.
2: උදව් කරන්න අස්ස අපිටේ තියෙන මල්ලබිමට බාගන්න.
1: මොනාද මල්ලි ගෙනයි?
2: මේ මල්ලි තියෙනවා සැන්ඩි ගොඩාක් දේවල්.
1: ගොඩාක් දේවල් මට තෑගි ගෙනල්ලා.
2: තෑගි. තෑගි ගෙනල්. ඔයාට තමයි මේ ඔක්කොම ගෙනාවේ. ඔයාට මේ මල්ලි තියෙන සේරම ගෙනාවේ ඔයාට. මේකේ තියෙනවා මේකේ ගොළු බෙල්ල වගේක් තියෙනවා. ඊට පස්සේ සෙලෝ ටේප් වගේක් තියෙනවා. එතකොට මෙතන තියෙනවා මේ කුරුළු කූඩු වගේක් තියෙනවා. ඊට අමතරව කුරුළු බෙටි වගේක්
1: තියෙනවා.
2: ඔයාටම කියලා නේ
1: චාලිගේ කරේම තියාගන්න.
2: එහෙම කරන්න එපා සැන්ඩි. මං ඔයාටම කියලා ඔයාම වෙනුවෙන් මේ ටික එකතු කරගෙන ආවේ.
1: හරි
2: මහන්සි. ඊයා
1: ඊයා
2: කොහොමද ඊයා කියන්නේ?
1: බෙටි.
2: ඔව්
1: කුරුළු බෙටි.
2: ඔව්
1: ගොළු බෙල්ලෝ.
2: ඔව්
1: ඇක්ක
2: නෙවෙයි. ඔයාට කියලා ඔයා දන්නේ නැහැ මේ වටිනකම්.
1: ගණන්ද
2: මේ වෙන ගණන් මේවා.
1: ඕ
2: සෑහෙන මේ වටින දේවල් ටික. ඔන්න ඕකනේ කියන්නේ මණික් ගලේ පා හැපුණත් සැන්ඩිගේ නොදනි මණික කියලා කියන්නේ.
1: එහෙම නෙමෙයි. ඉතින් කුරුළු බෙටි අපේ ගමෙත් තියෙනවා. මං ඉන්නේ බෝඩි මෙත් තියෙන. එතකොට ගොළු බෙල්ල ඕන තරම් ඉන්නවා.
2: ඒකනේ මං කියන්නේ මණික් ගලේ පා හැපුණත් සැන්ඩිගේ නොදනි මණික කියලා.
1: බලමුකෝ. ඔච්චර
2: වටින කීර දේවල් මේ ලෝකේ ලොකු ඉල්ලුමක් තියෙන මේ තෑගි ටිකක් මං ඔයාලට අරගෙන
1: ආවා. බලමු
2: බලමු. බලමුකෝ මං කියලා දෙන්නම්කො මේ වටින ඔයාලා මේ මෙතන මේ සෙල්ලමට අරගෙන මං කියලා දෙන්නම්.
1: කියලා දෙන්නකෝ. හොඳට කියලා දෙන්න ඕනේ හැබැයි අද.
2: නෝනේ හන්ද වෙනකම් මම බලා ගන්නම්කො.
1: ඒවා මකලෝ කියලා දෙද්දී මම කියලා දෙනවා FC ලීසින් ගැන. පැයෙන් ලීසින් අනුමත කරගන්නේ කොහොමද කියලා අපි අද කතා කරනවා.
2: එහෙනම් ඉන්දෝඩ හවස් හය අමාරු වෙනකන් ඈ ලාඩන් එක්ක. හොඳ ලාඩන්.
1: හන්ද ජාමේ.

0: අම්මච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසීලා සමරවීර.
2: ඩෙංගු රෝගය සෑදීම සඳහා මිනිසා, ඩෙංගු මදුරුවන් සහ වෛරස් කාණ්ඩ අප පරිසරයේ තිබිය යුතුය. ඩෙංගු මදුරුවන් අප පරිසරයේ සිටින්නේ වර්ග දෙකකි. ඊඩීස් ඊජිප්ටයි සහ ඊඩීස් ඇල්බොපික්ටස් යන මදුරු වර්ග දෙකකි. ඩෙංගු වෛරස් කාණ්ඩ හතරක් තියෙනවා. 1, 2, 3 සහ 4. ඒ නිසා අපට ජීවිත කාලය තුළදී ඩෙංගු රෝගය 4 වතාවක් වැළඳිය හැක.
1: ඩෙංගු මාරාන්තිකයි.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදිහට 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
1: SLT Mobitel Pure TV නිල විකාශක.
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. බලන්න බට මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකෙන්දල මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
3: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
4: ගන්නවා ලයිසන් එක.
5: දැන් හරිනේ අමාරු.
2: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාළගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
6: අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
7: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
8: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
9: කොකෝ ෆ්‍රයි RPD පොතල් 60 වසරකට වැඩි විශ්වාසයේ
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
11: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
12: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000. NIBM The City University, the place to be.
13: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා TV, fridge, washing machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න දිනන්න.

0: මේ චාලිගේ මූණේ වෙනසක් තියෙනවා පේන්නද ඔයාලට?
1: පොඩි වෙනසක් තියෙනවා.
0: ෆේෂල් එකක් දාලා.
1: ඒක තමයි.
0: ඕ
1: මොනවා කියන්නේ? ගොළු බෙල්ලන්ගේ?
0: නෑ. ගොළු බෙල්ලන්ගෙන් නෙමෙයි.
1: එහෙනම්
0: මං කියලා දෙන්නම්. ඔයාලට තාම ෆේෂල් නැත්තම්.
1: මඩබ.
0: ඒ ලස්සර වෙන්න කැමති නැද්ද?
1: මඩ වගේ ලස්සර වෙන්න බෑ.
0: ඔයාටද ලස්සර වෙන්න අමාරුයි. මොන කොලත් ටිකක් අමාරුයි ලස්සර කරගත්ත. ඒක වෙනම කතාවක්. වෙයි මේ කැමති නැද්ද ලස්සන වෙන්න?
1: මං කැමති. ඒ වෙනට ඔය වගේ ජාති වලින් ලස්සන වෙන ආස නැහැ.
0: ඒවෙන් තමයි ලෝකෙ මේ මිනිස්සු ලස්සන වෙන්නේ. ඔයාලා මේ ඊ අයිය කිව්වට ඔයා දන්නවද? ලෝකේ ඉහළම මට්ටමේ වියදම් අධිකම ෆේෂල් එකක් තමයි කුරුළු බෙටි ෆේෂල් එක. ඊයා කියන්නේ එහෙම මේ දැන් ඔයාව හාන්සි කරලා තියලා කුරුල්ලන්ට එන්න කියලා බෙටි ගහපන් කියලා කියන්නේ නැහැ. එහෙම නෙවෙයි. ඊයා කියන්නේ ඔයා හිතුවද මේ හිටගෙන ඉඳ ලයිට් කඩේ වයර් යට හිටගෙන උඩ බලائے කපුට එනවා.
1: මර්චස්
0: බින්දා කෙලනවා. චෝක් කියලා මේ මූණේ අතු. එහෙම කරන්නේ
1: කොහොමද? ඒක ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවද ඒක කරන්න?
0: කුරුළු බෙටි එකතු කරලා ඊට පස්සේ කුරුළු බෙටි පවුඩර් එකක් බවට පත් කරනවා. ඒ පවුඩර් එක බවට පත් කරන අතරතුරේ
1: ගඳ
0: ඒක නැති කරනවා. ඒක නැති වෙනවා. ගඳ කියන එක නැති වෙනවා. මොකද ඒක ස්ටෙරිලයිස් කරලා UV කියන්නේ මොකක්ද ඒකට කියන්නේ? ඒකේ තියෙන අදෝ රක්ත කිරණ අයින් කරලා එහෙම ලොකු ප්‍රොසෙස් එකකින් තමයි ඒක හදන්නේ.
1: ඉතින් ගණන් ගොඩා.
0: හරි ගණන් ලෝකේ දැන් ඔය මේ ඔයාලා ලස්සනයි කිය නරඹන සෙලිබ්‍රිටීස්ලා ගොඩාක් හොරේ කුරුළු පිටි ගා ගන්නවා බුදි. රාට ගා ගන්න අර විදියට ඈ. මේ ප්‍රොසෙස් කරපු පවුඩර් එක ඊට පස්සේ මේ පවුඩර් එක අරගෙන ඇවිල්ලා ඊට පස්සේ හරි ලේසි වැඩක් තියෙන්නේ. පවුඩර් එක ෆැක්ටරියේ ඒගොල්ලෝ හදලා දුන්නාට පස්සේ තියෙන්නේ පවුඩර් එක වතුරත් එක්ක කලවම් කරලා හොඳට මූණේ උලාගෙන
1: පැයක් විතර ඉන්නවා.
0: ටික වෙලාවක්. පැයක් නෙවෙයි,
1: විනාඩි 20ක්
0: සාමාන්‍යයෙන්. ඔය විනාඩි වලින් යම් වෙලාවක් ඒක මූණේ තියාගෙන ඉඳලා
1: සෝදා
0: මූණ සෝදලා හරිනවා. මං කියනවට ඔයා කරලා බලන්න.
1: පවුඩර් එකක් එපා.
0: ඒක ගණන් ඒක ගෙන්න ගන්න අමාරුයිනේ. ඔයා නිකන්
1: ඔෆිස් එකෙන් එළියට බහලා උඩ බලාගෙන
0: ඉන්න පොඩ්ඩක් එකතු කරගන්න. මාදරයක් අරන් ගිහිල්ලා කුරුල්ලන්ගේ පස්සේ යන්න මේ වගේලා එකයි.
1: එහෙම ඕනේ නැහැ.
0: තුනයි කියලා හැම අල්ලගන්න.
1: ඒ කියන්නේ දැන් අපේ ඔෆිස් එකෙන් එළියට බැස්සම එහෙම ඕනේ නැහැ.
0: බිම තියනවද?
1: නැහැ.
0: අවුඩ් කරලා කුඩු. නිකන් උඩ බලා කිරියට හරි නේද?
1: කෙලින්ම මූණට වැටෙනවා.
0: කෙලින්ම හරි හරි. මේක උණුනේ ෆේෂල් එක දා ගන්න පුළුවන් නේද?
1: ඔව් කිසිම රසායනික ද්‍රව්‍ය කිසිම දෙයක් නැහැ. පියෝ කුරුළු වෙයි.
0: පටස් ගාලා. පටස් ගාලා වැටිටකවා. ටක් ගාලා අතුල්ල ගන්නවා මූණේ. පුළුවන් සවා කරලා බලන්න.
1: කරලා බලන්න
0: ඔයාව.
1: මේවත් හරියයිද කියලා බලන්න.
0: මේවත් ලස්සර වෙයිද කියලා බලන්න. බැරිමොත් කුරුළු බෙටි බෑන. ගොබ්බෙට්ටක් හරිය අතුල්ලලා බලමු මේක පොඩ්ඩක්. ගොඩ දා ගන්න පුළුවන්.
1: බලමු. Thank you මකොල.
2: රන්ඩන්.

0: ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
3: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77.
6: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: ඔබන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්‍රේ.

0: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පාලට වශී වෙන්න ෆිනිසිං මහලක් නම් කලරක් තමයි.
1: මාසෙම කරන වියදම් කොම්බැන් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනාගන්න කොම්බැන් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනාගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩිය. අවසන් දිනුම් මැදීමෙන් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න.
2: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1,450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. delivery කරගන්න අමතන්න 0112123123.

0: බීඩී පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කොකෝ ෆ්‍රයි සතුට රසය ගෙනෙන ගුණය.
2: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797. කොන්දේසි සහිතයි.
3: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
4: Love it,
5: love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it

0: මෙවගරලා ඒක හම යටට දාගන්නවා.
1: ලේයර
0: පොඩි ප්‍රමාණයක්. එතකොට ඒකෙන් හමේ තියෙන සාමාන්‍ය රසායනික ක්‍රියාවලිය
1: කලපිට ගන්න
0: උත්තේජනය කරනවා. කරලා හම වේගෙන් පිරිසිදු වෙනවා. ඒ හරහා ලස්සන වෙනවා, පොඩි දිලිසීමක් වෙනවා කියලා තමයි ඉතින් එහෙම කරන්නේ. ඒ වගේ හරි හරි වැඩ කරනවා මිනිස්සු.
1: පුතුමයිනේ.
0: ඇයි දන්නවද එච්චර දේවල් මිනිස්සු කරන්නේ? මිනිස්සු කර කැතයිද ඒක? ඒ මිනිස්සු ගැන උපති ගැන කැත සත්තු ජාතියක්.
1: ඒ කියන්නේ මම මුකුත් කරන්නේ නැහැනේ. මම ලස්සන
0: කැතටම ඉන්නවා. මම මොකක් කරන්නේ? මං කැතටම ඉන්නවා. මඩ මොකද? මිනිස්සු ඇතරම මිනිස්සු කියන්නේ හරි කැත සත්තු ජාතියක් වෙන්න ඕනේ. මොකද ලෝකේ රූපලාවන්‍ය කර්මාන්තය
1: දියුණුවෙන් දියුණුවට පත් වෙන්නේ
0: මිනිස්සු කැතයි. දැන් මේ වෙනකොට ලෝකේ රූපලාවන්‍ය කර්මාන්තය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන එක පැනලා තියෙනවා.
1: හොඳටම ප්‍රොෆිට් කරනවා.
0: ඔව් හොඳටම ප්‍රොෆිට් කරනවා.
1: ලංකාවෙත් ගොඩක් ඔය සැලුන්ස් කරන කට්ටිය මාර විදිහට හම්බ කරනවා.
0: ඇයි කැතේ උනේ වැඩි හරියක්? ලස්සන වෙනවට වඩා ලේසි වැඩක් මේක. ලස්සන වෙනවට වැඩි හරි ලේසි ලීසින් ගන්න එකද?
1: අනිවාර්යෙන්. දැන් ලස්සන වෙන ෆේෂල් එකක් දාන්නත් පැය දෙක තුනක් ගිහලා සැලොන් එකේ ඉන්න ඕනේ.
0: ඔව්. කොණ්ඩයක් කපන්නත් යනවනේ පැයක් හමාරක් නේ.
1: ඔව්.
0: ඈ නිකන් එහෙම ආවට ගියාට බෑනේ දැන්. ලීස් එක ගන්න යන්න පැය.
1: පැයයි.
0: පැයෙන් දෙනවා ලීස් එක AFC.
1: AFC එකට ගියොත් පැයෙන් ලීසින් අනුමත කළා දෙනවා. මේ හැබැයි බයික් එකකටයි
0: ඉස්සල කෝල් එකක් දෙන්න ඒගොල්ලන්ට
1: 13:21
0: ලේසි නම්බර් එකක් එතන ඉඳන්ම වැඩේ ලේසි කරලා දීලා තියෙන 13:21 කෝල් එකක් දීලා අහන්න මොනවද අරගෙන එන්න ඕනි කියලා. ඒගොල්ලෝ කියයි ගේන්න ඕන ඩොකියුමන්ට්ස් මහා මාගලක් වගේ ලිස්ට් එකක් දෙන්නේ නැහැ. බොහොම සරල ඩොකියුමන්ට්ස් කීපයක් තමයි ඒගොල්ලෝ ඉල්ලන්නේ. ඒ ටික අරගෙන යන්න.
1: ඔව්.
0: ඒ ටික අරගෙන ගිහිල්ලා ඔයාගේ පැත්ත බලලා මේ පැත්ත බලනකොට ලිස් එක අනුමත වෙලා ඉවරයි.
1: පුදුම හිතේනේ. ආ එච්චරක්මන්ට වැඩේ කරලා ඉවරයිද?
0: ඉවරද?
1: අයියෝ.
0: මෙච්චරක්මන්ට
1: අනේ මට ගෙදර යන්න බෑ. තව ටිකක් ඉන්නද?
0: මොකද මේ? මොකද මේ මට හෙල්මට් එකකුයි ජැකට් එකකුයි දෙන්නේ. ඒවා මොටර්සයිකලයක් ගන්න නම් ලීස් එක ඉල්ලන්නේ. නොමිලේ හෙල්මට් එකකුයි ජැකට් එකකුයි ඒගොල්ලෝ දීලා තමයි එවන්නේ.

0: බා දන්නවද සැන්ඩි චිලි?
1: මෙහ ලංකාවේ චිලිද?
0: මදග
1: සිංහ ලංකාවේන චිලි කිය. චිලි රාජ්‍ය අයිනෝ අයිනෝ
0: වගේ කතා කරන චිලි දන්නවද කියලා. චිලි වේ ඒරවන විකාර නමත්දාගෙන මේ මිනිස්සුන්ට භූත. චිලි රාජ්‍යයේ එක කාලෙක ස්නේල් ෆාම්ස් වල වැඩ කරන මිනිස්සු. ස්නේල් ෆාම්ස් කියන්නේ ගොළු බෙලි ෆාම්. ගොළු බෙලි ගොවි පොළවල් ගොළු බෙල්ලෝ ඇති කරනවා. හුරතලේට දෙවේ ගොළු බෙල්ලෝ ඇති කරන්නේ කෑමට. දැන් කවුරුත් ඔයාට මෙතන ගොළු බෙල්ල ප්ලේට් එකක් ඔෆර් කළේ දෑනී සැන්ඩි.
1: ඉස්සෝ හොඳයි
0: රසයි. බෙල්ලෝ බෙල්ලෝ කාලර
1: නමන් කන්නේ
0: නෑ. ඒක මිසක් රසයි
1: රසයිද?
0: ගොළු බෙල්ලෝ මං කාල නෑ. ගොළු බෙල්ලොත් රස ඇති
1: ඇති.
0: මේ කෑමට ගොළු බෙල්ලෝ හදන ෆාම් එක වැඩ කරන ෆාමර්ස්ලා ඒගොල්ලෝ නෝටිස් කරනවා ඒගොල්ලන්ගේ හම හරි සිනිඳු වෙනවා නිකන්. හරි ෂෝක් නිකන්. ඒකනේ ගොළු බෙල්ලෝ එක්ක වැඩ කරන්න
1: ගොළු බෙල්ලෝ අල්ලනවනේ.
0: ඔව් අල්ලනවනේ. එතකොට ඒගොල්ලන්ගේ හැම නිකන් සිනිඳු වෙලා හරිම නිකන් ස්මූත් ස්කින් එකක් ඩිවලොප් වෙවි එනවා කියලා තේරෙනවා. ඊට අමතරව නිකන් ඔය පොඩි පොඩි තුවාල තියෙන ඉතින් ගොවි පොලේ වැඩ කටයුතු කරනකොට පොඩි සීවීම් එහෙම හැමේ තිබුණාම ඒවා සාමාන්‍යයෙන් අනිත් අයගේ සුව වෙන වේගයට වඩා වේගෙන් සනීප වෙනවා කියලා ඒගොල්ලන්ට දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න ඕක තමයි ඉන්සයිට් එක. ඕකෙන් අල්ලගෙන රිසර්චර්ස්ලා කණ්ඩායමක් මේක හොයලා ඒගොල්ලෝ අඳුර ගන්නවා මේ ඔය ගොළු බෙල්ලන්ගේ තියෙන අර මේ මියුකස්. ගොළු බෙල්ලන්ගේ තියෙන නිකන් අර ගොළු බෙල්ල ඇවිදකට ගියාම පාර හිටලා තියෙන නිකන් හොටු
1: වගේ වචරයක් ආවේ නැහැ.
0: ඒක තමයි ඉතින් වචරය ඇත්තට. ඒ වගේ තීරණ එහෙම පාර අන්න ඒක අපේ හැමතෙ ඉතා හොඳයි කියලා. හරි
1: බලන්නනේ.
0: ඊට පස්සේ දැන් ඒගොල්ලෝ ඒ ගොළු බෙල්ලන්ගේ ඒ නිකන් ඒක ඇත්තටම ගොළු බෙල්ලා මේ නිෂ්පාදනය කරන්නේ එයාට කරදරයක් වෙන්නේ නැතුව
1: ලෙස්සල යන්න
0: ඕන මතුපිටක. ඒ මතුපිට තියෙන දේවල් වලින් එයාගේ එයාට තුවාල වෙන්නේ හීරෙන්නේ නැතුව එයාට ගමන් පහසුව සලස ගන්න තමයි ඒකේ ලිහිසි ද්‍රව්‍යයක් හැටියට තමයි ඒක එයා පාවිච්චි කරන්නේ. දැන් ඊට පස්සේ ඒ ලිහිසි ද්‍රව්‍ය එකතු කරලා ඒක අරගෙන ඒක ප්‍රොසෙස් කරලා ඒක ස්කින් කෙයා ප්‍රොඩක්ට්ස් වලට පාවිච්චි කරනවා. හරි ඒකෙන් ක්‍රීම් හදලා හැමේ ගන්නවා. ඊට අමතරව සමහර තැන් තියෙනවා හයි එන්ඩ් ස්පාස් වල ඔයා ගියාම ඔයාට වෙනම ෆේෂල් එකක් දෙනවා. ඔයා මෙහෙම හාන්සි කරවලා ඔයාගේ මූණ උඩින් තඩ්ඩි ගොළු බෙල්ලෝ 4-5 දෙනෙක් තියලා උන්ට ඔයාගේ මූණ වටේ එහාට මෙහාට ඇවිද ඉන්න දෙනවා විනාඩි 20ක් විතර. මොකද ඇයි වාරේ අර මූණනික මොන හරි ගොළු බෙල්ලෝ යනවා වගේ.
1: මම දැක්කලා තියෙන ඒ කියන්නේ ෆුල් බොඩි ස්පා වල ඕක කරනවා. ඒ කියන්නේ ෆුල් බොඩි එකෙත් ගොළු බෙල්ලෝ තියලා.
0: මම කල්පනා කරන්නේ ඒකනේ ගොළු බෙල්ලන්ට ගෙවන්න නැද්ද දැන්? හරි ඒක. ගොළු බෙල්ලන්ගේ නිකන් වැඩ ගන්න නේද?
1: ඔව්.
0: අන්න ඒක කැත වැඩේ.
2: රන්ඩන්

0: පහයි විනාඩි 53යි.
1: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ Alumex.
2: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තර.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: Commercial Bank ඔබේ ස්ථාවර

0: හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
1: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතු වන මැජෙස්ටික් ලංකා ටයිල්ස්.
3: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිනේ. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩි තීන් දෙන්න. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
4: බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
5: සියද පාත්‍රේ විදසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7 388 388. CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
6: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
7: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
8: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: ප්‍රශ්න 4යි රුපියල් 5000.
10: සියත පොකට් මනි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: දිනකට ඩෙංගු රෝගීන් දහසක්. රෝහල් පද්ධතිය දැඩි අවධානමක. මහජන ආරක්ෂක ඇමතිතෙරෙහි පෙත්සමක් විභාගයට අවසර. කෑගල්ලේ බස් රථයක් වාහන 6ක ගැටී. අමරිකාව සහ ඉරානය අතර දින 60ක සාම සැලස්මක්.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී

0: ladang.
1: ඉදලා බෑ සැන්ඩි හොම ඉඳලා නම් බෑ.
2: මට ඕනේ ගොළු බෙල්ල.
1: ඒක?
2: මට ගොළු බෙල්ල ඕනේ මගේ හැම කොහොමත් සිනිදුයි.
1: ආ.
2: ඒ නිසා.
1: ඔව්. කොහොමද සිනිදුයි?
2: ඔව් ගොළු බෙල්ල ඕනේ.
1: ඒ කොහොමද ආයක සිනිදු කරගෙන තියෙන වැලි කරදේ ගල්ලනවා වද්ද. මදි වැලි කරදේ. උදේ නැගිටලා වැලි කරදේ කෑල්ල අරගෙන තර තර තර තර තර ගා අතුල්ල ගන්නවා.
2: එතකොට හොඳට ගොරෝසු වෙනවා. නෑ නෑ ඇත්තටම ඉතින් උපන් හැටි ඉතින් මේවා.
1: උපන් කත?
2: උපන් හැටි.
1: ආ උපන් හැටි මේ බලවන්තු දැන් හැටි ඉතින්. මෙන්න මේ උපන් හැටි. අපෝ. මේ මොකද මේ ළමයට වෙලා තියෙන්නේ? ඔය උපන් හැටි. ඒක වරු. හරි.
2: උපන් හැටි.
1: මේවා ඉතින් ගොළු බෙල්ලෝ නෙවෙයි දිය බල්ලෝ ගෙනල්ලා ඇතිල්ලුවත් ඔච්චර තමයි ඔයිට ඇඩියෝ. මොකක්වත් වෙන්නේ නැහැ. මොකද දන්නවද? උපන් හැටි.
2: අම්මා
1: මම කියන්නේ
2: නෑ නෑ අපරාධ මං එක කිව්වේ.
1: අපරාධ නේද? ඔබව ප්‍රසිද්ධිය කියනවාද?
2: උපන් හැටි.
1: එහෙම කියනවාද ප්‍රසිද්ධිය කියලා? මාව වීටඩිය ගොඩ දාන්න බෑ. මේ වගේ උපන් හැටි. රැලි ඔය ඇස්සට අර ඇස්සට වංගු අර දාට වංගු වගේ රැලි රැලි
2: නෑ. කියන්නේ
1: නෑ. ඔබට අලෝම මේවා. ටේප් අලෝම.
2: ටේප් අලෝල මොනවා කරන්නද?
1: එතකොට ඒ රැලි අරවා කියලා මිනිස්සු හිතනවා. බොරු නෙවේ ඇත්ත. ඔයා දැන් මං කියනවට මේ වැඩසටහන හාලිවර වෙලා පස්සේ මීට සර්ච් කරලා බලන්නකො ෆේස් ටේපින් කියලා ටෙක්නික් එකක් ගැන දැන් හරියට කතා වෙනවා සෝෂල් මීඩියාවල.
2: එතකොට ඒ ටේප් එකේ මොන හරි කිමිකල් එක?
1: නෑ නෑ මොකුත් නෑ. නිකන් හැම රැලි වැටේ කියලා හිතන තැන්වල රෑට නිදා ගන්නකොට හොඳට ඇදිලා හිටින්න ටේප් එකක් ගහගෙන නිදා ගන්නවා. හැබැයි ඒකේ මොකක් හරි පොඩි යම්කිසි ප්‍රතිඵලයකුත් හම්බෙනවා ඇති තාවකාලිකව. මොකද මේක 1900 මුල් ගණන්වල චිත්‍රපටි ඉස්සල්ලා හැදෙන කාලේ වෙනකොට ඒ කාලේ හිටපු හොලිවුඩ් නිලියෝ ඒගොල්ලෝ පොඩි අපි ඒකට කියන්නේ මොකද්ද රඟපාන්න කලින් ඒගොල්ලෝ කරන පොඩි පොඩි රූටින්ස් තියෙනවානේ. ඒවෑන් එකක් මේ. දැන් හිට රඟපාන්න තියෙනවා නම් අද රෑට මූණ ටේප් අලෝගෙන නිදා ගන්නවලු මේ තාවකාලිකව හැම හොඳට ඇදිලා
2: එල්ලා වැටෙන එක
1: නතර වෙලා රැලි ඉරි තියෙනේවා පේන්නේ නැතුව ගිහිල්ලා කැමරාවට හොඳට මූණ දෙන්න පුළුවන් කියලා. දැන් ආපහු මේ සෝෂල් මීඩියාවල මොකක් හරි එකක් ගියොත් ඉතින් ඒක වසංගතේ වාගේ යනවනේ. දැන් ආපහු මේ ෆේස් ටේපින් කියන එක ට්‍රෙන්ඩ් එකක් හැටියට එමින් පවතිනවා කියලා තමයි කියන්නේ. කරලා බලමු මොකක් හරිද. බහරි කරලා බලන්න එපා මොකක් හරි.
2: අද ඉතින් කියපේ වත්තේ මං කීයක් කියලා කරන්නද මොක කළා.
1: ඕනේ දැන් උඩ බලාගෙන ලයිට් කරු යට ඉන්න තියෙනවා. මේ ලැන්ටේ අලෝගෙද ඉන්න තියෙනවා.
2: බලු බෙල්ල මූණේ තියාගෙන
1: බෙල්ල අල්ලන්න යන්න තියෙනවා.
2: වැඩ ගොඩයි. ඔෆිස් එක නැතුව ඒවා ටික කරනවා.
1: අද ඒකත් හොඳයි වේ. ඔයා මේ එන්න එපා හෙට ඉඳන්. ඔයා ওই ටික බලන්න try කර දෙන්නක බලන්න. ඈ
2: දැන්
1: යන්නේ. ඔව් එහෙම කරලා ටිකක් මූණ බලන්න පුළුවන් ගානකට ආවොත් ඊට පස්සේ ආපහු එන්න වෙනවා.
2: දැන් බලන්න බෑ මගේ මූණ.
1: ආ සිද්දවත් දැන්.
0: ලන්ඩන්

0: හයයි විනාඩි 17යි දැන් වෙලාව.
1: කොමර්ෂල් බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පත් වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පත්ක් ආරම්භ කරන ඔබට 11% දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරම්භන්න.
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000 NIBM The City University The place to be.
3: සුබ දවසක්.
0: අලුත් වෙලා.
3: පහසු වෙලා.
0: ඇයි වැඩි වෙලා?
3: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි
5: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න දිනන්න.
6: ඇලුමිනියම්මනේ
7: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
8: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0718-312-477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
11: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
13: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැණි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති වුණාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-217,000 කෝල් එකක් ගහන්නකෝ. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.

0: 양.
1: 와 할라 뛰어나가다 매. 미는 원 유겐 발란 미나 기라 생고. 뭐가 얘기야?
2: 가카리 기어나네
1: 생고. 왜 이거 가카리 기어나네? 미나 기한네 마루.
2: 누안 캐네 S.
1: S. 마루 S.
2: 유가.
1: 마루 S. 왜 그 마루 S 대킹 만디야 발란. 마루 S 기어라 기한네 매데. 기한네.
2: 매해 매디라 뛰어나. 매해 S.
1: 맞아.
2: මෙහෙම ඇදිලා තියෙන
1: ඒ චීන ඇස් එහෙම ආයෙත් දෙන්නේ එහෙමනම් කියන්නේ චීන නුවන් යුගෙන් බලන් චීනා චීනා එහෙම කියන්නේ එහෙම කියන්නේ මේ කියන්නේ
2: හරි
1: මේ මීද මාළුන්ට තියෙන්නේ සාමාන්‍යයෙන් මේ මාළු වගේ මුහුණේ ප්‍රමාණය එක්ක බැලුවාම ලොකු ඇස් මාළු වගේ ඇස් මීන නුවන් යුග කියලා කියන්නේ ඇත්තටම හොඳ ලොකු ඇස් තියෙනවා කියන එක විශේෂයෙන් මේ ඇහි කළු ඉංගිරියාව විශාලයට පිහිටලා තියෙනවා නම් යන්නේ ඒකට තමයි මීන නුවන් කියලා කියන්නේ
2: මක්කලෝ මගේ ඇස් දෙකත් මීන නුවන්ද
1: චීන නුවන් මේ ඔය මීනද වේ වල හාල් මැස්සෝ වගේ ගතියක් තියෙනවා මාළුගේ දෙකේ දෙකේ සයිස් තියෙනවා ඔරි හාල් මැස්ස වගේ ගතියක් තියෙනවා ඇස් දෙකේ. මේ වගේ ප්‍රශ්න මොකට අහනවද මන් දැන් මේකේ.
2: ඕනේ.
1: ඒකෙන් හම්බෙන්නේ මේ જાතිය උත්තරයක් කියලා දැන දැනනේ ඔයාත්.
2: අපරාදේ. හරි.
1: ඇහි කළු ඉංගිරියාව ලොකු කරගන්න එක.
2: ඔව්.
1: සාමාන්‍ය ඉස්සර ඉඳන් ওই ලස්සන සම්බන්ධයෙන් ලොකු කාරණාවක්. මිනිස්සු try කරනවා එහෙම කළු ඉංගිරියාව ලොකු කරගන්න.
2: කළු බබා ලොකු කරගන්න.
1: කළු බබා නะ. ඒ බබා කියලා එකට කියන්නේ.
2: කළු බබා.
1: ඒ බබා ලොකු කරගන්න මේකට සමහරු ඉතාලම මේ අපි කියන්නේ අවදානම් සාගත පියවරයන් වලට පවා ගිහිල්ලා තියෙනවා. එකක් තමයි මේ බෙලඩෝනා කියලා ශාකයක් තියෙන මේ 1800 ගණන් වල මිනිස්සු කරලා තියෙන ගොන් වැඩක්
2: නේ.
1: මේ දැන් දැන් කරන එකක් නෙවෙයි.
2: දැන් ඊට වැඩිය ගොන් වැඩ.
1: දැන් ඊට වැඩිය ගොන් වැඩ කරනවා. මේ 800 ගණන් වල ගොන් වැඩක් නේ. මේ බෙලඩෝනා කියන ශාකයේ යුෂ අරගෙන මේ ඒ ශාකයේ යුෂ වල තියෙනවා මේ ඇට්‍රොපයින් කියන රසායනිකය. මේ යුෂ බින්දු දෙක තුනක් ඇහැට දා ගන්නවා.
2: හරි.
1: එතකොට ඇහි බබා විශාල වෙනවා. එතකොටනේ හරි ලස්සනයි ඇහි පිල්ලංග ගහ මෙහෙම මෙහෙම කරලා බැලුවාම අනේ බෝඩික්කා වගේ හරි ලස්සනයි. හැබැයි මේ ඇට්‍රොපයින් වලින් විෂන් එක බ්ලර් කරනවා. කියන්නේ බොඳ කරනවා. අපිට පේන්නේ බොඳ වෙලා. ඊට පස්සේ තද ආලෝකයේ දිහා බලන්න අමාරුයි. කොහොමරත් ඉතින් ඇහි බබා මෙහෙම ලොකු වෙලා තිබුණාම වැඩි ආලෝකයේ තියෙනවා නම් ඒ වැඩි ආලෝකය කෙලින්ම ඇහැතුල්ට යනවා. ඒක ඇහැට අමාරුයි. ඊට පස්සේ මේ ඇට්‍රොපයින් හින්දා බලන්න ඕන දේ හරියට ફોකස් කරගන්න බැරුව
2: යනවා.
1: සමහර වෙලාවට ඇහැට පර්මනන්ට් ඩැමේජ් වෙන්නත් පුළුවන්. ඒ වුණාට ඉතින් පොට්ට වෙලා හරියදී ලස්සන වෙනවනම්
2: ඉතින්
1: ඊට ඇඩිය දෙන්නේ මේ දැනුත් මේ ඇට්‍රොපයින් කියන එක පාවිච්චි කරනවා සමහරලාට මේ අක්ෂි ශල්‍ය කර්ම වලදී ඇහි බබා ටිකක් විශාලනය කරගන්න ඕන වුණාම මේ ඇට්‍රොපයින් කියන රසායනිකය පාවිච්චි කරනවා. ඒක ඉතින් ඒක මෙඩිකලි පාවිච්චි කරන්නේ. දැන් මේ ලස්සන වෙන්න බෙලඩෝනා ගහේ යුෂ පාවිච්චි කරන්නේ. ඉතින් මිනිස්සු ඕන එකක් කරනවා ලස්සන වෙන්න. ඒ කියන්නේ ලස්සන ලස්සනට මලත් කමක් නැහැ. තමයි මිනිස්සු ඉන්නේ. ඒ කියන්නේ
2: ලස්සන වෙනවා මොනවා හරි
1: ලස්සන වෙනවා නේද? මැරිලා හරි කමන්නේ. ඕන එකක් විකුණන්න පුළුවන් මිනිස්සුන්ට. මේකෙන් ලස්සන වෙනවා කියලා කතාව පතුරව ගන්න පුළුවන් වුණොත්.
2: ගොඩක් ඉතින් ඇත්තටම මම මේ බැලුවේ මකල ඕක පිරිමි ළමයි නෙවෙයිනේ කරන්නේ.
1: ගෑනු ළමයිනේ. ගෑනු ළමයිනේ කරලා. ඒ අතින් මේ සැන්ඩි අතිවිශිෂ්ටයි නේද චාලි? තමන්ගේ කැත බාර අරගෙන ඔන්නේ ඉන්නවා.
2: මම කැතෙන් තමයි මම ගොඩ යන්නේ.
1: කැතෙන් ගැන්නේ. කැතලොජි. අපි යමු යන්න.
2: අපි යමු හෙට හම්බෙමු සමහර විට මම හෙට මීට වැඩිය ලස්සන වෙලා යන්න පුළුවන්.
1: මම්මකලෝ.
2: මම සැන්ඩි.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: දිනකට ඩෙංගු රෝගීන් දහසක්. රෝහල් පද්ධතිය දැඩි අවධානමක. මහජන ආරක්ෂක කැමැතිතෙරෙහි පෙත්සමක් විභාගයට අවසර. කෑගල්ලේදී බස් රථයක් වාහන 6ක ගැටෙයි. බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වේ.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඩෙංගු රෝගය මේ වන විට සෞඛ්‍යංශවලට කළමනාකරණය කරගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බව රජය පවසනවා. පළාත් සභහ හා පළාත් පාලන නියෝජ්‍ය මාත්‍ය රුවන් සෙනරත් සඳහන් කළේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ජනතාවගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවයි. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
3: මේ ඇති වෙලා තිබෙන තත්ත්වය තවදුරටත් වර්ධනය වුණොත් සෞඛ්‍යංශ අප සමග සාකච්ඡා කරන්නේ දැනටමත් කරුණු වාර්තා කරන්නේ ඩෙංගු රෝගී තත්ත්වයන් වෙනස් වෙමින් තිබෙන ඒ රෝග ලක්ෂණ වෙනස් වෙමින් තිබෙනවා වාර්තා වෙන ආකාරයට. ඒක නිසා මෙහි තියෙන අවධානම් තත්ත්වය වැඩි. රෝහලට බාර දීලා විතරක් පාඩු ඉන්න එපා. අපි ඔබෙන් අවධාරණය කළ ඉල්ලන්නේ මේ ඇති වෙමින් තිබෙන තත්ත්වය ඉතාම ඉක්මනට සමනයට පත් කරගන්න ඕන, පාලනය කරගන්න ඕන. ඒ සඳහා පුරවැසියන් විදිහට ඔබගේ සහයෝගය රජයට ලබා දෙන්න.
1: මේ අතර දිනකට වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වන විට දහස ඉක්මවා ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ. එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර පැවසුවේ දෛනිකව වාර්තාවන රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග සෞඛ්‍යංශ මෙන්ම රෝහල් පද්ධතියද අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බවයි.
4: එපිඩෙමික් තත්ත්වයක් නැති අවස්ථාවේදී සාමාන්‍යයෙන් වාර්තා වෙන්නේ 150ක් 200ක් වමන තමයි. අපේ තොරතුරු බැලුවාම තමයි වාර්තා වෙන්නේ. නමුත් දැන් මේ අවදානම් තත්ත්වය ආවට පස්සේ අපිට වාර්තා වුණා සාමාන්‍යයෙන් 600ක් 650ක් වමන දෛනිකව රෝගීන් වාර්තා වුණා ලංකාවෙන්. නමුත් දැන් ඊයේ බැලුවාම ඒක සාමාන්‍යයෙන් 1000 ඉක්මවලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ රෝගීන් වාර්තා වීම තාම වැඩි වෙමින් පවතින. ඉතින් මේක අපි අඩු කරගත යුතු වෙනවා. ඉතින් මේක අවසානයේදී බලපාන්නේ මේ රෝහල් පද්ධතියට. එතකොට මේ රෝගීන් සංඛ්‍යාව වැඩි වීමත් එක්ක රෝහලේ තියෙන දාර්ශනිකව ඉක්මවා ගියොත් එහෙම ඒකට දරා ගැනීමට නොහැකි තත්ත්වයක් ආවොත් පිට රෝහල් පද්ධතිය කඩාවැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක ඊටත් අමතරව ඒ ඉන්න කාර්ය මණ්ඩලයේ ලොකු මානසික හා ශාරීරික පීඩාවකට පත් වෙනවා මේ රෝගීන් රකබලා ගැනීමේදී. ඒ නිසා ඒ තුළ අපිට යම් යම් අවස්ථාවලදී මරණ සංඛ්‍යාවත් වැඩි වෙන්න පුළුවන්.
1: මෙම වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47179. ජුනි මාසයේ ගත වූ දින 21ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 13,338 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා රජයේ මැදිහත් වීමෙන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.
5: පැහැදිලිව මේ ගැටලුව පාලනය කර නොහැකි මට්ටමට පත්වීමේ විශාල අවධානමක් තියෙනවා. රජ වෛද්‍යධාරීන්ගේ සංගම විදිහට අපි දිගටම කියන්නේ අතීතයේදීත් මේක අපි දැක්ක ඉතිහාසයේදී මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යසාධක බලකායක් හෝ ජාතික මෙහෙයුම් කමිටුවක් හෝ ජාතික මට්ටමේ ව්‍යුහයක් ස්ථාපිත කරන්න. ජනාධිපතිතුමා ග්‍රාමාත්‍යතුමිය වෙන්න පුළුවන්, සෞඛ්‍යමත්තුමා දේශපාලන අධිකාරී විදිහට මේකට මැදිහත් වෙලා අවශ්‍ය තීන්දුව తీරන අරගෙන සියලු පාර්ශ්ව එකතු කරගෙන මේ ගැටලුව විසඳන්න මැදිහත් වෙන්න ඕනේ.
1: රෝගී තත්වයට මුහුණ දීම සඳහා ජනතාව ප්‍රතිශක්තිකරණය ඉහළ නංවා ගත යුතු බවයි ආයුර්වේද වෛද්‍යවරුන් සඳහන් කළේ. රාජ්‍යයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති වෛද්‍ය උපුල් කොන්තසිංහ පැවසුවේ දෛනික ආහාර රටාව සම්බන්ධයෙන් ජනතාව සැලකිලිමත් විය යුතු බවයි.
6: රුධිර පට්ටිකා ප්‍රමාණය ප්ලේට්ලට් කවුන්ට් එක තමයි අඩු වෙන්නේ. ඒ නිසාම රුධිරේ දියරගතිය වැඩි වෙලා රුධිර වහනේ සිද්ධ වෙලා ඩෙංගු රක්තපාත තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒක නිසා විශේෂයෙන්ම අපි අක්මාව ශක්තිමත් කර ගැනීමට යකිනාරන් කොළ කැඳ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කරවිල හොඳ ඇගේ ශක්තිය වැඩි කරන හොඳ එළවලුවක් මේ එළවලු භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තම්බල පානය කරන්න පුළුවන්. ඊට අමතරව මේ රෝගී අවස්ථාවලදී විශේෂයෙන්ම ප්ලේට්ලට් කවුන්ට් එක රුධිර පට්ටිකා ප්‍රමාණය වැඩි වෙන්න ගැට අවස්ථාවේ පොළොස් තම්බල සුප් බොන්න පුළුවන්. ඒත් එක්කම යකිනාරං කොළ කැඳ මේ අවස්ථාවෙත් පාවිච්චි කරන්න පුළුවන්. ආයුර්වේද සේවාව පැත්තෙන් ඔය විදිහේ මැදිහත් වීමක් කරලා මේ රෝගීන් ජනතාව බේරාගන්න හැකියාවක් තියනවා කියන එක තමයි මට ප්‍රකාශ කරන්න පුළුවන්.
1: අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ ඩෙංගු පාලනය සඳහා දැනට වසා දමා ඇති නිවාස සහ පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් නව තීරණ කිහිපයක් ගෙන ඇති බවයි.
7: අපි ඊයේ රාත්‍රියේ තීරණ කීපයක් ගත්තා. එකක් තමයි මාතර නගරයේ තියෙන වහල තියෙන ගෙවල් වල ඉඩම් ඉබ්බ දාලා ගේට්ටු ඉබ්බ දාලා. දැන් අල්ලපු ගෙදර සුද්ධ කරාට වැඩක් නැහැ. සමාහිට අල්ලපු වත්තේ තියෙන පාසල. සුද්ධ කරාට වැඩක් නැහැ. මොකද මදුරුව දන්නේ නැහනේ. මේ ඊඩමේ කවුරුත් නැහැ කියලා. නැති තැනට තමයි එන්නේ ඒගොල්ලෝ. අපි නගර සභා පනතනුව ඕන තරම් බලතල තියනවා. වහපු නිවාස අපි විවෘත කරනවා. ගේට්ටුව හැඩලා අපි ඇතුල් වෙලා ඒ ඉඩම් පරීක්ෂා කරනවා. ඒවා සම්පූර්ණ සුද්ධ කරනවා. කම්කරුව දානවා. ඒ කම්කරුවන්ට ගෙවනවා. නැවත අලුතෙන් ඉබ්බෙත් දානවා. දාලා හැබැයි ඒකේ අතුරු අයිතිකාරයට දෙන්නේ. ඒ අතුරු අපි තියාගන්නවා නගර සභාවේ. අයිති මහත්තයා එනකොට ඉඩමේ අයිතිය කියන්න කම්කරුවන්ගේ පඩියක් එයාට පෙන්නලා අපි සුද්ධ කරපු ගාස්තුවක් පෙන්නලා ඒ ගාස්තු වගේ හතර ගුණයක් දඩයක් ගහනවා. වෙන කරන්න දෙයක් නැහැ. අපි පාර දිගේ සුද්ධ කරන් යනවා. වත්තේගේ දොර වහලා ඉඩම ඉබ්බ දාලා ඒක ඇතුලේ ඩෙංගු තබානවා. අපි දැන් ග්‍රාම නිලධාරීවරුන්ට කියලා දෙන අපිට වාර්තා එවන්න වහපු නිවාස වහලා තියෙන ගේට්ටු අපි සියල්ල විවෘත කරනවා මේ ඉදිරි සතිය ඇතුළත.
1: මේ අතර ඩෙංගු මතුරු කීටයන් වැඩි වශයෙන් හමුවන්නේ පාසල් සහ රාජ්‍ය ආයතන වලින් බව අනාවරණ වී තිබෙනවා. ඒ වසරේ මේ දක්වා කාලය තුළ සිදු කළ ඩෙංගු මදුරු කීට පරීක්ෂණවලදී පරීක්ෂාවට ලක් කළ පාසල් 647කින් ස්ථාන 268ක ඩෙංගු මදුරු කීටයන් හමු වුණා. රාජ්‍ය ආයතන 1371ක් පරීක්ෂා කිරීමේදී ස්ථාන 384ක ඩෙංගු මදුරු කීටයන් හමු වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. අමරිකා ඩොලරයක විකිණුම් අනුපාතය රුපියල් 339ක් බවට පත්ව තිබෙනවා. එහි ගැනුම් අනුපාතය දැක්වුණේ රුපියල් 329.30ක් ලෙසයි. මේ අතර මෙරට තේ සඳහා වන ඉල්ලුම ගත වූ පැය 48 තුළ ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසනවා. එහි සභාපති ආර්.කේ. ඔබේසේකර පැවසුවේ තේ වෙන්දේසියේදී තේ කිලෝවක මිල රුපියල් 50ක මිලකින් ඉහළ ගොස් ඇති බවයි. ඉරානය සහ ගල්ෆ් කලාපින් ශ්‍රී ලංකා තේ සඳහා පැවති ඉල්ලුමද ඉහළ ගොස් ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ. මෙම තත්ත්වය පැවතියහොත් ඉදිරි මාස දෙකක කාලය තුළ තේ අපනයන ආදායම ඉහළ යනු ඇති බවද ඔහු සඳහන් කළා. පසුගිය ජනවාරි සිට අප්‍රියල් මාසය දක්වා තේ අපනයන ආදායම පහත ගොස් තිබුණා. ඒ 2025 වසරට සාපේක්ෂවයි. පසුගිය වසරේ එම කාලය තුළ තේ අපනයන අපනයනයෙන් ලබාගත් ආදායම අමෙරිකා ඩොලර් මිලියන 478.29ක්. මෙම වසරේ පළමු මාස හතර තුළ එම ආදායම අමෙරිකා ඩොලර් මිලියන 451.58ක් දක්වා පහත ගියා. පසුගිය අප්‍රේල් මාසයේදී තේ අපනයන ආදායම දැක්වුණේ අමෙරිකා ඩොලර් මිලියන 100.02ක් ලෙසයි. 2025 වසරේ අප්‍රේල් මාසයේ එම ආදායම අමෙරිකා ඩොලර් මිලියන 107.34ක් ලෙස දැක්වුණා. මේ අතර පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 125කින් පහත දෙමිය හැකි බව සමගී බලශක්ති හා ඒකාබද්ධ වෘත්තීය සමිතිය සඳහනය පවසනවා. එහි සභාපති ආනන්ද පාලිත මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
8: අනිවාර්යෙන් ගැටලුවකින් තොරව පෙට්‍රල් වලට ගන්න බදු එක්ක ගණනේ හදලා පිරිපහදු වෙන 125ත් හදලා ඒ ගණනේත් එක්ක ඇදුවොත් ගැටලුවකින් තොරව යුක්ති සහගත මිලට 75ක් පාඩු නැතුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 125කින් ඩීසල් ලීටරයක් රුපියල් 110කින් අවම අඩු කරන්න මේ අඩු නොකරන්නේ අර දුන්නු බිලියන 57 ගසා කන සූත්‍රයට ඉන්ධන අරගෙන
1: අඩුමිලට මිලදීගත් ඉන්ධන තොගවල මිල ඉහළ නැංවීමෙන් ලබාගත් ලාභය අනාවරණ කළ යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සඳහන් කළේ.
9: අපේ ප්‍රශ්නය දින 35කට තොග තිබුණා නම්

0: දවසකට ඩොලර් මිලියනයක් මිලියන දෙකත් අතර මුදලක් කුච්චනවා ගල්ලඟුරු නැව් 30ක් වංචා කිරීම නිසා අඬු කුමාර දිසානායක ආණ්ඩු.
1: WTI දර්ශකයේ බොරතෙල් බැරලයක මිල අද දැක්වුණේ ඇමරිකා ඩොලර් 75ක් ලෙසයි. බ්‍රෙන්ට් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 78ක්. මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 72ක් ලෙස සටහන් වුණා. මේ අතර අස්වැසුම දෙවන අදියරට අදාළව ප්‍රතිලාභීන්ගේ දීමනාව හෙට බැංකු ගිණුම් මෙත බැර කිරීමට නියමිතයි. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනයක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අදවසර ලබා දුන්නා. එම අභියාචනා පෙත්සම ගොනු කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා විසින්. පෙත්සම මගින් ඔහු පෙන්වා දී ඇත්තේ ආනන්ද විජේපාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් වීමෙන් පසුව ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානියා ලෙසද කටයුතු කළ බැවින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බවයි. ඒ අනුව ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධුරය අත්හිටුවීමෙන් තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු ඉල්ලා තිබෙනවා. ඇඟලුම් කර්මාන්ත ශාලා වැසියාම වළක්වා ගැනීමට ආණ්ඩුව පියවර ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ උත්සවයකට එක් වෙමින්.
2: දැන් මම දැක්ක අර ඇමතිවරේ අලුත් සංකල්පයක් ගේනවා. මොකද්ද ඇතුළට දැම්මහම එළියට එනවලු ඇඳු. එයාට යනු කුමාර දිසානායකට දෙන්නටම කියන්න කැමති. ඕක කරන්න ඉස්සෙල්ලා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කරපු ඇඟලුම් කම්හල් 200 ආරක්ෂා කරගන්න. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නිසා සම්ප්‍රදානුකූල රැකී රක්ෂා රස අවලංගු රැකියා බවට පත් වෙන රටක් හැටියට අපි බලන්න ඕන ගෝලීය ශ්‍රම වෙළඳ පොලේ ඉල්ලුමට සැපවීම ලබා දෙන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් අපේ රටේ බිහි කරන්නට ඕන. එතකොට තමයි ලෝකෙම පිළිගන්න නිපුණතාවය, කුසලතාවය, දක්ෂතාවය ඉහළින්ම තියෙන ශ්‍රම බලකායක් අපේ රටේ නිර්මාණය. තොරතුරු තාක්ෂණ අපනයනවලට 18%ක ටැක්ස් එකක් ගන්න. මෙහෙම බරපතල ප්‍රතිගාමී බදු වැඩපිළිවෙලක් තාරුණ්‍ය අනාගතයක් තියෙනවා.
1: ආණ්ඩුව මර්ධනය ක්‍රියාත්මක කරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් කියා සිටියේ.
3: මං හිතන්නේ ආණ්ඩුව මැතිවරණ තියන්න බයයි. ආණ්ඩුව බලන්නේ මර්ධනයෙන් මේක ඉදිරියට ගෙනියන්න.
1: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනතක් හඳුන්වා දීමට නොහැකි වුවහොත් GSP සහනය අවලංගු විය හැකි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය GL පීරිස් සඳහන් කළේ.
4: කිසිම කෙනෙක් දන්නේ නැහැ ඒ අලුත් පනතේ අන්තර්ගතය කුමක්ද. මාස 6කට ඉස්සෙල්ලා ඉදිරිපත් කරපු පනත සම්පූර්ණයෙන් අසාර්ථක වුණේ කිසිම කතිකාවක් සංවාදයක් සමාජයේ සමග තිබුණේ නැහැ. ඒක රහසිගතව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. විනිවිදභාවය අවශ්‍යයි. සියලු දෙනාගේම අදහස් උදහස් වලින් පෝෂණය වෙච්ච පනතක්, ජාත්‍යන්තර නීතියට අනුකූල පනතක් තමයි අවශ්‍ය වෙන්නේ. මේක ප්‍රමුඛ අවශ්‍යතාවය. මේක ප්‍රමාද වෙනවා නම් මේක කරන්නේ නැත්නම් එහෙනම් අනිවාර්යෙන් GSP Plus වරප්‍රසාද ප්‍රදානමකට ලක් වෙනවා. ඒක වුණොත් ශ්‍රී ලංකා ආර්ථිකයට මේ මොහොතේ දරා ගන්න බැරි පාඩුවක් ඒ තුලින් අනිවාර්යෙන් නැති වෙනවා.
1: ජනතාව ප්‍රතික්ෂේප කළ පාර්ශව ආණ්ඩුවට උපදෙස් දීමට උත්සාහ දරන බවයි අමාත්‍ය සුනිල් කුමාර් ගමගේ පැවසුවේ.
5: අර එක වෙලාවක ගහලා එලවලා හැංගෙන්න තැන් හොයාගෙන ගිහිපු මිනිස්සු දැන් ලංකාව හදන්න කතා කරන එක ගැන මට නම් තියෙන්නේ මේ කතා නොකරන දෙයක් බවට තමයි පත් වෙන්න ඕන. සජිත් මහත්තයත් ඉතින් ඔහේ ඉන්නවනේ. හොඳයි.
1: සිය කර්මාන්තය කරගෙන යාමට අදාළව නිසි වැඩපිළිවෙලක් හෝ තීරණයක් මේ දක්වා ප්‍රකාශයට පත් නොකිරීමට එරෙහිව මාදෙල් දිහිවරයන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද සත්‍යග්‍රහයක් ආරම්භ කළා. සමස්ත ලංකා මාදෙල් දිහිවර සංගමේ ලේකම් දිල්රුක් ප්‍රනාන්දු සඳහන් කළේ මාස එකහමාරක් හෝ දෙකක් ඇතුළත සිය ගැටලුවට විසඳුම් ලබා දෙන බවට ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දුව මෙතෙක් ඉටු කර නොමැති බවයි.
6: ජනාධිපතිතුමාම පෙබරවාරි මාසේ 13 වෙනිදා අපට කිව්වා මාස දෙකක් ඔබතුමාලා ඉවසන්න, ඔබතුමාට අනිවාර්යෙන් මේ ලබා දෙනවයි කියලා. නාරා ප්‍රමුඛ අනිත් ආයතනත් එක්ක ස්ථානීය පරීක්ෂණ කරලා අදට මාස 3ක් ඉවරයි. තාම මේක හම්බුන්නේ නැහැ. අපේ මාදල් හිමියෝ කියන්නේ ඒගොල්ලෝ දළදේශ නිෂ්පාදන ලොකු පෝෂ සම්පතක් ලබා දෙනවා වගේම රැකියා ඉල්ලන්නේ නැහැ, සහනාධාර ඉල්ලන්නේ නැහැ. හැබැයි පුද්ගලයන්ව යැපෙන්න මුදල් උපයලා දෙන කර්මාන්තයක් කරන මාදල් හිමියෝ කණ්ඩායම තමයි ඉන්නේ. අදයි හෙටයි අපි මේ ස්ථානෙම රැඳී සිටලා බදාදා අපිට මේ පිළිතුර ලබා දෙයි කියලා ගරු ජනාධිපති
1: ට්‍රැක්ටර් සහ වින්ච් යන්ත්‍ර භාවිත කරමින් මාදැල් දිහිවර කර්මාන්තයේ නිරත වීම රජය විසින් පසුගියදා තහනම් කරනු ලැබුවා. ඊට එරෙහිව දිවයින පුරා මාදැල් දිහිවර

0: හිමියන් දින කිහිපයක් අකණ්ඩ සත්‍යග්‍රහයක නිරත වූයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී. එහිදී ජනාධිපතිවරයා ප්‍රමුඛ නිලධහරින් පොරොන්දු වූයේ නාරා ආයතනය සමග සාකච්ඡා කර මාස දෙකක් ඇතුළත මාදල් දිහිවරයන්ට විකල්ප ක්‍රමවේද හඳුන්වා දෙන බවයි. කෑගල්ල මොළගොඩ මංගලගම ප්‍රදේශයේදී පුද්ගලික බස් රථයක් තවත් රථවාහන කිහිපයක ගැටී සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලැබුවා. අනතුර සිදු වූයේ අද දහවල් 1:15 පමණයි. තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා කෑගල්ල මහරෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා. නුවරඑළිය සිට කොළඹ දක්වා ධාවනය වූ අර්ධ සුඛෝපභෝගී බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වාහන 6ක ගැටී ඇති බවයි පොලිසිය පැවසුවේ. බස් රථයේ රියදුරු කෑගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. අමරිකාව සහ ඉරානය අතර පළමු වටේ සාම සාකච්ඡාවලදී දින 60ක් තුළ අවසන් එකගතාවකට පැමිණීමට අදාළ කාල රාමුවක් සඳහා එකඟ වූ බව පකිස්තානය සහ කටාර් රාජ්‍ය පවසනවා. දෙපාර්ශ්වය අතර සාම සාකච්ඡාවල මැදිහත්කරුවන් ලෙස කටයුතු කළේ පකිස්තානය සහ කටාර් රාජ්‍යයයි. අමරිකාව සහ ඉරානය අතර ස්ථිර සාමයක් ඇතිකර ගැනීමේ අරමුණින් යුතුව දෙපාර්ශ්වය පසුගිය සතියේදී අවබෝධතා ගිවිසුමකට එකඟ වුණා. දෙපාර්ශ්වයේ නියෝජිතයන් ස්විස්තලන්තයේ පිහිටි කටාර් රාජ්‍යයට අයත් නිවාඩු නිකේතනයකදී ඊයේ රැස්වූයේ කරුණු 14කින් යුතු එම යෝජනාවලියට අදාළ ඉදිරි කරුණු සාකච්ඡා කිරීම සඳහායි. පකිස්තාන අග්‍රමාත්‍ය ශිබාස් ෂරීෆ්, හමුදාපති අසි මුනීර් සහ කටාර් අග්‍රමාත්‍ය ෂේක් මොහමඩ් බින් අල්තානිද සාකච්ඡා සඳහා එක් වුණා. මුහුණට මුහුණලා පැවති අමරිකා ඉරාන නියෝජිත සාකච්ඡාවලදී ප්‍රධාන අවධානය යොමු ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව පවත්වා ගැනීම මෙන්ම ලෙබනනයේ සටන් නැවැත්වීම යන කරුණු පිළිබඳවයි. සාකච්ඡා පැවැත්වෙන අතරතුර අමරිකා ජනාධිපතිවරයා සිදු කළ තර්ජනාත්මක ප්‍රකාශ හේතුවෙන් ඉරානය සාකච්ඡාවලින් ඉවත්වීමටද සූදානම් වුණා. අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්‍රුත් සටහනක් තබමින් පැවසුවේ ඉරානය වහාම ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ ප්‍රහාර නැවැත්වීමට කටයුතු නොකළහොත් ඉරානය වෙත දැවන්ත ප්‍රහාර එල්ල කරන බවයි. ඉරානය හෝමුස් වසා දැමුවහොත් අමරිකා හමුදා යොදවා එය මුළුමනින්ම අල්ලා ගන්නා බවටද අමරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. මෙම ප්‍රකාශ හෙළා දක්වමින් ඉරාන නියෝජිත කණ්ඩායම සාකච්ඡාවලින් ඉවත්වීමට තීරණය කළ බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එහිදී අමරිකා උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් රැස්ව සිටි පිරිස අමතනු ලැබුවා. ඔහු සඳහන් කළේ අමරිකාව හා ඉරානය අතර මෙම හමුව ඓතිහාසික අවස්ථාවක් බවයි. සාමය අත්පත් කර ගැනීම පහසු කටයුත්තක් නොවන බවද සියලු දෙනා ඒ සඳහා කැපවිය යුතු බවද ජේ.ඩී. වෑන්ස් ප්‍රකාශ කළා. සාකච්ඡාව අවසානයේදී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළ පකිස්තානය සහ කටාර් රාජ්‍ය නිවේදනය කළේ දින 60ක් තුළ අවසන් එකගතාවකට පැමිණීමට අදාළ කාල රාමුවකට දෙපාර්ශ්වය එකඟ වූ බවයි. බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය කීර් ස්ටාර්මර් දුහුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරනු ලැබුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. කම්කරු පක්ෂයේ නායකත්වයෙන්ද තමන් ඉල්ලා අස්වන බවයි කීර් ස්ටාර්මර් එහිදී ප්‍රකාශ කළේ. ඔහු සඳහන් කළේ තමා අග්‍රමාත්‍යවරයා ලෙස සියලු තීරණ ගනු ලැබුවේ රට පිළිබඳ සිතා බවයි. කම්කරු පක්ෂයේ නව නායකයෙකු තෝරාපත් කරගන්නා තෙක් තමන් එහි නායකයා ලෙස කටයුතු කරන බවද කීර් ස්ටාර්මර් ප්‍රකාශ කළා. ඔහු කම්කරු පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වී අග්‍රමාත්‍ය ධුරයට පත් වූයේ 2024 වසරේදී. බ්‍රිතාන්‍යයේ ආර්ථික තත්ත්වයට විරෝධය පළ කරමින් පසුගිය සමය පුරා ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඔහුට පාර්ශ්ව රැසකින් බලපෑම් එල්ල වුණා. නායිකාවක් ලෙස තමා අසාර්ථක වූ බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසනවා. ඇය මේ බව සඳහන් කළේ මෙවර පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ බටහිරින්දිය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගෙන් ලද පරාජයෙන් පසුවයි. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩිකාවන් ලකුණු 98කට දැවී ගිය අතර නායිකා චමරි අතපත්තුට ලබාගත හැකි වූයේ ලකුණු 2ක් පමණයි. එය තමන් හට වචනවලින් ප්‍රකාශ කළ නොහැකි කනගාටුවක් බවයි ඇය පැවසුවේ. තමන් වසර 18ක් පමණ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළද ලෝක කුසලානයක අවසන් පූර්ව වටයකට සිය කණ්ඩායම ගෙන යාමට තමන්ට අවස්ථාවක් නොලැබුණු බවයි චමරි අතපත් වූ පැවසුවේ. මෙවර කාන්තා පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගී වූ තරග තුනින් ජයග්‍රහණය කර ඇත්තේ තරග 2ක් පමණයි. එංගලන්තය හා බටහිරින්දිය කොදෙව් කණ්ඩායම් සමග පැවති තරග ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. නවසීලන්තයට එරෙහි තරගෙන් ශ්‍රී ලංකාව කඩුලු පහක ජයක් වාර්තා කළා. යලි සිරස්තල. දිනකට ඩෙංගු රෝගීන් දහසක්. රෝහල් පද්ධතිය දැඩි අවධානමක. මහජන ආරක්ෂක ඇමතිට එරෙහි පෙත්සමක් විභාගයට අවසර. කෑගල්ලේදී බස් රථයක් වාහන 6ක ගැටෙයි. බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වේ. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රිය.
1: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: town.
1: රටේ අහිංසක මිනිසුන් මතුරන් වගේ ඝාතනය කරනකොට රාජ්‍ය පිහිටුන් තල් දෙන එක ලක්ව තිබෙනකොට රාජතාන්ත්‍රික සිරිත්විරි පමණ ආරක්ෂා කර සිටීමේ බලය කොහෙන්ද?
2: ගගන සරන්නට කියා
3: අපිට හැමදාමත් මතක හිටින නිර්මාණ කරන ප්‍රවීණ චිත්‍රපට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා.
4: Happy birthday! සියත අපි හැමෝම ගොඩක් ආදරෙන් wish කරනවා.
5: නෝම ස්තුතියි සියත.
6: Happy birthday! Happy birthday! Happy birthday to you!
3: අද ස්පෙෂල් ප්ලෑන් එකක් තියෙනවද?
5: මගේ මිත්‍රයෝ වරින් වර අවස්ථාවල් වල සමහරවල් පෞලේ ආයතනවලට කරකේ දේවල් තියෙනවා තමයි. මෙවර නම් මේවත් මගේ සූදානමක් නෑ තෝසේ.
4: මේ දවස්වල වෙනස් විදිහ අලුත් වැඩ සෑහෙන රිලීස් වෙනවා නේද?
5: මෑත කාලේ මම හිතන්නේ ලොකු පිළිවක් ඇති වුණා විවිධ කතා තේමාවන් ඔස්සේ කපටි නිර්මාණ දෙපත් කිරීමද මිසන නිර්මාණ කරු.
3: රිටිකල ජයසේන සහ සැඟවුණු නගරය කවද්ද අපිට බලන්න පුළුවන්?
5: ඒක බොහෝ විට මේ
3: මේ දවස්වල හොලිවුඩ් වල ගින්නක් වගේ පැතිරෙන ක්‍රිස්ටෝපර් නෝලන්ගේ දි ඔඩිසි මූවී එක ගැනයි මේ අලුත්ම නිවුස් එක.
4: නෝලන් මේ වෙනකොට ඉන්නේ ලන්ඩන් වල සීක්‍රට් ලොකේෂන් එකක මූවී එකේ ප්‍රීමියර් එක රෙඩි කරන ගම.
3: ෆිල්ම් එකේ ඇක්ට් කරපු සෙන්ඩායා, ටොම් හොලන්ඩ් වගේ අය එදාට සර්ප්‍රයිස් වෙයි කියලා තමයි එයා කියලා තියෙන්නේ.
4: මූවී එක රිලීස් වෙන්න මාසයක් කලින් ඉඳලම IMAX ලගේ සමහර තියටර්ස් වල ටිකට් සෝල්ඩ් අවුට් වෙලා තියෙනවා.
7: Talk of the town.

0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: මේ දවස්වල වැඩිපුරම පරිස්සම් වෙන්න ඕනේ කවුද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
2: මේ වෙනකොට අපේ රටේ බෝවන රෝග කීපයක් පැතිරලා යනවා. ඒ අතර ඩෙංගු රෝගය, වෛරස් මෙනින්ජයිටිස් රෝගය, ඊට අමතරව පාචන රෝගී තත්ත්වයන්, ඒ වගේම සොසන මාර්ගයේ ආශ්‍රිතව ඇති රෝගී තත්ත්වයන්ත් වාර්තා වෙනවා. බොහෝ විට මේ රෝගී තත්ත්වයන් වෛරස් ආසාදන නිසා සිදුවෙන බැවින් නිරෝගී පුද්ගලයන්ට මේ රෝග හැදුනහම 100%ක්ම සම්පූර්ණයෙන්ම සුව වෙනවා. නමුත් අපි අතර ඉන්න සමහර පුද්ගලයන්ට එහෙම වෙන්නේ නැහැ. ඔවුන්ට මේ රෝගය නිසා යම් යම් සංකූලතා ඇති වෙන්න පුළුවන්. සමහර විට ජීවිතේ නැතිවීමේ අවදානම උනත් ඇති වෙන්න ඉඩ තියෙනවා. දැනටමත් යම් කිසි නිදන්ගත රෝග නිසා ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්, උදාහරණ විදිහට දැනටමත් පිළිකා සඳහා ප්‍රතිකාර ගන්න පුද්ගලයන්, ඒ වගේම වකුගඩු, අක්මාව, පෙනහළු ආශ්‍රිතව නිදන්ගත රෝග තියෙන පුද්ගලයන්ටත්, හොඳින් පාලනය නොකළ දියවැඩියා රෝගී තත්ත්වයන් තියෙන පුද්ගලයන්ටත්, අවුරුද්දට වඩා වයස අඩු දරුවන්ටත්, අධික වයෝවෘද්ධ පුද්ගලයන්ටත් මේ රෝගී තත්ත්වයන් ඇති වුණාම සමහර විට සංකූලත ඇති වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ නිසා මේ කාණ්ඩවලට අයිති පුද්ගලයන් මේ වගේ කාලෙකදී වැඩිපුර පරිස්සම් වෙන්න අවශ්‍ය වෙනවා. එවැනි පුද්ගලයන් මුව ආවරණ පැළඳීමත්, හැකි සෑම විටම නිවසට වී සිටීමත්, වැඩිපුර ජනතාව ගැවසෙන තැන්වලට නොයා සිටීමත්, ආහාර පාන ආදී ගැනීමේදී වෙනදාට වඩා පරිස්සම් වීමත් වැදගත් වෙනවා. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: පොසොන්
4: පද්දි ගීත.
5: ෂා, පොඩි කැලක් කියමු බලන්න.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071 555 6047 WhatsApp කරන්න.
1: කමර්ෂල් බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද ඔබේ ආයෝජනය ආරම්භන්න.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: අසීමාන්තික අවකාශ ඒක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
6: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්න ජයග්‍රහක් දහකටත් වැඩිය. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone නැතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න.
7: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් handle කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech Slim Line.
8: මතකද ASTH බලාගෙන ආදරේ කියපු දවස
9: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: අනුවටයි දශම හතරෙන් හම්බන් තොටට
1: වෙලාව රාත්‍රී 7:02.

0: හයි විනාඩි නවයයි දැන් වෙලාව.
1: වීකෙන්ඩ් එකකුත් එහෙමම ඉවර වුණා. අපිට අලුත් සතියක් ලැබිලා තියෙනවා. ආදරය ගැන අලුත් විදිහට කතා කරන්න.
0: අලුත් සතියේ සතියෙන් ඉන්න, සිහියෙන් ඉන්න. ලෝකේ හුඟක් දේවල් අපිට හරි විදිහට අල්ලගන්න පුළුවන්. අපි මේ මොහොතේ කරන වැඩේට අවධානය දෙනවා නම්, මේ මොහොතේ ජීවත් වෙනවා නම්, හුඟක් වෙලාවට අපේ සිහිය නැති වෙන්නේ, නැත්නම් අපේ සතිය නැති වෙන්නේ අපි ආදරය කරන කෙනෙක් මොනවාම හරි අපිට ගැළපෙන්නේ නැති දෙයක් කරලා අපේ හිත මිදීමක් වෙලා ඒක හරියට රෙපෙයා කරගන්න බැරි වුණාම මිනිසු කල්පනා කරනවා, හේතු හොයන්න යනවා, හේතුවක් හොයාගන්න බැරි වෙනවා. හැම වෙලාවෙම හිතට එකමක දෙයක් වද දෙනවා. ඉතින් මේ හිටියත් මෙතන නෙමේ ඉන්නේ, වෙන කොහෙවත් ඉන්නේ.
1: ඒක නම් ඇත්ත තමයි.
0: දැන් ඉතින් ඒක ඔයාගේ බාස්කට් එකට දාගන්න එපා.
1: නෑ නෑ, මම පොඩක් කල්පනා කරලා බැලුවා.
0: ඔයාට නෑ නෑ.
1: විශ්මයත් එහෙමද?
0: නෑ නෑ.
1: වැඩිය නැහැ.
0: වැඩිය නැහැ.
1: තාම නැහැ.
0: තාම නැහැ.
1: එන්නෙත් නැහැ.
0: එන එකක් නැති.
1: නෑ නෑ.
0: උදාර ඉන්නවනි ති.
1: ඇත්ත ඇත්ත ඇත්ත.
0: ඉන්නා ඉතින් අනේ අර
1: මාව දරාගෙන.
0: අනේ අම්මේ පව් ඉතින්. ඒ වන්සන ඇත්තරම නේද?
1: මනුස්සෙක් වෙන්න බෑ.
0: මනුස්සෙක් නෙමෙයි ඉතින්.
1: බලන්න මං.
0: මනුස්සෙක් ඉන්න බෑනි ඉතින්.
1: එන්න එහෙම තමයි.
0: අන්න එහෙම තමයි මායංකාර දේවල්. මායාකාරීව මිනිසුන් රවටා ගැනීම පිළිබඳව පශ්චාත් උපාධිධාරී විශ්මි සමග
1: නිෂාන්
0: අදත් ලෑස්ටි ආදරය ගැන
1: කතා කරන්න. රෑ නවය වෙනකන් ඔයාටයි මටයි අපි හැමෝටම වෙලාව තියෙනවා මේ හැමදේම හිමීට හිමීට කතා කරන්න.
0: මේක ඔයාගේ මායා යෂ්ටිය
1: කෙතර තියලා.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්. මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
3: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
2: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
3: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: මගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: තොරතුරු තාක්ෂණ අපනයනවලට 18% ටැක්ස් එකක් ගන්න.
3: ආග්‍රාදායකත්වයක් කරා යන ගමන.
4: කර්මාන්ත අමාත්‍යංශයේ ආයතන අද පාඩු.
5: ශිෂ්‍ය උද්ඝෝෂණ ගන්න නැතුව මහපොළ වැඩි කරනවා. ගොවි උද්ඝෝෂණ නැතුව ගොවියන්ට පෝරසහන දාරි වැඩි වෙනවා.
2: මේ වර්ගයේ මිනිසුන් කණ්ඩායමක් එක්ක කිසි දවසක ලෝකේ රටවල් දියුණුුනේ නැහැ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
6: ආණ්ඩුව බලන්නේ මර්ධණයෙන් මේක ඉදිරියට ගෙනියන.
7: ආගවත් බලපෑම් වලට වැඩ කරන කණ්ඩායමක් නෙමෙයි අපි.
8: ඒගොල්ලන්ගේ ප්‍රකාශ දැක්කම හරියට පුදුම හිතෙනවා.
9: දැන් මේගොල්ලෝ කියන අඩු කරන්නේ නැහැ. ඒ කියන්නේ අර්බුදේ ලංකාවේ
10: ජනතාවට එහෙම අමාරුවක් නැහැ.
1: සෑම දිනකම උදෑසන 6:30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
11: Gentlemen, welcome to Bangkok, Thailand.
12: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
13: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.71 0.92 0.71 0.77
14: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0.76 844 97 97 කුන්දේසි සහිතයි.
15: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
16: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
17: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0.11 8 32 2000. NIB The City University, the place to be.
18: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් Fortune RBD cooking oil ඉතිරිය රුපියල් 210යි. බයිරහ chicken sausages ඉතිරිය රුපියල් 330යි. 7 up ඉතිරිය රුපියල් 125යි. magic vanilla ice cream ඉතිරිය රුපියල් 215යි. කගේල්ස් ෆුඩ් සිටි.

0: Da su duko ti gena e disne
1: Benin Anna Satita vasna havas dekata
2: Sieta hot and spicy with sudu kochi
1: Goda kadare
3: Ame මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි. අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.5% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: හත පහු වෙලා විනාඩි 31යි දැන් වෙලාව. දන්නවද විශ්මි? හැම වෙලාවකම අපිට ජීවිතේ මුණ ගැහෙන මිනිස්සු අපේ වෙන්නේ නැහැ. හැම වෙලාවකම හමුවීම් හිමිවීම් වෙන්නේ නැහැ. හැබැයි හිතයට ඒවා මතක විදිහට තැම්පත් වෙලා තියෙනවා.
1: එයා කියපු දෙයක්, එයා කරපු දෙයක් හොඳ විදිහට මූණට හිනාවක් කියන විදිහට මතකයක් විදිහට ඔයාව ජීවත් කරවන්නත් පුළුවන්. හැබැයි එයාගෙන් කියවෙච්ච නරක දෙයකට ඔයාගේ හිත අය ගැස්සෙන්නත් පුළුවන්. හැබැයි ඔයා මතක තියාගන්න ඕනේ හොඳ දේවල් විතරයි.
0: මතක අපි හැමෝටම තියෙනවා. එක එක જાතේවා, හොඳ ඒවා, නරක ඒවා, සතුට දුක, කිසිම හැඟීමක් නැති ඒවා. සමහර අමතක වෙලා ගියපු දේවල් නේ. කොච්චර දේවල් හිත ආශ්‍රේ තියනවද. හැබැයි එක දෙයක් අපිට ඕනේ මතක වලට වඩා අපිට ඕනේ නැති මතක තමයි හුඟක් වෙලාවට උඩට එන්නේ. ඒක නම් ඉතින් හැමෝම දන්න දෙයක් නේ.
1: හිමි වුණත් නැතත් මතක කියන දේ ඔයාගේ පස්සෙම එනවා එනවා එනවම.
0: හරියට ඕනෙල්ල වගේ නේ.
1: අනිවාර්යෙන්.
0: රයිට්. ඉතින් 0.7111 98.4 WhatsApp message එකක් එවන්න.
1: එහෙමත් නැත්නම් ආදරේ කවන්සියත FM අපේ Facebook page එකට આવીත් අත post එක යටින් comment එකක් තියන්න.

0: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
3: හරි ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
6: හිනා වෙන්න මෙන්න වෙලාව.
7: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇල දෙනක් මෙහෙම හැමදාම පාර පන්නනවා.
8: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇල දෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා.
9: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
10: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන
11: අඩුම මිලට කොහොමද දෙන්නේ
12: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
13: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
14: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථාවකට ලෝකයට පිළිගනි හච්
15: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
16: සුබ දවසක්
17: අලුත් වෙලා
16: පහසු වෙලා
17: තෑගි වැඩි වෙලා
18: දවස සුබයි සිහින දිනයි සුබ දවසක්
19: ජනපදය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
4: ඔයත් වහලට වකි වෙන්න
5: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
12: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික් ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතු වන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
3: මුළු පවුලටම මගේ ගානටම
4: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
5: මේ දෙකක් දාගෙන එන්නද
6: ඇයි කන් දෙක පුරවලා කන්නද
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
6: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට
7: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
5: නෑනේ අරේ වා
1: සින්දු සියත
7: ගියත් සැපයි දවලේ
5: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්

0: වෙලාවකම හිමිවීම් වෙන්නේ නැහැ. හැබැයි හිතයට ඒවා මතක විදියට තියෙනවා.
1: ඔයාද ඔෆිස් යන්න නැද්ද?
2: නෑ, මං අද කායකේ ෂොක්ස් මාරු කරන්න යනවා.
1: කලින් කියන්න එපැයි. මම මේ ඔයාත් එක්ක යන්න ඉන්නවා.
2: සෝරි, මට ඒකෙච්චර ගාණක් ගියේ නෑ.
1: ආ, ඔව්. ටික කාලෙකින්ද මාව ගාණක් නෑ කියලා මං දන්නවා.
2: සිතුමිනි, උදේ පාන්දර විකාර කියන්න එපා.
1: රාජිත, ආදරේ වෙනස් වෙනකොට මිනිස්සුන්ට ඒක දැනෙනවා.
2: ඔව් ඔව් ඔව්. ඒක නම් ඇත්ත.
1: මොකක්?
2: ඔය ඔයා දැන් කිව්වේ?
1: මේ මට ඔයත් එක්ක රණ්ඩු වෙන්න වෙලාවක් නෑ. මට බරක් වෙනවා. මම යනවා. කායක හදාගත්ත තවසට මාව ගන්න එන්න.
2: මචං, මට උඹේ කායක ඕන.
3: ආ, කොල්ලා. අද හරියේ නෑ.
2: නෑ බං, ගරාජ් එකට කායක දානවා. අද වැඩ ටිකක් තියෙනවා බලන්න, ඒ ටිකට යන්න ඕන.
3: හරි හරි, මං සිකුරුණියට කියලා දෙන්න. ඌය අතුරදී.
0: රාජිත මේ යන්නේ අමුතුම ගමනක්. යාළුවගේ කායක අරන් එයා කෙලින්ම ගිහිෂව ගන්න. සාරියට ඊෂා හරි ලස්සනයි. ඒත් වචනයක්වත් ඒ දෙන්න කතා කළේ නෑ. කෙලින්ම ගියේ ස්ටුඩියෝ එකට. මල් පොකුරක් අතින් අරන් චාම් කපල් එකක් වගේ එයාලා ෆොටෝ එක ගත්තා.
1: Thank you.
0: එහෙම කියලා ඊෂා ස්ටුඩියෝ එකෙන් එළියට ආවා.
2: ඊෂා, ටිකක් ඉන්න.
1: බෑ රාජිත, බෑ. ඔහට මට තවත් දුක් දෙන්න බෑ. අනික මන් නිසා ඔයා ගත්ත රිස්ක එක හොඳටම ඇති. බබා හැමදාම තාත්තකෝ කියලා අහනවා. මට බෑ බොරුකාරයෙක්ව තාත්ත කියලා යට පෙන්නන්න. ඒත් මං ආසයි. මං ආදරය කරපු, මට මග ඇරුණු මේ ලෝකේ ඉන්න ආදරණීය මනුස්සයා එයාගේ තාත්ත කියලා එයා විශ්වාස කරනවා නම්.
0: රාජිත නතර වුණා. ඊෂා ටොක් එකක් අරන් ගියා. සති ගානකින් ඊෂාගෙන් කිසිම කෝල් එකක් ආවෙ නෑ. හැබැයි එක කෝල් එකක් ආවා.
3: සර්, රාජිත ගම්හිම නේද?
2: ආ, ඔව්, කියන්න.
3: අපි ස්ටුඩියෝ එකෙන්. සර්ගේ ෆොටෝ එක රෙඩි. අරන් යන්න ඉන්න. මිස්ගේ නම් එක වැඩ නෑ. ඒකයි අපි සර්ට ගත්තේ.
4: The number you dialed is not in service.
0: රාජිත අද්දට තොයනවා. ඊෂාට මොකද උනේ කියලා.

0: ආච්චි අප්පච්චි ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: සියත පතරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.1117388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
5: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
6: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
0: 13.75ක් දක්වා සුපිරි පොලියක්. අමතන්න 0.1115 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
8: අයියා මට ඇපල් මලක් දෙන්න.
9: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
8: අයියා මට මල් ගොඩාක් දීලා.
9: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
8: හච් 15 පිස්සුවක්ම තමයි.
10: ඔයා දන්නවද ෆ්‍රයිඩේ ද 13th කියන්නේ අවාසනාවන්ත දවසක් හැටියටනේ සලකන්නේ.
11: ඉතින් ඇයි ඔය අවාසනාවන්ත වැඩ මෙතෙන්ට ගේන්නේ?
10: ඒ වැඩසටහන මුස්පෙන්තු කරන්න ෆ්‍රයිඩේ ද 13th එන්න ඕනේ. ඔයා හිතුවා නැද්ද තාම? ඒ කියන්නේ වසරේ වාසනාවන්තම දිනේ තෝරගෙන මේක කළා ගියහන්කෝ. ඒත් මෙහෙම තමයි. මොකද්ද ඔක යමුත්?
12: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට. තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp මැසේජ් එකක්.
0: දැන්ම දරුවගේ 9යි කමයි වසරයි 0.714151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
12: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
13: යප පොකට් මනී.

0: අටයි විනාටි අටයි දැන් වෙලාව. අටයි අටයි.
1: හොඳ දෙගන්නේ.
0: හොඳ මොකද හොඳ?
1: දෙයක්.
0: හොඳ දෙයක්. මේ පොඩි කාලේ අපි මේ ඔය කික සුරංගනා කතා අරව මේව කාටුන් එහෙම බලනවානේ. වඩ මතකද පිසාචයාගේ කතාව?
1: හ්ම්.
0: අර මෙහෙම පිසාචයා මේම පාවි පාවි යනවා. මට හරි මතකයක් තියෙනවා මේ තව කතාවක් තිබ්බ මතකද මේ ජැක් සහ මායා බෝන්චි වල.
1: ඔව්.
0: ඒක යෝධයා මතකද?
1: ඔව්.
0: යෝධයාගේ වයිෆ් මතකද?
1: චුට්ටක් විතර.
0: මත් චුට්ටක් විතරයි නේ.
1: මතකයි මතකයි.
0: ගෙදර ගිහලා කන්නාඩියෙන් බලන්න.
1: මං වගේද?
0: ඔයා වගේම. කොහොමද දන්නේ දෙක හරියටම? කොහොමද දන්නේ දෙක හරියටම හොයාගන්න පුළුවන්න්නේ? ඔයා වේගෙන් දුවගෙන එනකොට මං දන්නවා. රඩු.
1: ආ මේ යෝධයාගේ වයිෆ් තමයි එන්නේ කියලා. හොඳයි හොඳයි.
0: පොඩි පොඩි දේවල් තියෙනවා ඉතින්නේ කාගේ කාගේත්
1: නේ. ගැළපිලි තියෙනවානේ.
0: එතකොට මාව කොයි වගේද ඔයාට පේන්නේ කියලා මම කියන්නද?
1: ජැක් වගේ.
0: නෑ. අර ලෝඩ් ඔෆ් ද රින්ග් එකේ ඉන්නේ.
1: එහෙම නෑ. හොඳයි හොඳයි. බලන්න ඉතින් ඔයාත් දන්නවනේ දේවල්.
0: මම ගොඩක් දේවල් දන්නවා.
1: ඔයා කියන්නේ මම මේ දේවල් ඉගෙන ගන්න.
0: කවුද වැඩිපුරම දේවල් දන්නේ කියලා පරීක්ෂණයක් කරමු.
1: ඔයා ඔයා. පරීක්ෂණ ඕනේ නෑ. ගොඩක් දේවල් දන්නේ නිෂාන් ඔයා ඔයා ඔයා.
0: මට ඒක බන්දේසියක තිර දුන්නක මදි වගේ.
1: භාජනයකට දාමු එහෙනම්.
0: සමා වගේ.
1: ඔබ නිවැරදි.
0: මේ අහන්නකෝ. දැන් මේ කතා කරන හැම දෙයක්ම අහගෙන ඉන්න ඔබට මතක සමහරලට හිනා යනවා ඇති. සමහරලට එහෙම නැතුවත් ඇති නේද? දැන් අපි හිනා යනවා ඇති කියලා කියන හැම දෙයකටම හිනා
1: යනවා නැහැ නේ.
0: සමහරලට අපි එහෙම කරන ජෝක්ස් උත් තියෙනවානේ. අපි ජෝක් එකක් කරන මිනිස්සු අපි දිහා
1: බලාගෙන ඉන්නවා.
0: ඒ මොකද?
1: ආ ඒක ජෝක් එකක්ද?
0: හා ඇත්තද?
1: හා. හිනා ගියේ නෑනේ.
0: ඉතින් හැම වෙලාවකම අපේ ජීවිතවල අපිට ගොඩක් අයව මුණ ගැහෙනවානේ. මේ හැම හමු වීමක්ම හිමිවීමක් වෙන්නේ නැහැ.
1: අනිවාර්යෙන්ම. ඉතින් අද අපි කතා කරන්නේ ඒ ගැන. ඔයත් ලියන්න ඔයාගේ ජීවිතේ ලැබිලා තියෙන දේවල් වගේම හමුවීම් ඇති ඕන තරම්. හැබැයි ඔයාගේ ජීවිතේ මේ වෙද්දිත් ගොඩාක් ඈතකට ගිය. හැබැයි මතක ඔයත් එක තාමත් ඇති. ඒකෙන් අපිට ලියන්න.
0: 0.7111.982.4ට WhatsApp message එකක් කියවන්න.
1: එහෙමත් නැත්නම් ආදරේ කවුන්සිලට FM අපේ Facebook පේජ් එකට ඇවිත් අත පෝස්ට් එක යටින් කමෙන්ට් එකක් තියන්න.

0: ഡെങ്കു മാറാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസില സമരവീര.
1: උණ හිසරද මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනය සමෙහි රතුපැහ ලප විදුරුමසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය. මෙය සෞඛ්‍ය හා ජනමාත්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පරිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවාද?
3: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
2: මම දන්නවානේ පොසොන් පද්දි ගීත.
3: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
2: ඉස්සර

0: ඔයාගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ත ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 වට්ස්ඇප් කරන්න.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
2: අවදානම් තත්ත්වය ආවට පස්සේ අපිට වාර්තා වුණා සාමාන්‍යයෙන් 600-650ක් පමණ දෛනිකව රෝගීන් වාර්තා වුණා ලංකාවෙන්. මේක අපි අඩු කරගත යුතු වෙනවා. ඩෙංගු රෝගය පමණක් නෙවෙයි වෙනත් රෝග තිබෙනවා. ජනතාවට රෝහල් කඩාව පැමිණීමට අවශ්‍ය වෙන. ඒ අයටත් මේක ලොකු අසාධාරණයක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ රෝගීන් සංඛ්‍යාව වැඩි නිසා හරියාකාරව ඒ රෝගවලටත් වෛද්‍යවරුන්ට සහ හෙද පාර මණ්ඩලයට යොමු වීමට නොහැකි තත්ත්වයක් එන්න පුළුවන්.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0.71 492 492 0.71 132 77
6: ඒවා අපිට වැඩක් නැහැ. මගේ ණය ගෙව්වේ නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්න. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේ වැරදි.
7: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕන කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය. දරුවන් ගැන අගත පවුලින් නම්බුව ඔහ බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
9: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
10: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
12: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 152 152 ට වට්ස්ඇප් කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහනවා.
14: සියත පොකට් මනි අනුග්‍රහය.
15: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: විසියටයි දැන් වෙලාව.
1: කාලෙත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙනවා නේද නිෂාන්?
0: ඔව්, කාලෙත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙනවා, ලස්සන වෙනවා. සමහර වෙලාවට ලස්සන දේවල් ඈත්ලා යනවා.
1: මත් ලස්සන වෙලා නේද?
0: ඔයා නේ ලස්සන කියන්නේ.
1: අනේ බලන්නකො ඉතින්.
0: ඔයා ලස්සනට සමාන පදයක්.
1: විශ්මි.
0: ආ විශ්මි. දැක්කම නිකන් පිස්සු වගේ.
1: ඇසන්ද වෙනවා.
0: ඉතින් ඇත්තට මේ වැඩසටහන කරලා එළියට යනකොට මම පොඩ්ඩක් බිත්ති අල්ලගෙන යන්නේ ඇත්තට. මේ කොයි යන්නේ රයිගම් යන්නේ වගේ මම එහෙම යන්නේ. සමහරවිට පඩි පෙළෙද්දී මෙහෙම කකුල තියලා බලන පඩි පෙළ. හා ටිකක් වෙලා ගියාම තමයි මමත් පියවි සිහියට පත් වෙන්නේ.
1: දවසෙන් දවස කාලේ
0: ඇත්තටම අපේ ජීවිතවල එහෙම ගැටිය ඉන්නවා. ඒ කියන්නේ නිකම් පාර යනකොට ඔබ වලවල් වලට වැටිච්ච අවස්ථා ඇති.
1: අනිවාර්යෙන්ම
0: වාහනේ පාරෙන් පිට පැනපු වෙලාවල් ඇති. මෝටර් සයිකලෙන් වැටිච්ච වෙලාවල් ඇති. ඒ ලස්සන ගැහැණු ළමයි දැක්කම එහෙම එහෙම හිතෙනවා. එහෙම පේනවා. හා බලන්න ගිහිල්ලා 5 කොණිප්පු අවස්ථා ඇති.
1: අපේ ඩිවිෂන් එකේම කොච්චර ලස්සන ගැහැණු ළමයි ඉන්නවද? ඒකනේ අපේ කට්ටිය සැරෙන් සැරේට වැටෙන්න යන්නේ නේද නිෂා? අපි ඉතින් ඒකලම හයියෙන් දරාගෙන අල්ලගෙන ඉන්න අපේ ටීම් මේට්ස් ලා ඉන්නවා.
0: පොඩ්ඩම එහෙම ලස්සනට කතාව ගියා. අර එක පාටම අර ඔකට කියන්නේ අර කිරි කලයට අර මොකද්ද බින්දුවක් වැටුණාම මොකද
1: වෙන්නේ? විශ්මි බහින්න දැන්.
0: විශ්මි බහින්න දැක් නැහැ. විශ්මි දැන් මෙහෙම වැටිලා ඉන්නේ බිම. මේ කමෙන්ට් එකක් කියලා තියෙනවා අලුබෝමලේ ජගත්. හරිද?
1: කියන්නක බලන්න.
0: එමෙහෙමයි කියන්නේ හැම හමු වීමක්ම හිමි වෙන්නේ නැහැ. දෛවයේ ලියවිලා තියෙන කෙනා තමයි කවදා හරි හිමි වෙන්නේ. ආදරය කියන්නේ මහ පුදුම දෙයක්. කඳුල සුසුම වේදනාව අඩු නැතිව ආදරය තුරින් ලැබෙනවා. සතුට සැනසුම ලැබෙන්නේ කලාතුරකින්. මගේ පළමු ආදරය මට විශ්සුනා. ඒ හමුවීමම හිමිවීමක් වේවි කියලා මම එදා හිතුවා. හෙත්කෝ එයා මට ලැබුණේ නැහැ. පස්සේ තවත් හමුවීම් ගොඩක් තිබුණා. ඒත් ඒවා හමුවීම් විතරයි. තවමත් මගේ ඉරණම්කාරී කොහෙ ඉන්නවද දන්නේ නැහැ. ඒත් හිත යට තවමත් හොල්මන් කරන්නේ මගේ පළමු ආදරේ ගැන.
1: ඒ විදිහට තමයි අද ජගත් අපිට මැසේජ් එක එවලා තියෙන්නේ. එතකොට වීකෙන්ඩ් එකෙත් අපිට කුසල් සංකේත් මැසේජ් එකක් කිව්වා. හයි විශ්මි, මම අහනවා හොඳේ කතාව පස්සේ එවන්නලු. අනිවාර්යෙන්ම එවන්න නේද?
0: අනිවාර්යෙන්ම ඔයගේ කතාවත් එවන්න. ඒ වගේම මේ අපේ පුංචි යාළුවා ඉන්නවනේ බබාලා.
1: ඔව්.
0: ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලෝ දන්න පොසොන් බැතිකයක් අපිට වට්ස්ඇප් වොයිස් රෙකෝඩ් එකක් විදිහට 0705 551 6047 නම්බරයකට නම්මල තමයි මේ වැඩේ කරන්න ඕනේ. රෙකෝඩ් කරලා එවන්න. ඉතින් අපිට පුළුවන් ඒ ලස්සන වක්ත ගීතය ඉස්සරහ දවසකදී මුළු ලෝකෙටම ඇහෙන්න සිතින් අහන්න දෙන්න එයාගේ නමගම විස්තරත් එක්ක.
1: අනිවාර්යෙන්ම. ඉතින් අපි ඉන්නව රෑ 9 වෙනකන්. හමුවීම් මතක විදියට ඔයාලඟ තියෙන දේවල් හැමදාම වචන කරලා රණවෙට කලින් අපිට වන්න.

ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 732 1000 NIB in the City University, the place to be.

0: හැබැයි ඒගොල්ල මෝඩනේ.
1: ඒක තමයි. වැරදි මාතෘකාව කතා කරන්න හොඳ නෑ.
0: ටක්කල නවත්තන්න.
1: නවත්තන්න ඕනේ ඇති.
0: මං වගේ.
1: බස්.
0: බස්.
1: හැම වෙලාවෙම අපිට හමු වෙන්න හැම හමු වීමක්ම හිමිවීමක් වෙන්නේ නෑ. ඒක තමයි මේ ජීවිතේ හැටි. හැබැයි හිත යට ඒව මතක විදිහට තියෙනවා විශ්මි.
0: අනිවාර්යයෙන්ම එහෙම කියද්දී අපිට ඉසුරු මංචනායක කමෙන්ට් එකක් එවලා තියෙනවා නිශාන් මෙන්න මේ විදිහට. හැම හමු වීමකම අයිතියක් තිබ්බනම් ආතරයට කොයින්ද මෙච්චරම මතක. ඔයාටත් අහිමි මටත් අහිමි ඒ ආතරේ මතක සටහන් කවි පදතිකේ පරම්පරාවෙන් පරම්පරාවට ඔහේ ගලාගෙන යනවා. ඔයා දන්නෙත් නෑ මන් දන්නෙත් නෑ ඒත් ඒ මතක හුස්ම ගන්නවා කියලා.
1: හරිම ලස්සනයි. එතකොට දිනිත්ම
0: තරුෂිකේන
1: හිමි නොවේ නම් ප්‍රේමය හමු නොවිය යුතුයි. හිම කියලා බෑ ඉතින් ප්‍රේම නැතු පුළුවන් ජීවත් වෙන්න.
0: ප්‍රේමය ඕනේ. ප්‍රේමය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්.
1: ප්‍රේමය අත්‍යවශ්‍ය දෙයක්. මොකද ප්‍රේමය තිබ්බොත් තමයි හෙට අපිට වැඩට එන්න පුළුවන්.
0: හොඳ දෙයක් ඔයාගේ. ගුඩ් වන්.
1: ප්‍රේමය ඔබ සදාකල් සිටිත්වා.
0: එසේම වේවා.
1: ගිහින් එන්නද හෙටත් එන්න රෑ හතට පොඩ්ඩක් කතා කරන ගමන් හිනා වෙන ගමන් ආදරේ රස තැන් ගැන කතා කරමු. මම නිශාන්.
0: මං විශ්මි. ඔබට සුබ රාත්‍රියක්.

0: ஆச்சி அப்பாச்சி, ඔය පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි කීත.
1: ෂා, පොඩි කැලක් කියමු බලන්න.

0: මගේ පොඩ්ඩත් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ත ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 වට්ස්ඇප් කරන්න.
1: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.115.715 අමතන්න.
3: සියත පත්‍රයේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.1177388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
5: ඔයාදන්නද ෆ්‍රයිඩේ ද 13th කියන්නේ අවාසනාවන්ත දවසක් හැටියටනේ සලකන්නේ.
6: ඉතින් ඇයි ඔය අවාසනාවන්ත වැඩ මෙතෙන්ට ගේන්නේ?
5: ඒ වැඩසටහන මුස්පෙන්තු කරන්න ෆ්‍රයිඩේ ද 13th එන්න ඕනේ. ඔයා හිතුවා නැද්දට? ඒ කියන්නේ වසරේ වාසනාවන්තම දිනේ තෝරගෙන මේක කළා ගියහන්කො. ඒත් මෙහෙම තමයි. මොකද්ද ඔක යමුත්?
7: ලා මකල

මානැත අන් සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මානැත අන් සතු සිත් විඳලා

0: අපච්චි අපච්චි ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
2: අවදානම් තත්ත්වය ආවට පස්සේ අපිට වාර්තා වුණා සාමාන්‍යයෙන් 600-650ක් පමණ දෛනිකව රෝගීන් වාර්තා වුණා ලංකාවෙන්. මේක අපි අඩු කරගත යුතු වෙනවා. ඩෙංගු රෝගය පමණක් නෙවෙයි වෙනත් රෝග තිබෙනවා. ජනතාවට රෝහල් කඩාව පැමිණීමට අවශ්‍ය වෙන. ඒ අයටත් මේක ලොකු අසාධාරණයක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ රෝගීන් සංඛ්‍යාව වැඩි නිසා හරියාකාරව ඒ රෝගවලටත් වෛද්‍යවරුන්ට සහ හෙද පාර මණ්ඩලයට යොමු වීමට නොහැකි තත්ත්වයක් එන්න පුළුවන්.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.718492492 0.711327777 Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: Nada su du kontigena e Disney.
1: Danin Anna. Sati tawassala hawas dekata.
2: Theater hot and spicy with Sudu Kochi.
1: Godak kadare.
3: Ame මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ බ්‍රාන්කා රේටින් ඒජන්සි BBB- stable outlook.

ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 832 1000 NIBM The City University, the place to be.

0: අච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 වට්ස්ඇප් කරන්න.
1: සියත පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.1177388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: හරි ගියේ හරිම තැනට ගියින්ද LOLC ලෝන් එක ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන.
6: වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න.
7: ඔයා දන්නවද ෆ්‍රයිඩේ 13th කියන්නේ අවාසනාවන්ත දවසක් හැටියටනේ සලකන්නේ.
8: ඉතින් ඇයි ඔය අවාසනාවන්ත වැඩ මෙතෙන්ට ගේන්නේ?
7: ඒ වැඩසටහන මුස්පේන්තු කරන්න ෆ්‍රයිඩේ 13th එන්න ඕනේ. ඔයා හිතනවා වසරේ වාසනාවන්තම දිනේ තෝරගෙන මේක කළා ගියහංකො. ඒත් මෙහෙම තමයි.
9: ලා මකලෝ

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: දැන් වෙලාව රාත්‍රී 10යි.

මම සමන් ජයනාත්. අද රෑ 10යි 10 තුලින් මම තෝරගත්ත 10වෙනි ගීතය වෙන්නේ දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ගායන කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරණ අම්මා. මම ඉපදුනේ බණ්ඩාරවල ප්‍රදේශයේ. බණ්ඩාරල් කියන්නේ කොළඹින් ඉතාම දුර බැහැර ප්‍රදේශයක්. මම පාසල් යන කාලේ මගේ අම්මා ගුරුවරියක්. එයාත් එක්ක පාසල් යන්න පුරුදු වෙලා හිටියේ. හැමදාම මම දකින දර්ශනයක් තමයි ඉතාම විශාල පවුලක මවක් උදෑසන නොයෙක් ගෙවල් වලට ගිහිල්ලා බැල මෙහෙවරකම් කරලා තමන්ගේ දරුවන් වෙනුවෙන් යම් කිසි දෙයක් උපයා ගන්න දරණ මහන්සිය මට හදවතේ ගැඹුරුම් තැනක රැඳිලා තියෙනවා. ඇය කාලයක් ගිහිල්ලා මේ ජීවිතෙන් සමුගත්තා. නමුත් ඇගේ දරුවන් අතරින් එක දියණියක් මම තාමත් දන්නවා. ඇය දැන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයක්. ඇගේ දියණියන් දෙදෙනා වෛද්‍යවරුන්. මේ වගේ තැනකට ගේන්න ඇය වෙච්ච මහන්සිය මට තාමත් මතකයි. ඉතින් මේ දීපිකා ගායනා කරන මේ ගීතය ඇසෙන වාරයක් පාසා මට මතක් වෙන්නේ ආසියාවේ මව්වරුන් පොදුවේ තමන්ගේ දරුවන් ගොඩනගන්න ඕන ජීවත් කරන්න ඕනට ජීවේ දෙන්න වෙන මහන්සිය. මේක පොදු දෙයක්. ඒක නිසා අද මේ වැඩසටහනේ දසවන ගීතය විදිහට මේ ගීතය තෝරගන්න මම තීරණය කළා.

0: ගීතයයි.
1: අද සුන්දර මුණ ගැසීම සංගීතවේදී සමන් ජයනාත් ජිනදාස සමක.
2: අද රෑ 10යි ගී 10 තුලින් නමවන ගීතය වශයෙන් මන් තෝරාගන්නේ අපේ පියවරුන් ගැන ලියවුණු ඉතාම සංවේදී ගීතයක්. ඔබත් මාත් දන්න තරමෙන් මව්වරුන් වගේ නෙමෙයි පියවරුන්ගේ ආදරය තියෙන්නේ හදවතේ ඉතාම යට තැනක සැඟවිලා. ඒක බොහොම සංවේදී, ඒ වගේම වැඩිය ප්‍රකාශ කරන්න නැති පෞරුෂයෙන් පිරිච්ච දරුවන් වෙනුවෙන් හැදිච්ච ආදරයක්. ඔවුන් නිහඬව තමන්ගේ සේවය, තමන්ගේ කැපවීම කරන අතරේ ජීවිතයේ අවසාන භාගයේ ඔවුන් ඒ සියලු හැඟීම් හදවතේ රඳවාගෙන තමන්ගේ දරුවන් ලෝකයට බාර දෙනවා. ඔවුන්ගේ හදවතේ දරුවන් වෙනුවෙන් තියෙන ආදරය ප්‍රකාශ කරන්නේ බොහොම අඩුවෙන්. ඒක නිසා ඔවුන් වෙනුවෙන් ලියලා තියෙන ගීතත් ඉතාම අඩුයි කියලායි මට හිතෙන්නේ. ඒක නිසා මට හිතෙනවා රවි රොයිස්ට් ගායනා කරන හමාර බනවර කියන ගීතය මම මේ අවස්ථාව ඉතාම කැමැත්තෙන් තෝරා ගන්නවා. සියලුම ආදරණීය පියවරුන් වෙනුවෙන් ඔවුන්ට කරන විශේෂ සැලකීමක් වශයෙන්.
1: අංක 9.

0: අප්පච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
2: අවදානම් තත්ත්වය ආවට පස්සේ අපිට වාර්තා වුණා සාමාන්‍යයෙන් 600-650ක් පමණ දෛනිකව රෝගීන් වාර්තා වුණා ලංකාවෙන්. මේක අපි අඩු කරගත යුතු වෙනවා. ඩෙංගු රෝගය පමණක් නෙවෙයි වෙනත් රෝග තිබෙනවා. ජනතාවට රෝහල් කඩාව පැමිණීමට අවශ්‍ය වෙන. ඒ අයටත් මේක ලොකු අසාධාරණයක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ රෝගීන් සංඛ්‍යාව වැඩි නිසා හරියාකාරව ඒ රෝගවලට වෛද්‍යවරුන්ට සහ හෙද කාර්ය මණ්ඩලයට යොමු වීමට නොහැකි තත්ත්වයක් එන්න පුළුවන්.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.718 492 492, 0.711 327 777. Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: nun da su du kochi gena e disney
1: danen anna sathi dawasala hawasa dekata
2: siyata hot and spicy with sudu kochi
1: goda kadare
3: amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි.
9: අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.5% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.4 දිව

0: Сията. Редаяй. Китаяй.
1: අද සොඳුරුමු නැගැසීම සංගීතවේදී සමන් ජයනාත් ජිනදාස සමක.
2: අද සියත FM රෑදහය ගීදාය මේ සුන්දර සන්ධ්‍යාවේ අටවන ගීතය වශයෙන් මම තෝරාගන්නේ ප්‍රියා සූරේසේනයන් ගයන සුදු පරවිරෑනසේ කියන ගීතයයි. අපි සියලු දෙනාටම සුන්දර පාසල් අවධියක් තියෙනවා. මම අධ්‍යාපනය ලැබුවේ බණ්ඩාරුළු මධ්‍ය මහාවිද්‍යාලයේ. මෑතකදීත් මම පාසලට ගිහිල්ලා එහි සුන්දරත්වය බලලා ආවා.

ඇත්තටම බණ්ඩාල මහාවිද්‍යාලය කියන්නේ ඉතාම සුන්දර ස්ථානයක තියෙන පාසලක්. අපි උදෑසන පාසලට ගිහිල්ලා පාසල් මිදුලේ රැඳිලා ඉන්නකොට පාසල් දිගේ ඉතාම ඈතට අපිට පේන්න තියෙනවා ඉතාම සුන්දර දේවදාර ගස් පේලියක්. අපිට තරුණ නව යෞවන තරුණයන් හැටියට ඒ දවස්වල පාසලේ තරුණයන් පිළිබඳව අලුතෙන් ඇතිවෙන නැවුම් සිතුවිලිත් එක්ක මේ චිත්‍රය මැවිලා තියෙන්නේ. මට මේ අවස්ථාවේ මතක් වෙන්නේ ඇත්තටම මට පළවෙනි වතාවට මගේ ප්‍රථම ආදරය පිළිබඳ මතකය. පාසලේදී අපි වැඩි දුර දෙක හිතන්නේ නැතුව අපි ආස කරන තරුණයක් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගන්නට කැමැත්තෙන් ඉන්න අතරේ එක් මොහොතක ඇති කරගත් සම්බන්ධතාවයකින් මට ලැබුණු මුල්ම පෙම් පත පිළිබඳව තාමත් මතකයි. කාලයකදී අපි ප්‍රේම සම්බන්ධතාවය නිසා එකතු කරගත් ප්‍රේම පෙම්පත් එකතු කරලා මං මේ පොඩි එකතුවක් මගේ ළඟ තියාගෙන හිටියා. මගේ අම්මා මං හිතන්නේ මේ ඔබ සියලු දෙනාම දන්නවා ගුරුවරයන් වුණාම ටිකක් සරපාරුෂ කාන්තාවන් මේක මුලින්ම මේ ඇය අතර පත් වුණ දවසේ මට මතකයි බරපතල තත්ත්වයකට මුණ දුන්නා. ඇත්තටම මේ අම්මට වැඳලා සමාවරගෙන මේක නවත්තනවා කියලා පොරොන්දු වෙලා මේ වගේ මේ බරපතල තත්ත්වයකට පත් වෙලා තමයි මේකෙ මිදෙන්න හම්බුනේ. පසු කාලීනව මගේ මාගේ ඊටම ළඟ මිතුරයක් බවට ඇයපත් වුණා. කාලයත් සමග අපිට අයිති ජීවිත ගොඩනගාගෙන අපිට ඇත්වල යන්නට සිද්ධ වුණා. නමුත් අපි තාම අදටත් ඊටම ළඟ මිතුරන් විදිහට ආශ්‍රය කරනවා.

0: ගීතයයි.
1: අද සොඳුරුමු නැගැසීම සංගීතවේදී සමන් ජයනාත් ජිනදාස සමක.
2: සියත FM ඔබේ ආදරණීය නාලිකාව තුළින්

ඉදිරිපත් කරන රෑ 10:10 අද මේ සුන්දර සන්ධ්‍යාවේ 7 වෙනි ගීතයේ විදිහට මං තෝරාගත්තේ සරා සොඳුරු මල් පැටලී කියන ඉතාම පැරණි චිත්‍රපටයක ගීතයක්. හන්තානි කතාව 1969 තිරගත වුණ. මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා මට අවස්ථාව ලැබුණා මේ පෙරාදින විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න. ඇත්තටම ජීවිතේ මට මගේ මේ බණ්ඩාරල ඉපදිලා ජීවිතේ වෙනස් වුණේ පෙරාදින විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමෙන් පස්සේ. එහිදී මට ලංකාවේ ප්‍රසිද්ධ කලාකරුවන් රැසක් මුණ ගැහුණා. ආචාර්ය සරත් චන්ද්‍රයන්, W.D. අමරදේවයන්, ආචාර්ය ජාලත් මනුරත්න, නිශ්ශංක දිද්දෙනිය වගේ ඉතාම දැවන්ත කලාක්ෂේත්‍රයේ දැවන්තයන් රසක් ආශ්‍රයකන්ට හමුණා. ඒ හා සමානවම පෙරාදින විශ්වවිද්‍යාලය කියන්නේ ප්‍රේමයට ඉතාම හොඳ පරිසරයක් සලස්සන ස්ථානයක් කියලා මට හිතෙන්නේ. පෙරාදින විශ්වවිද්‍යාලයම ආදරෙන් පිරුණු ප්‍රේමවන්තයන්ගෙන් ගහන්න තෝතැන්න. හන්තාන කියන්නේ ඒ ප්‍රේම කතාවලට ඉතාම මනරම් පරිසරයක් සලසල දෙන, පරිසරෙන්ම ප්‍රේමවන්තයන්ගේ ආදර සිතුවිලි උද්දීපනය කරන ස්ථානයක් කියලා මට හිතෙන්නේ. මහවැලි ගඟ, කලාගාරය, ආදරවන්තයන්ගේ මාවත, එහෙම නැත්නම් ලවස්ලෙන් කියලා අපි කියන්නේ, මේ සියලු දේන්ම පෙරාදින විශ්වවිද්‍යාලයට එන තරුණ තරුණයන්ගේ ප්‍රේම සම්බන්ධතාවලට රුකුලක් සලසන පරිසරයක් තමයි ලැබිලා තියෙන්නේ. හන්තානේ කතාව කියන්නේ 1969 වර්ෂයේ වගේ ඉතාම දුර කාලෙක මේ රටේ ඉතාම ජනප්‍රිය වුණු චිත්‍රපටයක්. එහි විශේෂත්වය තමයි මහගම් සේකරයන්, ප්‍රේමසිරි කේමදාසයන් වගේ සංගීතඥයන් එකතු වෙලා ඒ හන්තානේ කතාව චිත්‍රපටයේ ඉතාම රසවත් ගීත රසක් නිර්මාණය කිරීමට හැකියාව ලැබීම. ඒ වගේම වික්ටර් රත්නායක මුලින්ම ගායනා කරපු චිත්‍රපට ගීතය කියලාත් මට මතකයි. මෙහි අපිට මතකයි එකවරක් අපේ විශ්වවිද්‍යාලයේ අපේ තරුණ තරුණයන් එකතු වෙලා හන්තාන කන්ද තරණය කරපු අවස්ථාව. මෙහි ඒ වෙනකොට අපේ කීප දෙනෙක් ප්‍රේමවන්තයන් බවට පත් වෙලා තිබුණේ පළවෙනි අවුරුද්ද අවසානයේ වගේ වෙනකොට. අපි ඒ කන්ද තරණය කරලා ඉතාම සීතල මිහිදුමින් ගහන පරිසරයක අපි යම්කිසි කාලයක් අපිට මාර්ගය තෝරගන්න බැලුව අතරමං වුණා. නමුත් අපිට හැකියාව ලැබුණා යම්කිසි උත්සාහයක් යොදලා එයින් මිදිලා නැවත පැමිණෙන්න. නමුත් මේ සියලු දෙයින්ම අපේ මේ මිත්‍රත්වය, ප්‍රේමවන්තයන් අතර තිබුණු සම්බන්ධතාවය තවත් ඉහළ නැංගුණා කියලා මට හිතෙන්නේ. කාලයක් ගියාට පස්සේ අපි නැවත අතීතයේ සිහිපත් කරලා බලනකොට, කාලයකට පස්සේ අපි නැවත ඒ පරිසරයට යනකොට ඉතාම උණුසුම් ආදරබර හැඟීමක් තමයි මේ පරිසරය තුළින් අපිට ඇති වෙන්නේ. ඉතින් අපි අහලා බලමු සරා සොඳුරු මල් පැටලී හන්තානේ කතාව චිත්‍රපටයේ මෙම ගීතය.

0: ගත තිබයින පුරා රැදායයි ගීතායයි
1: අද සොඳුරුමු නැකැසීම සංගීතවේදී සමන් ජයනාත් ජනදාස සමක
2: අද රෑදහය ගීදහය වැඩසටානේ හයවෙනි ගීතය වශයෙන් මම තෝරගත්තේ කසුන් කල්හාර ගායනා කරන මීදුම් දුමාරේ කියන ගීතය. මම මොන රටේ රැකියාව කරත් මොන පළාතේ හිටියත් කොයිතරම් කාලයක් අලුත් සැප සම්පත් එක ජීවත් වුණත් මම ඉතාම සතුටින් ගත කරන තැන තමයි මගේ මුල් ජීවත් වුණ බණ්ඩාරල ප්‍රදේශය. කොළඹ ඉඳලා දුර බැහැර ගෙවාගෙන හපුතලේ කඳ නැගලා හපුතලෙන් පල්ලෙහාට බහිනකොටම වගේ තමයි මම නැවත මුල් අති චමත්කාර ජනක පරිසරයට එකතු වෙන්නේ. හපුතලේ පසුකොට බණ්ඩාරල දෙසට ගමන් කරනකොට ඉතාම සුන්දර පරිසරයක් අපිට හම්බ වෙනවා. වනගත ප්‍රදේශයක් වගේ. අතරම ඔබට මතක ඇති නොයෙක් චිත්‍රපට දර්ශනවලට මේ පරිසරය පාවිච්චි කරලා තියෙනවා ගීත දර්ශනවලට. කසුන් ගායන මීදුම් දුමාරේ ගීතය ඇහුණු මුල්ම දවසෙත් මට එකපාරම මගේ හිත ඇදිලා ගියේ මෙන්න මේ පරිසරයට. කොළ පාටින් ගහන ගස් අතර මීදුම් පිරලා තියෙන මේ චිත්‍රය වගේ පරිසරය ඇතුළට එකතු වෙනකොට අපිට හිතෙනවා මේක ස්වර්ගයද කියලා. ඒ තරම් සුන්දරම සිතගත සනසාලන පරිසරයක්. ඉතින් මේක මේ චාමින්ද රත්නසූරිය මේ පරිසරයම අත්විඳලා ලියපු එකක් දෝ කියලා හිතන තරමටම මට මේ පරිසරය පිළිබඳ ආශාවක් ඇති වෙනවා. මේ මෑතකදී මම හපුතලේ ප්‍රදේශයට ගිහිල්ලා එහි දවස් දෙකක් ගත කරන්න අවස්ථාව ලැබුණා. දැන් අලුතෙන් නොයෙක් පිටරැටියන් ඇවිල්ලා ඔවුන් මේ පරිසරය විඳින විදිය දැක්කම මට හිතෙන ලෝකයේ තියෙන සුන්දරම තැන තමයි මේ කියලා වුණා. මේ ආශ්‍රයෙන් චාමින්ද ලියපු මේ ආදරණීය ගීතය ප්‍රේමයත් සමග මුසු කරලා පරිසරයත් සමග මුසු කරලා පරිසරයේ වර්ණය සමග මුසු කරලා ලියපු මේ ගීතය ඉතාම ආසාවෙන් මම රැසෙන්දි ගීතයක්. ඒක නිසා ඔබත් සමග මේක බෙදා හදා ගන්න කැමතියි.

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම සංගීතවේදී සමන් ජයනාත් ජිනදාස සමක.
2: අද රෑ 10 ගී 10 තුලින් ඔබට ගීතෝරන්නේ මම සමන් ජයනාත් ජිනදාස. අද පස්වෙනි ගීතය වශයෙන් මම තෝරගන්නේ රූකාන්ත ගුණතිලක ගායනා කරන සුවඳ දැනී දැනී දැනෙනවා කියන ගීතය. මට මතකයි මේ ගීතය පටිගත කරපු මුල්ම දවස්වල රෝහණ වීරසිංහයන් සමග මේ ගීතේ රූප දර්ශන නරඹන්නට මම මේ චිත්‍රාගාරයට ගියා. ඒ අවස්ථාවේ රෝහණ මට කිව්වේ මේ රූකාන්ත කොයිතරම් කැපවීමෙන් මේ ගීතය ගායනා කරාද කියලා. මං දැනගත් විදිහට ඔහු ශබ්දාගාරයේ විදුලි පහන් පවා නිවා දමා මේ වචනවල තියෙන සම්පූර්ණ හැඟීම මුළු ඇඟටම අරගෙන ඒ මුළු හැඟීමම නැවත තමන්ගේ ගායන හැකියාවෙන් ඉදිරිපත් කරමින් පටිගත කරපු ගීතයක්. මෙම ගීතය එන්නේ සප්තකන්‍යා චිත්‍රපටයේ. සප්තකන්‍යා චිත්‍රපටයේ ඇත්තම නවම ගීත රසක් රෝහණ වීරසිංහයන්ගේ අධ්‍යක්ෂණය යටතේ ඔහුගේ නිර්මාණ හැටියට මේ ගීත ලෝකයට බිහි වුණා. සුවඳ දැනි දැනි දැනෙනවා කියන ගීතය රූකාන්ත ඒ දක්වා ගායනා කරන ලද ගීත වර්ග වලින් එහාට ගිය ඔහුට ඔහුගේ ගායන පරාසය තවත් ඉදිරියට ගෙන යන්නට පුළුවන් අවස්ථා සැලසු ගීතයක් විදිහට මට හිතෙන්නේ. ඒක නිසා අපි මේ ගීතය අපි මෙම වැඩසටහනේ පස්වෙනි ගීතය විදිහට අපි ඔබත් සමග බෙදා ගන්නවා.

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම සංගීතවේදී සමන් ජයනාත් ජිනදාස සමක.
2: අද රෑ දහය ගී දහය තුළින් හතරවෙනි ගීතය විදිහට මම තෝරගත්තේ මේරේන්ස් ගායක කණ්ඩායමේ ප්‍රසන්න රෝසා ගායනා කරන මරතෝණ්ඩි ඉරියල්ලේ කියන ඉතාම ජනප්‍රිය ගීතය. මම දැන්ට අවුරුදු 20ක් පමණ මෑතකදී ලංකාවට එන්නට පෙර අවුරුදු 20ක් පමණ බහරේන් දේශයේ රැකියාව කරපු නිසා හුඟක් වෙලාවට අරාබිකරයේ සංස්කෘතිය පිළිබඳව අවබෝධයක් අධ්‍යයනය කරන්නට අවස්ථාව ලැබුණා. මරතෝණ්ඩි ඉරියල්ලේ කියන ගීතයත් අරාබි සංස්කෘතිය පදනම් කරගෙන ලියවුණු ගීතයක්. හුඟක් වෙලාවට නොයෙක් රටවලට ගියාම අපිට අවස්ථාව ලැබෙනවා සංචාරකයෝ යන් වශයෙන් ගිය වෙලාවට වුණත්, එහෙම නැත්නම් ස්ථාන නැරඹීමට ගිය අවස්ථාවල වුණත්, මට හිතෙනවා මේ ඔවුන්ගේ සංස්කෘතියේ එක අංගයක් තමයි සුරූපී තරුණයක් ජනතාව ඉදිරියේ වේදිකාවට ඇවිල්ලා අරාබි සංස්කෘතියට අනුව ඔවුන්ගේ නර්තනයන් ඉදිරිපත් කිරීම. මේක ඩුබායි දේශයට ගියත්, එහෙම නැත්නම් බහරේන් වල වුණත් විදේශිකයන් වෙනුවෙන් විශේෂයෙන් කරන සංස්කෘතික අංගයක් විතරයි මට මතක තියෙන්නේ. ලංකාවේ අපි ඇත්තටම ප්‍රේම සම්බන්ධයක් ගොඩනගා ගන්න ඒ කාලේ ඇත්තටම කොච්චර මහන්සි වෙනවද කියලා අපි හැමදෙනෙක්ම දන්නවා. සමහරවිට වසර ගණනාවක් පාසලේදී බලන් ඉඳලා තමයි ප්‍රේම සම්බන්ධයකට තරුණයක් එකඟ කරගන්නේ. නමුත් මම ගානා දේශයට ගිහිල්ලා රැකියාව කරලා දෙවෙනි දවස වෙනකොට මම ඔෆිස් එකේ ඉඳගෙන ඉන්නවා. තරුණයක් තවත් තරුණයෙක් සමග හවස 6:00-7:00 විතර මගේ ඔෆිස් එකට ආවා. ඇවිල්ලා මේ ඒ තරුණය ඇවිල්ලා මට කිව්වා මේ වැඩ කරන තරුණිය ඇවිල්ලා ඉන්න ඔබතුමාට කතා කරන්න කියලා. පස්සේ මම කිව්වා එන්න කියන්න කියලා. නමුත් ඇය ආවේ දරුවෙකුත් කරපින්නාගෙනයි. ඇවිල්ලා අප්‍රිකාවේ විශේෂත්වයක් තමයි තමන්ට හිතෙන දේ කෙලින්ම කීමේ නොපැකිල කීමේ ක්‍රමයක් තියෙන්නේ. ඇය ආපු ගාම කිව්වේ මේ ඇයට මාව ප්‍රේමවන්තය වශයෙන් තෝරගන්න අවශ්‍යයි කියලා. මම හව දැන් ඇය මේ කවුද මේ මෙයාව එක්කගෙන එන්න කියවේ කියලා ඉවරලා. ඒත් ඒ වෙනකොට ඇයට දරුවෙකුත් සිටිනවා. නමුත් මේ සියලු දේම අතහැරලා ඇයට මේ ඔවුන්ගේ හැඟීම ප්‍රකාශ කරන්න පසුබට උන්නේ ඇයට ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගැනීමට අවශ්‍යයි කියලා ප්‍රකාශ කරා. මේක මට ඇත්තටම මේ හිත සසල කළ සිදුවීමක්. ඒ කියන්නේ ගානා වගේ රාජ්‍යයක දුප්පත්කම උපරිමෙන් තියෙන පරිසරයක මොවුන්ගේ ජීවිත පිළිබඳව ගැඹුරින් සලකා බලන්ට හිතෙන, ඒ කියන්නේ ඔවුන්ගේ ආත්මය කොයිතරම් දුර්වල වෙලාද කියලා මට හිතෙන අවස්ථාවක් තමයි මට මුන් දෙන්නට ලැබුණේ.
1: අංක 7

0: සියත දෙවයින පුරා රැදායයි කීදායයි
1: අත සුන්දුරු මුණ කැසීම සංගීතවේදී සමන් ජයනාත් ජිනදාස සමක
2: අද රැග දහයයි ගී දහය වැඩසටහනේ තුන්වෙනි ගීතයේ විදිහට මම තෝරාගත්තේ අප අතරින් වෙන්නුණු සේනක බටගොඩයන් ගායනා කරන ගානකල අපි කවුරුද කියන ගීතයයි. මේක මට විශේෂයෙන් තෝරගන්න හේතුවක් තියෙනවා. මම මේ බහරෙන් දේශයේ අවුරුදු 20ක් විතර ජීවත් වෙන කාලේ ඉන්දියානු පිරිසක් සමග එකතු වෙලා ආර්ට් ඔෆ් ලිවින් කියන සංවිධානයේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙලා හිටියා. ඒකේ මුල්ම පුහුණුවීම් කඳවුරේදී අපිට දෙන එක එක්සර්සයිස් එකක් තමයි අපිට ප්‍රශ්න තුනක් දෙනවා. Who are you? From where did you come? Where do you want to go? And what are you doing? ඔබ කවුද? ඔබ කොහෙන්ද මෙහාට ආවේ? මෙහෙන් ඔබ කොහටද යන්න ඕනේ? And එහෙම නැත්නම් දැන් ඔබ මොනවද කරන්නේ? රෑ අහස දිහා බලාගෙන, තරුපිරි අහස දිහා බලාගෙන ඔබ කොහෙන්ද මෙහාට ආවේ කියලා හිතනකොට, එහෙම නැත්නම් ඔබ මෙහෙන් කොහටද යන්නේ කියලා හිතනකොට, එහෙම නැත්නම් ඔබ මොනවද මෙතන කරන්නේ කියලා හිතනකොට අපි නිරුත්තර වෙනවා. මේ ගීත අහන හැම අවස්ථාවකම මගේ හිත ගමන් කරන්නේ අපේ ප්‍රශ්නයට. ඒ ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න හොයනකොට අපේ ජීවිතයේ අර්ථය, ඒහි ගැඹුර, ඒහි අර්ථ ශූන්‍ය බව, එහෙම නැත්නම් අපි මේ ජීවිතේ කෙටි කාලයේදී සමාලලට කරන අරුත් විරහිත බොහෝ දේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලැබෙනවා. ඒක නිසා මේ ගීතය මම ඉතාම කැමැත්තෙන් මේ වැඩසටහනට එකතු කරගන්නවා.
1: අංක

0: ගීතායයි.
1: අත සුන්දුරුමුණ කැසීම සංගීතවේදී සමන් ජයනාත් ජිනදාස සමක.
2: අද වැඩසටහනේ දෙවැනි ගීතය විදිහට මම තෝරගත්තේ ගුණදාස කපුගේ ශූරින් ගායනා කරන විදුලි මිනි පහන් දැවී කියන ගීතය. මම බොහෝ රටවල නොඑක් රැකියාවලටත් රැකියාවේ වෙනත් හේතුන් සඳහාත් බොහෝ රටවලට යන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අතරේ අපි අරාබිකරේ රාජකාරී කරපු කාලෙත් මට නිබන්ධ අත්දකින්නට හම්බුණු ඉතාම සංවේදීජනක දෙයක් තමයි මේ මිනිසුන්ට ලැබිලා තියෙන ධනේ ප්‍රමාණය කොච්චර වෙනස් වෙලා තියෙනවද තැනින් තැනට කියන එක. හුඟක්ම ඉතාම ඉහළ ධනවතුන් හුඟක් වෙලාවට බාහිර දේශයේ රෙස්ටුරන්ට්ස් වලට ගිහිල්ලා එළි මහනේ තම දරුවන් සමග කෑම බීම බෙදා හදා ගනිමින් රස විඳින දර්ශන ඉතාම සුලභ දර්ශනයක්. ආහාර පාන භුක්ති විඳින පරිසරයේ අවටම ඉන්දියාවෙන් හෝ ආසියාතික රටවලින් පැමිණි තරුණයින් පිරිසිදු කිරීම වල යෙදිලා ඉන්නවා. ඔවුන්ගේ මුළු පඩියම මාසකට ලබන මුළු පඩියම සමහරලාට අර ධනවතුන් එක විනාඩි පහකින් වියදම් කරන අවස්ථා වුණ තරම් තියෙනවා. ඉතින් මම මේ පරිසරයේ ජීවත් වෙන වෙලාවට මේ දෙකේ වෙනස හොඳින්ම අවබෝධ කරගන්නවා. විදුලි මිනි පහන් දැවී කියන ගීතයේ කියවෙන අර්ථය මේකම නොවුනත් මේ ගීතය අසවන් දෙන හැම වෙලාවකම මට මතක් වෙන්නේ දුප්පත් තරුණයන් තමන් නිපදුණු රටේ ඔවුන්ට අවස්ථාවක් නැතිකමෙන් මේ වගේ දුර බැහැර පළාතකට ඇවිල්ලා ධනවතුන් අතර ඔවුන් රසවිඳින ජීවිතේ රසවිඳින අතර ඒ දෙස බලමින් තමන්ගේ රැකියාව කරන කනගාටුදායක අවස්ථාවක්. විදුලි මිනි පහන් දැවී කියන ගීතය ඉතාම සංගීතයෙන් සුපෝෂිත ලූෂන් බුලත් සිංහරයන් විසින් පද රචනය කරන ලද ගීතයක්. මෙහි ඉඳුරාම සම්බන්ධතාවයක් නැතුණත් මේ ගීතය හා හැම වෙලාවකම මගේ හිත දුවලා යන්නේ අර අරාබිකරේ මම දුටු අත්දැකීම් වලටයි.

0: ගීතායයි.
1: අත සුන්දුරුමුණ කැසීම සංගීතවේදී සමන් ජයනාත් ජිනදාස සමක.
2: අද රෑ 10 10 තුළින් මම තෝරාගන්න පළවන සහ අවසාන ගීතය වෙන්නේ නන්දා මාලනිය විසින් ගායනා කරන දෙවියන් විසින් දුන් පඳුරක් ලෙසින් කියන ගීතයයි. මගේ පුද්ගලික අවබෝධය නම් ස්ත්‍රී පක්ෂය ප්‍රේමය සලකන්නේ දේව වාක්‍යයක් විදියටයි. පුරුෂ පක්ෂය බොහෝ විට එය වෙනත් විදියකටයි ආදරය පිළිබඳව මට හිතෙන විදියට රාගය මුල් කරගෙනයි ප්‍රේමය පිළිබඳව හිතන්නේ. ගැහණියකගේ ඇසින් ලියවුණු සුනිල් ආරියරත්නයන් විසින් රචිත මෙම ගීතය ගැහණියකගේ ආත්මය ප්‍රේමය පිළිබඳව ගැහණිය දරන ආකල්පය මැනවින් විදහා දක්වන ගීතයක් කියලා මම හිතන්නේ. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අපේ ප්‍රේක්ෂකාගාරයේ මට මතකයි අපි විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ නන්දා මාලනියගේ සංගීත ප්‍රසංගයකදී මේ ගායනා කරනකොට දහසක් තරුණ තරුණියන් ඉදිරියේ මේ ගායනා කරනකොට ඒ අතර ඉන්න සියලුම ප්‍රේමවන්තයන් දෙස බලනකොට මට මතක් වෙන එක දෙයක් තමයි මේ ස්ත්‍රීත්වය, ස්ත්‍රී හදවත තුළ ප්‍රේමයේ පිළිබඳව ඇතිවන ආකල්පය මේකයි කියන්නේ. දෙවියන් විසින් දුන් පඳුරක් ලෙසින් ප්‍රියයානනි ඔබ සුරකින් බතින්. අපි මේ ගීතය රසවිඳමු.
1: අංක

0: ഡെങ്കു മാറാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസില സമരവീര.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරීම් පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න. මේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
3: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
2: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
3: ෂා, පොඩි කැලක් කියමු බලන්න.

0: මගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න. මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0.71888 492 0.71111 377

0: මේ දෙකක් දාගෙන එන්නද?
1: ඇයි කන් දෙක පුරවල කන්නද?
0: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
2: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
0: නෑනේ අරේ වා
3: සින්දු සිත.
2: ගියක් සපයි දවලේ.
4: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.
3: අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ.
3: දිලකවර්ධන ටෙක්ස්ටයිල් 98.2 98.4

0: මේ දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: සියත පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.11777388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
0: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714යි 151යි 151ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: සියත පොකට් මනි.

වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

විශාලා මහනුවර ඇති වූ තුන්බිය දුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්.

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසිවිටකත් බියක් තැති ගැනීමක්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින් ආ

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමයෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

සුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

බුදුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උදා

ශ්‍රද්ධාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතු බාණන් විසින් රන් පතක ලිහා ඔටුන් නිහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: උදේ 6:24 වෙලාව. Good morning Mashi.
1: Good morning Ravishka.
0: ඔන්න අද මේ අද කවද්ද හරියටම 23 වෙනිදාට ඇවිල්ලා ඉන්නේ ජූනි මාසෙත්. ඉතින් ජූනි මාස කියන්නේ අවුරුද්ද ටිකක් මැද හරියටම වගේ තමයි ඇවිල්ලා ඉන්නේ. මේ මාසෙත් මැද හරියට ඇවිල්ලා ඉන්නේ. කොහොමද ඉතින් වැස්සත් එක්ක තමයි මේ දවස්වල ටිකක් වැඩ කටයුතු කාට්ටි කරගෙන යන්නේ. ස්කූල් යන අපේ පොඩ්ඩොත් පොඩ්ඩයි වැස්සෙත් මෙතන යනවා මෙතන යන ඇත්ත එහෙමයි. ඉතින් ඔය ඔක්කොමත් එක්ක දවසේ වැඩ ටික අපි මගහරින්න නැතුව කොහොම හරි කරගෙන යනවා. අපි පොකට් මනි අරගෙන ඇවිල්ලා ඉන්නේ.
1: ඔව් ඉතින් සුපුරුදු විදිහට මොන්න අපි දෙන්න අතේ තියෙන පොකට් මනි. මේ පොකට් මනි තමන්ගේ අතට ගන්න නම් කරන්න තියෙන හරිම පුංචි වැඩක්. අපිට මැසේජ් එකක් එවලා තියෙන 0714 151 151 කියන අපේ WhatsApp නම්බර එකට.
0: අයිට ඒ විදිහටම අම්මලාටත් පුළුවන් මැසේජ් එකක් දාන්න 0714 151 151 අපේ WhatsApp නම්බර එකට. නමයි ගමයි විතරක් දැම්මනම් ඇති අපි ලෑස්ති. ඔයාගේ විස්තර ටිකත් එක්ක ඔයාව සම්බන්ධ කරගන්න. එහෙනම් මේ සින්දුව අහලා අවසින්දුවක් විතර අහලා අපි ලෑස්ති අපේ පළවෙනි තරඟ කරුවත් එක්ක කතා කරන්න. මම රවිෂ්ක.
1: මම ආශි.